ඒ සීවලී පිරිත යමෙකුට පුළුවන් නම් උදේ අමහා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: මේ භාවිතා කරන ඔබ හැමට මේ තුළින් සෙතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පානදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සර්වඥ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.

0: ලකන හගනින් වෙලවදේ පහ විනාඩි 52යි.
1: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS Agribusiness within Sonalika Tractory මහ පුලුවට මහ බලයක්

0: ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: අයිබෝවන්, සුබ දවසක්. දන්නවද, හොඳ සංචාරකයෙකුට කවමදාවත් ස්ථාවර සැලසුමක් නැහැ. ජීවිතේ වෙනස්යෙන් පුළුල්ව දකින්න උත්සාහ කරන්න කියලා තමයි මං අත ඔබට මේ මතක් කරන්න හදන්නේ. ඔබේ අවශ්‍යතාවයන් අනුව සාර්ථකත්වයේ මම්පෙත් විවර කරගන්න මතක තියාගන්න. එය ඔබට පහසු ලෙසින් සංවිධානය කරගන්න. ඔබ ස්ථාවර සැලසුමකම ගමන් ගන්න බලාපොරොත්තු වෙනවනම් නොසිතා හදිසියේ සිදුවෙන වෙනස්වීම් මුණගැහෙන හදිසි බාධක අභියෝගහමුවේ වික්ෂිප්ත වෙන්න පුළුවන්. යායුතු මාවත ඇහිරී ගියේ බවට මොළයට ලැබෙන සංඥාවත් එක්ක ඔබේ හිතේ ගොඩනැගී තිබුණු ආරම්භක ශක්තිය හීන වෙලා ඒ ශක්තිය නැතිවී යාමේ අවධානමකුත් මතුවෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ ගමනාන්තය ගැන, ඔබේ ඉලක්කය ගැන පමණක් නිශ්චිත ඉලක්කයක් තියාගන්න. ඒ ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට යන ගමන කොයිතරම් දුෂ්කරද, කොයිතරම් පහසුද කියන කාරණාවට වඩා ඔස් කඳුබිම් හෙළ තරණය කරමින් ඉදිරියටම යාමට තීරණය කරන්න. එක තැනක නැවතිලා සිරවෙලා පරාජිත මානසිකත්වයකින් පීඩා විඳීමට කලින් යා යුතු නිසි මාර්ගය හඳුනාගෙන අඛණ්ඩවම ගමනේ යෙදෙන්න මතක තියාගන්න. අමතක කරන්න එපා, හොඳ සංචාරකයෙකුට කවදාවත් ස්ථාවර සැලසුමක් නැහැ. අවස්ථානුකූලව මඟ වෙනස් කිරීමට තරම් නම්‍යශීලී වෙන්න අමතක කරන්න එපා. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmi.
3: වෙලා උදේ 6යි.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලකන මොඩින් ඉස්සල්.
0: ලකන

0: ඕනද? ආදරේ බෙදා ගන්න ඕනම නම් සතිය දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Eats with Charmy.

0: අයිබෝන් සුබ දසම ජයග්‍රහ වාසනාවන්ත සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. අද මැයි මාසයේ 11 වෙනිදා සඳුදා දවස අයිබෝන් මේකලා සුබ දසමක්.
1: අයිබෝන් ගයන් සුබ දසමක්.
0: අද සූදානම් අපි ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළා තියෙනවා. ඒ වගේම රටේ තොටේ විතරක් නෙමෙයි අපි දෙස් විදෙස් තොරතුරු රසක් තිබුණාද දවසේදී කතා බහ කරන්න. ඒ වගේම ක්‍රීඩා පිටිය පැත්තේ වාර්තා වන තොරතුරු. ඒ වගේම තමයි දැන් මේකලා මේ දවස්වල මේ අයහපත් වෙච්ච කාලගුණය සම්බන්ධයෙන් අපි කතා බහ කරන්න සූදානම්. හරදරක කරන ඔබට ප්‍රමාණ 3.5 ප්‍රමාණ 3.7 දෙකටම ලකනත් එක්ක එකතු වෙන්න අපි අවධානය යොමු කරන සූදානම් දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. බෙලින්දු මරණ සිද්ධියට ත්‍රිකුණාමල රෝහලේ GMOA සභාපතිගේ නෑවාසික වෛද්‍යවරියගේ වැඩතහනම්. රාජකාරී කළ බවට බොරු අත්සන් දමලා GMOA වර්ජනය නිසා රාජකාරීට වාර්තා නොකර පෞද්ගලික රෝහලක සේවයේ යෙදිලා කියලා අද දිනමින පුවත්පතේ සුභාෂිනී සේනානායක ගිරණ වාර්තාවේ සටහන් වල තිබෙනවා. අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරන්න කලින් යනවා මේකලා ඩේලි නිවුස් පුවත්පතට. අද ඩේලි නිවුස් පුවත්පතට ඔය සම්බන්ධයෙන්ම තොරතුරු සටහන් කළා තියෙනවා.
1: Yes Jahan, DGHS suspends Trinco consultant SHO over misconduct, failed to attend on patient after calls enters false record. Performing cesarean at nearby private hospital during GMOA strike. For the more detail, the Director General of Health Service has decided to suspend Dr. OVGL Veerasena, consultant, obstetrician and gynecologist and the Trincomalee District General Hospital, who also serves at the president of the Hospital Government Medical Office Association branch, and Dr. S.A.N.D. Sembalapitiya, a senior house officer and the same hospital, following several acts of alleged misconduct, including neglecting duties during working hours to serve at a private hospital. Let's see more details about it in Sinhala Gihan.
0: සුභාෂිනී සේනානායකයි දිනමින පුවත්පතේ මේකලා වාර්තාවගෙන තිබුණේ. රාජකාරී කාල සීමාව තුළ තම සේවය පැහැර පෞද්ගලික රෝහලක සේවයේ නිරත වීම ඇතුළු විෂමචාරු ක්‍රියාවන් කිහිපයක් හේතු කොටගෙන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මහරෝහලේ ප්‍රසව හානාර්වේදී විශේෂඥ වෛද්‍ය, ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහරෝහල් රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ වෘත්ති සමිති සභාපති OBGL වීරසේන මහතා සහ එම රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය SAND සේඹලාපිටිය මහත්මයාගේ වැඩතහනම් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර තිබෙනවා. පසුගිය අප්‍රේල් 9 වනදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කරන ලද වෛද්‍ය වැඩවර්ජන අවස්ථාවේදී එම රෝහලේ සිදු වූ දරු ප්‍රසූතියකදී බිලින්දු දරුවෙකු මිය යාමේ සිද්ධිය පදනම් කරගෙන සෞඛ්‍ය මාතේශ විසින් සිදු කරන ලද මූලික විමර්ශනයකට අනුව මෙම වැඩතහනම සිදු කර තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරලා තියෙන්නේ.
1: ඒ වගේම ගිහන අද ලංකාදීප පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තිබුණා. ප්‍රධාන සිරස්තලයේ විදිහට වර්ජනය දා ත්‍රිකුණාමලේ රෝහලේ බිලින්දෙක් මිය ගිහින් විශේෂඥ දොස්තරගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම් නේවාසික දොස්තර 6 වතාවක් දැනුම් දුන්නත් ඇවිත් නැහැ. පුතේ අත්සන් කර පෞද්ගලික රෝහලක සිසේරියන් සත්කමක් කරලා කියලා තමයි රංජන් කස්තුරි ලංකාදීපට ගෙනෙන වාර්තාවේ මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ.
0: විදුලි ගාස්තු සංශෝධනයට උපයෝගිතා කොමිසමේ අනුමැතිය. ඒකක 180 දක්වා වැඩිවීමක් නැහැ. පාරිභෝගිකයන්ගෙන් 95%ක්ම බලපෑමෙන් තොරයි. රජෙන් බිලියන 15ක සහනාධාරයක් කියලත් අද රක්ෂණ ශ්‍රේයන්ත ගිනන වාර්තාවේ සටහන් වෙලා තිබෙනවා දිනමින පුවත්පතේ.
1: ලංකාදීප පුවත්පතේ යොහාන් බාසුර ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. ගියන් සැප්තැම්බර් දක්වා ක්‍රියාත්මකයි ඒකක 180ට වැඩි ලයිට් බිල 118කින් අග්ගයි. මාසික පරිභෝජන විදුලි ඒකක සංඛ්‍යාව 180ට වැඩි පාරිභෝගික කාණ්ඩයේ විදුලි ගාස්තු 118කින් ඉහළ නැංගූ බවත්, මෙම නව විදුලි ගාස්තු ලබන සැප්තැම්බර් මාස දක්වා ක්‍රියාත්මක වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය KPL චන්ද්‍රලාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා කියලා තමයි අද දීර්ඝ විස්තරයක් සහිතව ගිහන් ලංකාදීප පුවත්පතේ සටහන් වෙලා තියෙන්නේ.
0: එතකම අපි දිනමින පුවත්පතේ අතොල් පිටුවකට අවධානය යොමු කරනවා. ගායන් කුමාර් වේරසිංහ මුල් පිටුවේ සඳහන් වෙච්ච සිරස්තලයක් බහන්දාගාරයෙන් නස්ථානගත වූ මුදල් ඇමරිකානු බැංකුවකට විමර්ශනවලට FBI සහාය කියලා දවසේදී සටහන් කළා තිබෙනවා. අපි ලංකාදීප පුවත්පතත් මම දැක්ක අද ඒ සම්බන්ධයෙන් ප්‍රධාන සිරස්තලක් විදිහට මේකලා වාර්තා කළා තිබුණා.
1: ඕගයන් අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තුල් පිටුවට. අද සටහන් කළා තිනවා මුදල් අමාත්‍යාංශ ඊමේල් ගිණුම් වලට අනවසරයෙන් පිවිස සොරාගත් මුදල් ඇමරිකාවේ ඩෙලවෙයා ජනපදයේ TB බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුමකට බැරවී ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වුණා කියලායි සටහන් වෙන්නේ. අදාළ ගිණුම අන්තර්ජාල ව්‍යාපාර ලියාපදිංචි කරන සමාගමක් නමට පවත්වාගෙන ගොස් ඇති අතර සම්පූර්ණ මුදලම නොවයින් කොටසක් මෙම ගිණුමනත් ඉතිරිය වෙනත් ගිණුම් කිහිපයකටත් බෙදී ගොස් ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් මේ සඳහන් කරලා තියෙනවා කියලා තමයි වැඩිදුර විස්තර විදිහට ලංකාදීප පුවත්පතේ සටහන් වෙන්නේ. ඕස්ට්‍රේලියාව වෙත ගෙවීමට නියමිතව තිබූ දීපාර්ශ්වික ණයවාරිකයක් මෙසේ හැකර් ප්‍රහාරයකට ලක් වෙලා තියෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ.
0: තලපති විජේ දේවරුන් දෙයි ජනපතිගෙන් සුභ පැතුම් කියලා දවසේදී සටහන් කළද මෙන්න උපාලි කරුණාරත්නයි වාර්තාවගෙන වෙන්නේ. අපි දිනමින පුවත්පතට සටහනට එක් වෙන්න ප්‍රථමව ඩේලි නිවුස් පුවත්පතට අවධානය යොමු කරනවා.
1: ප්‍රෙසිඩන්ට් කන්ග්‍රැචුලේට් තමිල් නාඩු චීෆ් මිනිස්ටර් විජේ ෆෝ ද මූන් ඩීටේල් ප්‍රෙසිඩන්ට් ආන්ඩ්‍රු කුමාර් දේසනායකේ යෙස්ටර්ඩේ කන්ග්‍රැචුලේට් සී ජෝසප් විජේ ඔන් බිගින් ස්වෝන් ඉන් අ තමිල් නාඩු චීෆ් මිනිස්ටර් ලෙට්ස් සී මෝ ඩීටේල්ස් අබවුට් ඉට් ඉන් සිංහල.
0: ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහාමතිවරයා ලෙස දිවුරුම් දුන් සී ජෝසප් විජේ මහතාට ජනාධිපති ඇන්ඩ්‍රු කුමාර් දේසනායක මහතා සුභපැතුම් පිරිනමා ඇත. සිය එක්ස් ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සිය සුභපැතුම් පළ කර ඇති අතර එහි මෙසේ දැක්වෙනවා, ශ්‍රී ලංකාව සහ තමිල්නාඩු ඉතිහාසයේ සංස්කෘතික ව්‍යාපාරය සහ පරම්පරා ගණනාවක් පුරා පවතින ජනතාව අතර ඇති සමීප සබඳතා වලින් බැඳී පවතිනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වෙද්දී අපගේ අනාගතය තුළ විශාල ආර්ථික බලාපොරොත්තුවක් සහ අවස්ථාවන් පවති ශක්තිමත් ඉන්දු ශ්‍රී ලංකා හවුල්කාරීත්වයක් යටතේ වැඩි දියුණු වූ සමෘද්ධිය සහ ප්‍රගතිය උදෙසා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමි. ශ්‍රී ලංකික ජනතාව මා සමග එක්ව ඔබටත් තමිල්නාඩුවේ ජනතාවටත් සියලු සාර්ථකත්වයන් ප්‍රාර්ථනා කරමු යන්නෙන් එහි සඳහන් වී තිබුණා කියලයි අද දිනමින පුවත්පත සටහන් කර තිබුණේ.
1: එතකම අපි අවධානය යොමු කරමු අද ලක්හඬ ප්‍රවෘත්ති අංශයේ ගෙනෙන තොරතුරු වලට. කෘතිම බුද්ධියට සරලව අනුගත වීම පමණක් නොව ප්‍රතිපත්ති ආචාර ධර්ම සහ සියලු දෙනා ඇතුළත් පාලන ක්‍රමවේදයක් මගින් එහි අනාගතය හැඩගැස්වීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති රාජ විශ්වවිද්‍යාල සඳහා AI ප්‍රතිපත්ති රාමු හඳුන්වා දීමේ උත්සවය අමතමින් එහිදී අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ වේගයෙන් වෙනස් වන තාක්ෂණය කෘතිම බුද්ධිය තුළ අවස්ථා මෙන්ම අවදානමද අන්තර්ගත වන බවයි.
2: We live in a rapidly changing world. This is becoming a cliche.
3: අපි වර්තමානයේ කටයුතු කරමින් සිටින්නේ ඉතා වේගයෙන් වෙනස් වන තාක්ෂණ සමගයි. ඒ නිසා හේ නිසි භාවිතය සහ ප්‍රතිපත්ති මෙන්ම පාලනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් පද්ධති තිබීම අත්‍යවශ්‍යයි. AI බලපෑම හේතුවෙන් සමාජ විද්‍යාව සහ මානව ශාස්ත්‍රවේදයේ අභියෝගයට ලක් වෙනවා. මෙම ප්‍රතිපත්ති රාමුව විනය මූලික කරගත් ප්‍රතිපත්ති රාමුවක් ලෙස සකස් කළ යුත්තේ ඒ හේතුවෙන්. AI අධ්‍යාපන පද්ධතිය තුළ පවතින අසමානතා තවදුරටත් වර්ධනය නොවීමට වග බලා ගත යුතුයි.
0: එතකම් මේකලා අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතට. කපිලගේ අවමගුලට ආ මහින්ද අල්ලස් කොමසමට එන බව කියයි අද දිනමින පුවත්පතේ මහින්ද අලුත් ගෙදරයි වාර්තාව ගෙන විත්තිමුනේ. අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට.
1: Mahinda Rajapaksha confirms present at Sihawok on Tuesday. For the more in detail, former President Mahinda Rajapaksha stated that they accept the summons to appear before the commission to investigate allegations of bribery or corruption on 12th Tuesday. Let's see more details about it in Sinhala Gihan.
0: අලස දූෂණ චෝදන විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට සිදු කර තිබූ කැඳවීම පිළිගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් හිටපු ජනාධිපතිවරයා ඒ මේ බව ප්‍රකාශ කර තිබෙනවා. තමන් ඒ සඳහා අදාළ දිනයේදී අනිවාර්යයෙන්ම සහභාගී වන බවත් ඊට යන්නේ නැතිව බැහැනේ යයිද රාජපක්ෂ ප්‍රතිපක්ෂ මහතා මාධ්‍යවේදීන් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් සඳහන් කරා. මේ සම්බන්ධනද ලක්කන ප්‍රවෘත්තිංශයත් සටහන් කළ තිබුණා. මේ කලාපයේ අවධානය යොමු කරමු ලක්කන ප්‍රවෘත්තිංශයට.
1: ඔගයන්වා සඳහන් කළා වගේ ශ්‍රී ලංකන් ගුවන් සමගම හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක් අවස්ථාවේදී තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් පළ කළ අදහස් මොනවද කියලා.
4: යනවා යන්න ඕනනේ.

0: දකන මොනින් නිවුස් වලට හංගන වෙලාව දක්කරනම් වෙලාව උදෑසන 6යි.
1: විනාඩි 22යි.
2: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත් වෙන චිලින්ටන් කිඹුලව් දැල්ල.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0771 711 711 1

0: සතියේ දිනවල රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දාන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට තහන එළතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
4: ලක්හඬ සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
5: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සතර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ධන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනස එකතු කරන්න

0: වලවදසන 6 විනාඩි 27යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මේ දිනමුණ පුවත්පත අද ගයන් කුමාර් වීරසිංහ ගෙනෙන වාර්තාව. කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන විමර්ශන CCD-යට පශ්චාත් මරණ පරීක්ෂණයට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් අද ගයන් කුමාර් වීරසිංහයි දිනමින පුවත්පත වෙනුවෙන් වාර්තාව ගෙන වෙත්තිබෙන අපි දිනමින පුවත්පතේ ඇතොල් පිටුවලට අවධානය යොමු කරන කලින් යනවා ඩේලි නිවුස් පුවත්පතට. අද මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පතත් තොරතුරු සටහන් කරලා තිබුණා.
1: CCD-2 probe death of former Sri Lankan CEO. Five medical experts to conduct post-mortem. For the more detail, the investigation into the death of former CEO of Sri Lankan Airlines Kapila Chandrasena has been handed over to the Colombo Crimes Division as the circumstances surrounding his passing are deemed suspicious. It's over to Gihan.
0: අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරමු. කපිල චන්ද්‍රසේන මහතාගේ ඡායාරූපයක් සහිත වාර්තා කළ තිබුණා. දිනමින පුවත්පත කපිල චන්ද්‍රසේනගේ අවසන් කටයුතු බොරැල්න පොදු සුසාන භූමියේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක ඇඩලදහරි කපිල චන්ද්‍රසේන මහතාගේ දේහය අවසන් ගෞරව සඳහා තැන්පත් කර තිබූ අයුරු ඡායාරූප සහිතව දවසේදී වාර්තා කළ තිබුණා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ටාසේ වෙත පවරා තිබෙනවා. මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය ඇඩලදහරි ශ්‍රේන්ත අමරරත්න මහතාගේ සභාපතිත්වයෙන් යොත් පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කර තිබෙනවා. එම විශේෂඥ වෛද්‍ය මණ්ඩලය මගින් පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා සිදු කර ඇති අතර එහිදී ලබාගත් සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර රසායනාගාර පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය වී තිබෙනවා. රුධිරය, මුත්‍රාපටක අවයව හා නියපොතු ආදී කොටස් සියල්ල රසායනාගාර විශ්ලේෂණය සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලද පසු මරණයට හේතුව දැක්වෙන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විසින් ලබා දෙනු ඇතැයි පොලිසිය සඳහන් කරනවා. මෙසේ සිරුරේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇත්තේ මරණයට හේතුව කුමක්ද යන නිශ්චිතව සොයා ගැනීම සඳහා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදේ කුමාර බුට්ල මහතා සඳහන් කරා කියලයි අද දිනමින පුවත්පත සටහන් කළේ.
1: දිවයින පුවත්පතටයි මේ අවධානය. බාල ගල්ලංගුරු වලාභය මගහරවා ගැනීමට රජයේ විදුලි බිල වැඩි කිරීම කප්පමක් ගැනීමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරනවා කියලා තමයි අද දිවයින පුවත්පත තොරතුරු සටහන් කරන්න. අපි බලමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරලා තිබුණා අද ඇතුල් පිටුවල. විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ කොමිසම පොදු ජනතාවගේ අදහස් විමසන විට ඒ සඳහා සමගි ජන බලවේගයේද ඉදිරිපත් වී

0: සඳහන් කළා කියලා තමයි අද දිවයින පුවත්පත සටහන් කරන්නේ. ඒත් එක්කම විදුලි බිල 130 කින් අඩු කරනවා කියා බලයට ඇවිත් මාස එකහමාරක් තුළ 133 කින් ලයිට් බිල වැඩි කළා. ලංවීම නව සේවක සංගමේ ලේකම් සඳහන් කරනවා කියලා අද ධම්මික සල්වතුරයි දිවයිනට වාර්තා වරගෙන ඉන්නේ. 130 කින් විදුලි බිල අඩු කරනවා කියලා පත්තුන මේ ආණ්ඩුව මාස එකහමාරක් ඇතුළත 133 කින් විදුලි බිල වැඩි කළා. මහජන උපයෝගිතා කොමිසම අද ආණ්ඩුවේ අතකොළුවක් බවට පත් වෙලා යයි ලංකා විදුලි බල මණ්ඩලයේ නව සේවක සංගමේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන බවට පත් වෙලා තියෙන්නේ.
1: මෙදිනමන පුවත්පතේ ගයන් කුමාර් වීරසිංහ ගිරණ වාර්තාව උදේ ගම්මම් පිළ අද ත්‍රස්ත මර්ධන ඒකකයට කැඳවයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අපි මේ පුංචි විරාමෙන් අනතුරුව ඔබ වෙත ගෙන එන සූදානම් අපි ගන්නවා. පුංචි විරාමයක් විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලකන මෝර්නින් නිවුස් වලට. එක්ක ලකන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරන්නම්. වෙලාව උදෑසන 6යි
0: විනාඩි 32යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: මේ මාසයේ 10 වෙනිදා ඉරිදා දවසේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින් ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵලයි අපි සටහන් කරන්න යන්නේ. ගන්නව ජාතික ලොතරැයි මණ්ඩලින් මේ දවසේදී මිලදී ගත් ලොතරැයි පත් අතට අපි සූදානම්. අද මේ දවසේදී දිනුම් අදින් ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්න. මහජන සම්පතේ දවසේදී ක්‍රියාත්මක වුණේ ජයග්‍රහී 6185 වන දිනුම් වාරය. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් වුණේ K ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක සටහන් වන අංක 5, අංක 3, නැවතත් අංක 5, අංක 2, අංක 0 සහ අනේට තංක පහයි. ඊයේ දවසේදී මහජන සම්පත ලොතරැයි ඒ ජයග්‍රාහී අංක බවට පත් වුනේ.
0: ගොවිසත 4427 වන ජයග්‍රහී දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මක වුණා C ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රාහී අංක අංක 18, අංක 45, අංක 59 සහ අවසානයේට අංක 64 විදිහටයි සටහන් වෙන්නේ.
1: මෙගපව ජයග්‍රහී 2533 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් වුණේ J ඉංග්‍රීසි අක්ෂරයේ. ජයග්‍රහී සුපිරි අංකය අංක 1 වෙද්දී ජයග්‍රහී අංක සටහන් වන අංක 11, අංක 28, අංක 38 සහ අවසානයේ අංක 78.
0: දල නිධානයේ 2215 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා R ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් වුණේ ජයග්‍රහී අංක අංක 8, අංක 23, අංක 34 සහ අවසානයේට අංක 54 විදිහටයි සටහන් වෙන්නේ.
1: හඳහන ජයග්‍රහී 1494 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ ජයග්‍රහී ලග්න සංකේතයේ විදිහට බලන ජාතික ලොතරැයි මණ්ඩලෙන් මිලදීගත්තු හඳහන ලොතරැයියේ සටහන් වෙලා තිබෙන්නේ ධනු ලග්න සංකේතයේද කියලා. එතකම ජයග්‍රහී අංක විදිහට අංක 10, අංක 58, අංක 60 සහ අවසානයේ අංක 61 ඊයේ දවසේදී ජයග්‍රහී අංක බවට පත් වුණේ හඳහන ලොතරැයියේ.
0: හඳහන එහෙම වෙනකොට අද සම්පත 760 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා K ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වුණේ. ජයග්‍රහී අංක අංක 5, අංක 2, අංක 0 සහ අවසානයටත් අංක 5 විදිහටයි සටහන් වෙන්නේ.
1: NLB ජය රතරය දවසේදී ක්‍රියාත්මක වුණා ජයග්‍රහී 453 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණා U ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක සටහන් වන අංක 4, නැවතත් අංක 4, අංක 5 සහ අවසානයේ අංක 4 ඊයේ දවසේදී NLB ජය 453 වන දිනුම් වාරයේ ජයග්‍රහී අංක සහ ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ.
0: සුබ දවසක්. 301 වන ජයග්‍රහී දිනුම් වාරයේ වෘෂභ ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක අංක 3, අංක 12 සහ අවසානයේට අංක 33. ඒතකම සුබ දවසක්. 301 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 3541 විදිහටයි සටහන් වෙන්නේ.
1: ජීවිතයේ සිහිනයට
0: වාසනාවේ ආශිර්වාදය.
1: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. Like a morning news alert, I'm going to be able to get a little bit of a crown and be able to get a little bit of a crown.
0: We're not at this point.

0: ලකන් මෝනිං නිවුස් වලට අහගෙන වෙලාව 2:46.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: දලව් දස්සන 6 විනාඩි 40 අපි විරාමයට ප්‍රථම මේකල සදාහන් කරා මේ දිනමින පුවත්පතේ ගයන් කුමාර් වීරසිංහ ගේනන සටහන උදයේ ගම්මන් පිළ අද ත්‍රස්ත මර්ධන ඒකකයට කැඳවයි කියලා සදාහන් කළා තිබෙනවා අපි බලමු අවධානය යොමු කළ දිනමින පුවත්පතේ අතුල් පිටුවලට අද මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු සටහන් කරලා තිබුණා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පෙවිතුරු හෙළ උරුමේ නායක උදේ ගම්මන් පිළ මහතා ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොටසට අද කැඳවා තිබෙනවා පාස්කු ඉරදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු විසින් ලියූ පොතක් එළිදැක්වීමෙන් අනතුරුව තවත් ප්‍රහාරයක් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මුල් කරගෙන ඒ ගැන ප්‍රශ්න කිරීමට මෙම කැඳවීම කර ඇති බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ ගම්මන්පිල මහත්මයා අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් ගැන යම් ප්‍රකාශයක් කර තිබෙනවා එය අනාගතයේ විය හැකි බව සඳහන් කරමින් ඒ ගැන ඔහු දන්නා කරුණු දැනගැනීමටයි මෙම කැඳවීම කර තිබෙන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙකු මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී සඳහන් කළා කියලායි දිනමින පුවත්පත සටහන් කළේ.
1: අද දෙවැනි පුවත්පතත් මේ සම්බන්ධයෙන් සටහන් කළ තියෙන අතරතුර අපේ අවධානය යොමු කරමු දෙවැනි පුවත්පතේ තවත් ප්‍රවෘත්තියකට වැසිකිලි ටෙන්ඩරේන් අල්ලස් ගණෙදී කොටුවුණු කුරුණෑගල නියෝජන නගරාධිපති රිමාන් කියලා සටහන් වෙන්නේ. රිෂාඩ්ගේ පක්ෂයේ සමාජිකත්වයත් අත්හිටුවයි. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ එජේඒ අබේනායකයි වාර්තාව අරගෙන ඉන්නේ. කුරුණෑගල බස් නැවතුම්පළ සහ පොදු වැසිකිළියේ පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබා දීමට රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබා ගැනීමට යෑමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් කුරුණෑගල මහනගර සභාවේ නියෝජන නගරාධිපති මොහමඩ් මොයින්දීන් මහතා කොළඹලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම මස 21 වෙනිදා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා කියලයි අද ඔහුගේ චාරුපත් සමගින් තොරතුරු සටහන් වෙන්නේ.
0: එතකම මේ දිනමින පුවත්පතේ සුභාෂිනී සේනානායක ගෙනන වාර්තාව පල්ලේගම හිබරතර හිමි හෙටතෙක් රිමාන්ඩ් ජාතික රෝහලට හෝ බන්ධනාගාර රෝහලට යොමු කරන ලෙස නියෝග කියලායි අද සටහන් කළ තිබෙනේ. මේ සම්බන්ධ නැතුල් පිටුවල තොරතුරු වාර්තා කළ තිබෙනවා. අපි බලමු අවධානය යොමු කළ දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ සුභාෂිනී සේනානායක වගේම රොෂෙල් ප්‍රනාන්දුයි වාර්තාව ගෙන වෙත් තිබුණේ අපයෝජන චෝදනා මත සැකපිට අත්අඩංගුවටගත් පල්ලේගම හිබරතර හිමි අධිකරණ වෛද්‍ය හරිවරයාගේ නිර්දේශ මත කොළඹ ජාතික රෝහලට හෝ බන්ධනාගාර රෝහලට යොමු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක මහතා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබෙනවා. කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියේදී උන්වහන්සේ අත්අඩංගුවට ගැනුණු අතර ඒ අනුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙසේ උන්වහන්සේ කොළඹ ජාතික රෝහලට හෝ බන්ධනාගාර රෝහලට යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා. එමෙන්ම සැකකාර හිමියන් ලබන 12 වරුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයේ වෙන නඩුව සඳහා සැකකාර හිමියන් එහි ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත සටහන් කළේ.
1: දෙවැනි පුවත්පතේ සටහන් වන රතුගල ආදිවාසී නව නායකයා දානිගල මහබණ්ඩලාගේ ඇත්තෝ පත්වේ කියලා ඊ සටහන් වෙලා තින. අද දිනමින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා. අපේ අවධානය යොමු කරමු ඇතොල් පිටුවලට මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න රවින්ද ගුණතිලකයි අද වාර්තාව අරගෙන එන්නේ. මොනරාගල මඩුල්ල රතුගල ආදිවාසී ගම්මානයේ නව නායකයා ලෙස අභාප්‍රාප්ත රතුගල ආදිවාසී නායක දානිගල මහබණ්ඩලාගේ සුදාවනි ලැත්තන්ගේ වැඩිමහල් පුත් 24 හැවරේදී දානිගල මහබණ්ඩලාගේ නිශාන්ත ඇත්තන් පෙරේදා පත් කර තිබෙනවා කියලා තමයි සටහන් වෙන්නේ. ඡායරූපත් සමගින් තොරතුරු සටහන් කරලා තියෙනවා. ද නව වැඩි නායකයා වෙත පෙර වැඩි නායකවරයා භාවිත කළ පොරව ඊතල දුන්න ඇතුළු සියලු ආම්පන්න දබාන ආදිවාසී නායක වනස්පති උරුවර්ගයේ වනිලැත්තන් විසින් චාරිත්‍රානුකූලව බහර දෙන අයරුයි මේ ඡායරූපයට නගමින් අද තොරතුරු සටහන් වෙලා තියෙන්නේ.
0: එතකම අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පත අද සටහන් කරලා තිබෙනවා යාල් දේවී අද සිට යලි උතුරට. මේ වාර්තාව දිනමින පුවත්පතේ අද ඇතුල් පිටුවල තොරතුරු සඳහන් කරලා තිබුණා. අපි බලමු අවධානය යොමු කරලා අද මේ සම්බන්ධයෙන් තොරතුරු. කොළඹකොටුවේ සිට යාපනය කන්ක සම්තුරේ දක්වා ධාවනය කරන යාල් දේවී දුම්රිය ධාවනය අද සිට නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. දෙපාසුලි කුණාටුවේ බලපෑමෙන් පසු ධාවනය නවතා තිබූ මේ දුම්රිය කොළඹ කොටුව සිට කංකසන්තුරේ දක්වා සඳුදා බදාදා සහ සිකුරාදා දිනවල පමණක් ධාවනයට එක් කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා. එමෙන්ම යාපනයේ කංකසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා යාල් දේවී දුම්රිය ධාවනය වන්නේ අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල පමණක් බවද දුම්රිය දෙපාර්තමේන්තුව එහිදී වැඩිදුරටත් නියෝග කර තිබුණා කියලයි වැඩිදුරටත් සටහන් කර තිබෙන්නේ.
1: විවාහ සහතිකය විවාහය පවතින බවට මූලික සාක්ෂියක්. අද දිවයින පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන එන්නේ. නිසි අධිකරණ නියෝගයක් නැතිව එවැනි විවාහයක වළංගුභාවය ගැන තීරණය කරන්න බැහැ. රිට් පෙත්සමක තීන්දුව ලබා දෙමින් අභ්‍යාශන අධිකරණය කියයි කියලා යදේජේ අබේනායක දිවයිනට ගෙන පුවත්පතේ තොරතුරු සටහන් වෙන්නේ. යම් පාලන කටයුත්තක් සඳහා යමෙකුගේ විවාහය ඔප්පු කිරීමට විවාහ සහතිකයක් ඉදිරිපත් කර ඇති විටක ඒ විවාහය පවතින බවට මූලික සාක්ෂියක් බවත්, එහෙයින් නිසි අධිකරණ නියෝග නොමැති එවැනි විවාහයක වළංගුභාවය ගැන තීරණය කිරීමට කිසිදු පරිපාලන නිලධාරියෙකුට නොහැකි බවත් පසුගියදා අභ්‍යාශන අධිකරණයේ තීන්දුව කරලා තියෙනවා කියලා තමයි අද දිවයින පුවත්පත සටහන් කරලා තියෙන්නේ.
0: අපි යනවා දිනමින පුවත්පතේ ගයන් කුමාර් වීරසිංහ ගෙනෙන වාර්තාවකට. අසර්බයිජානයේදී කොටු වූ බටුවත්තේ චාමර රැගෙන එයි කියලා සටහන් කළ තිබෙනවා. අසර්බයිජානයේදී අත්තරන් කොටගත් ප්‍රබල පාතාල අපරාධ කරුවෙකු මෙන්ම මත්කුඩු චාවාරම් කරුවෙකු වන බටුවත්තේ චාමර නැමැත්තා මෙරටට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් අසර්බයිජානය වෙත ගොස් බටුවත්තේ චාමර නැමැති සැකකරු එරට ආරක්ෂක අංශ බහරින් සීබහරයට පෙරේදාගෙන තිබුණු අතර එම නිලධාරීන් විශේෂ ආරක්ෂක පියවර අනුගමනය කරමින් ඔහු ඊයේ උදෑසන විට ගුවන් යානයකින් වෙනත් රටකට ගුවන් තොටුපළක් වෙත රැගෙන විත් තිබුණා. එහි සිට වෙනත් ගුවන් යානයකින් ඊයේ රාත්‍රී කාලයේදී බටුවත්තේ චාමර රැගෙන ඒමට නියමිතව තිබුණු අතර කඳාන ජයල සහ බටුවත්ත ආශ්‍රිතව පසුගිය කාලයේ සිද්ධ වූ වෙඩිතැබීම් සහ අපරාධ රැසකට බටුවත්තේ චාමරගේ නම කියවුණු බව සටහන්. කාලයක් දුබාහියේ රැඳී සිටි ඔහු පසුව අසර්බයිජානය වෙත පලා ගොස් ඇති අතර ජාත්‍යන්තර පොලිසියෙන් හුව කොටු කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් සහගත වැඩපිළිවෙළක් දියත් කිරීමත් සමග ඔහු එසේ අසර්බයිජානය වෙත පලා යෑමම අත්අඩංගුවට ගැනීමට පහසුවක් වී තිබුණා කියලයි අද දිනමින පුවත්පතේ සටහන් කර තිබෙන්නේ.
1: දෙවැනි පුවත්පතේ නාලක රත්නායක ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙන ශ්‍රීපාදයේ වඳින්න කේබල් කාර් පද්ධතියක්. මෙවර ශ්‍රීපාද වන්දනා සමය ලබන 31වනදායින් අවසන් වෙනවා. රජයේ සැලසුමට මගේ ආශිර්වාද පද්ධතිය හැරමිටිපාන දක්වා පමණක් සීමා වී යුතුයි. ශ්‍රීපාද ස්ථානාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියෝ සඳහන් කරනවා කියලත් අද තොරතුරු සටහන් වෙලා තියෙනවා. 2025-2026 වර්ෂය වෙනුවෙන් පැවැත්වෙන ගෞතම ශ්‍රීපාද වන්දනා සමය 2026 වර්ෂයේ වෙසක් පොහෝ දිනට පසු දින මැයි 31වන දිනෙන් අවසන් කරන බව ශ්‍රීපාද ස්ථානාධිපති උවේලස් විශ්වවිද්‍යාලයේ කුලපති සබරගමු රත්නපුර සහ මහදිසාවේ ප්‍රධාන සංඝනායක පැල්මඩලු දාගැබ් රජමහා විහාරාධීශවර ධම්මකීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්කිතාබිදාන ආචාර්ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින නාහිමියන් සඳහන් කරනවා කියලා තමයි අද තොරතුරු සටහන් වෙන්නේ. ශ්‍රීපාද ස්ථානාධිපති නාහිමියන් මේ බැව පැවසුවේ 2025-2026 ශ්‍රීපාද වන්දනා වාරයේ අවසන් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් නලතනි ග්‍රාම සේවා කාර්යාලයේ කුටටවලදා පස්වරුවේ පැවති රැස්වීමකදී කියලායි අද තොරතුරු සටහන් කරලා තියෙන්නේ.
0: වෛරස් උණක් හේතුවෙන් දෙනියාවේ වසා දැමූ පාසල් හතර අදත් හෙටත් වසා තබයි. සුදේෂ් කොඩිකාරයි දිනමින පුවත්පතට සටහන කරන්නේ. කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොටසේ ළමයින් අතර පැතිර යන වෛරස් උණ තත්ත්වය හේතුවෙන් පසුගිය දින දෙකේ තාවකාලික වසා තිබූ දෙනියාය කලාපයේ පාසල් හතර තවදුරටත් අද සහ හෙට තාවකාලික වසා තැබීමට දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවරු මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ උපකාරක පන්ති සඳහාද බල පැවැත්වෙන අතර එසේ කර ඇත්තේ ආණ්ඩුකාරවරයා සහ පළාත් සෞඛ්‍ය නිලධාරීන් සමග පෙරේදා දුරකථන මගින් කළ සාකච්ඡාවකින් අනතුරුව බවත් එය සිදු කර ඇත්තේ ප්‍රජාව දැනුවත් කරමින් පාසල් පරිසර පවිත්‍රකරණයට ලක් කිරීම වෙනුවෙන් බව ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ලේකම් සුදර්මන් වෛද්‍යරත්න මහතා ලිඛිතව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයාට දන්වා තිබෙනවා. ඈනුව දිනියාය මධ්‍ය විද්‍යාලය, දිනියාය රාජපක්ෂ මහාවිද්‍යාලය, ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය, සිද්ධාර්ථ විද්‍යාලය එසේ තවදුරටත් අද සහ හෙට තාවකාලික වසා දැමීමට පියවරගෙන තිබෙනවා කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කර තිබුණා.
1: එතකම ගියහන් මේ අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ පුවත්පත් ගණනාවක් තොරතුරු සටහන් කළා තිබෙනවා. අපි මේ විරාමයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තොරතුරු ඔබ වෙත ගෙනෙන්න සූදානම්.
0: ලකර් මෝර්නින් න්ියුස් වලට හංගන වෙලාව මතක කරගන්න ගලව දසන 6යි
1: විනාඩි 50යි.

0: ලකන මොඩින් නිවස් වලට ආගෙනින වෙලාව 2:52.
1: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කෙව අබාන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඇදගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අද අබාන්ස් ප්‍රදර්ශනකාරයක් ඕ. bayabas.com වෙත පිවිසෙන්න.
2: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත් වෙන චිලින්ටන් කිඹුලව් දැල්ල.

රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ මෝනින් නිවුස් අලර්ට් වෙදර් ෆෝකාස්.

0: Let's move to the Daily News newspaper. Low pressure area developing, increased rains today. Residents in vulnerable areas should be ready to evacuate. For the more in detail, Meteorological Department senior meteorologist Malik Fernandez stated that the atmospheric disturbances in the vicinity of Sri Lanka is likely developing into a low pressure area, leading to increased rainfall today, tomorrow, and the day after. Let's see more details about it in Sinhala Gihan.
1: අදුදසල පහයි 30 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකි ටයිම අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකා වාසතව පවතින පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයේ ඉදිරිපෑ 36 තුළදී අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව ඒ අනුව දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ ඉදිරි දින කිහිපයේදී තව දුරටත් බලාපොරොත්තු වනවා කියලා සටහන. මෙම පද්ධතිය බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලෙන් බරව පවතිනු ඇති අතර වෙටින් විට වැසි හෝගේ ගුරුම් සහිත වැසි ඇතිවන බව සටහන්. බස්නාහිර, සබරගමුව, මධ්‍යම ඌව, දකුණ වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තැතැම් ස්ථානවලට මිලිමීටර්සේක පමණ තද වැසි ඇති විය හැකි බව සටහන්. මේකල ගෙගුරුම් සහිත වැසි සමග අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාර්යකව ඉල්ලා සිටිනවා කියලයි අදුදැසන 5:30ට නිකුත් කරන ලද කාලගුණ නවයේ සටහන් ලද තිබෙන්නේ. එතක මේකල මේ දිවයින පුවත්පත් අද ඡායාරූප සහිතව වාර්තා කළ තිබුණා. අලිකොට ආර ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කෙරේ. වැසි ජලයෙන් නාවල පිටියේ බස්නවතුම් පොළ හා මාර්ග රසක් ජලයෙන් යට වෙයි. දිනමින පුවත්පත් අද සටහන් කළ තිබුණා දැදුරුවේ ජලාශයේ වාන් දමයි කියලා. එතකම අද දිනමින පුවත්පතේ තවත් ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කළ තිබුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු වැස්ස වැඩි වෙයි දිස්ත්‍රික්ක දෙකකට නායෑම් අනතුරු ඇඟවීම් ජලාශ 14ක් වාන් දමයි කියලා රන්මලි සෝමසිරි ගිරණ වාර්තාව සටහන් කළ තිබුණා දිනමින පුවත්පතේ. ඇතොල් පිටුවල මේ සම්බන්ධයෙන් තොරතුරු අපි අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට වාරි මාර්ග දෙපාර්තමේන්තුව සතු ප්‍රධාන ජලාශ 9ක් හා මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 5ක් ඉක්ුත් දින කිහිපයේ පැවති වර්ෂාව හේතුවෙන් මේවට විට වාන් දමමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. කුරුණෑගල දදුරුවේ ජලාශයේ වාන් දොරටු 4ක් විවෘතව පවතින අතර තත්තරේට ගණ අඩි 5500ක් දදුරු ඔය නිම්නයට මුදා හැරුණ අතර හම්බන්තොට ලුණුගම්හෙර ජලාශයෙන් වාන් දොරටු 6ක් විවෘතව තත්තරේට ගණ අඩි 4000ක ජල ප්‍රමාණයක් පහළ ප්‍රදේශයට මුදා හැරෙන බව වැඩිදුරටත් සඳහන් කළා තිබෙනවා. මොනරාගල වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 6ක් විවෘතව තත්තරේට ගණ අඩි 1400ක් පහළ නිම්න ප්‍රදේශ වෙත මුදා හැරමින් පවතිනවා. මේ වන විට ගංගාවල ජල දහරිතාවේ ඉහළ යෑමක්ද නිරීක්ෂණය වී තිබෙනවා. විශේෂයෙන්ම කිරිඳිඔය, බලවේගඟ, මල්වතුඔය, කළුගඟ සහ කැලණිගඟ යන ගංගාවල ජල මට්ටම් වැඩිවීමක් සිදු වී ඇති. නමුත් අනුතරුදායක මට්ටමක් වාර්තා වී නොවන බව සටහන් කළ තිබුණා. එහෙත් ගංගා අවට ජනතාව අවධානයෙන් සිටින නිසායි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සටහන් කරන්න කියලයි අද වාර්තා කළ තිබුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු පුවත්පත්වල
0: ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩි පිළිමහතා සඳහන් කරන්නේ ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම ආපදා තත්ත්වයක් සඳහායි මේ මධ්‍යස්ථානයේ සූදානම් බවයි. නායම් අවදානම් ස්ථානවල ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් නායම් ලක්ෂණ පිළිබඳව ජනතාව සැලකිලිමත් වන ලෙසත් ඔහු ඉල්ලා සිටිනවා. ආපදා තත්ත්වයකදී 117 හදිසි දුරකථන අංකයේ හෝ අදාළ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලය වෙත සම්බන්ධ විය හැකි බවද කොඩි පිළිමහතා තවදුරටත් සඳහන් කළා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා ඇතුළු පිටිසක් එක්ව මේ රැස්වීමේදී තමයි මේ විදිහට සටහන් කළ තියෙන්නේ කියලා අද ලංකාදීප පුවත්පත සටහන් කරනවා. තලපති විජේ පිළිබඳව පුවත්පත් ගණනාවක් අද සටහන් කරලා තිබුණා. ගිහන් අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට.
1: මේ දිවයින පුවත්පතේ සටහන් කළ තිබෙනේ විජේ දෙවුරුම් දීමේ උත්සවයේ වන්දේ මාතරම් ගැයි කියලා සටහන් කළ තිබෙනේ. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් විජේ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයාස දෙවුරුම් දී තිබෙනවා. වැඩ බලන ආණ්ඩුකාර අලෝක ඉදිරියේදී ඔහු නිල ප්‍රතික්ෂාව ලබා දුන් බවයි සටහන් වන්නේ. මම ශ්‍රී ජෝසප් විජේයයි පවසමින් විජේසිය කතාව ආරම්භ කරන විට නේරු ගෘහස්ත ක්‍රීඩාංගණය වෙත රැස්ව සිටි පිරිස් ඔල්වර සන්දී තිබුණා. ප්‍රධාන ද්‍රවිඩ පක්ෂ දෙකේ වසර 69ක පාලනය අවසන් කිරීමෙන් පසු නව රජයක් පිහිටුවා ඇති විජේගේ දිවුරුම් දීමේ උත්සවයේදී මතභේදාත්මක සිද්ධියක් සිදු වුණා. දෙමළ සුබපැතුම් මුලින්ම ගායනා කරන තමිල්නාඩුවේ රජයේ උත්සව සම්ප්‍රදායට පටහැනිව වන්දේ මාතරම් ගීතය ගායනා කර තිබුණා. මෙයින් පසු ඉන්දියාවේ ජාතික ගීය වන ජනගණමන ගායනය කර අතර දෙමළ සුබපැතුම් ගායනා කරන ලද්දේ ඉන් අනතුරුව බවයි වැඩිදුරටත් සටහන් වී තිබෙන්නේ.
0: අද ලංකාවේ පුවත්පතේ සටහන් වෙනවා ගිහන් රුසියෙන් යුක්‍රේන යුද්ධය දින තුනක සටන් විරාමයක් කියලායි සටහන් වෙන්නේ. රුසියාව සහ යුක්‍රේනය අතරේ තෙදින తాවකාලික සටන් විරාමයක් සඳහා එකඟත්වයක් ඇති කර ගන්නවා කියලායි සඳහන් වෙන්නේ. මේ බව නිවේදනය කළේ ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්. සිව් වසරක් තිස්සේ උඩු දුවන රුසියා සහ යුක්‍රේන යුද්ධේ නවතා සාමය උදා කිරීමට මැදිහත් වී සිටින්නේ ඔහු බවයි ඔහු සඳහන් කළා තියෙන්නේ.
2: ස්පෝර්ට්ස් රවුන්ඩප්
0: ඉමේෂා අබ්දුලානි ICC කාන්තා අප්‍රේල් මාසයේ නිර්දේශිත ක්‍රීඩිකාවන් තිදෙනා අතරට අද මේ සම්බන්ධයෙන් තොරතුරු සරහන් කළ තිනවා දිවයින පුවත්පත. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරණය වන ඉමේෂා අබ්දුලානි 2026 වසරේ අප්‍රේල් මාසයේ සඳහා වන ICC කාන්තා මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය සඳහා අවසන් නිර්දේශක ක්‍රීඩිකාවන් තිදෙන අතරට එක් වී සිටිනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිවේදනය කළ මෙම ලැයිස්තුවට ඇයගේ නම ඇතුළත් වීම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ශ්‍රේෂ්ඨ අනාගතයේ සුබදායි සලකුණක් ලෙස සැලකිය හැකියි කියලයි අද දින මින පුවත්පත සටහන් කරන්නේ.
2: කාටූන්ස්
0: දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ මෙහිම සඳහන් වෙනවා. විජේග්ගේ පක්ෂයේ ඡන්දේ ඉල්ලූ ත්‍රිවිල් රියඳුරකොත් മന്ത്രി කෙනෙක් වෙලා. ත්‍රිවිල් රියඳුරෙක් කොළඹ නගරාධිපතිතුනේ කියලායි සටහන් වෙන්නේ.
1: මේ දිනවල පුවත්පත ජර්නල් වික්‍රමසිංහගේ Facebook කාටුනේ අර ඩොලර් මිලියන 2.5 හොරකම් කරපු අය මේ ආණ්ඩුව ඇත්තටම හොයයිද? නැතුව නැතුව අර අර්ජුන් මහේන්ද්‍රන් සතියෙන් ගෙනාවේ කණෙන් අල්ලගෙන කියලායි අද ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනෙන් සටහන් කරලා තියෙන්නේ.
0: ලංකාදීප පුවත්පතේ පංකජ රවීන්ද්‍රගේ සලදම් කාටුනේ දැක්කද විජේ දුන්න පොරොන්දු අපටත් දුන්නේ එහෙම තමයි කියලා තමයි සටහන් වෙන්නේ ලංකාදීප පුවත්පතේ.
1: මෙදිවින පුවත්පතේ ඕකයි තත්ත්වය කවිය ඒකක ගණන 180ට වැඩි පිරිසට විදුලි බිල කිය එන්නේ මහතඩි විසයිකෝ කම්පා වුණා හිත කැඩි මේවා ගල් අඟුරු නොගෑවුණු ගිනිගෙඩි කියලා අද අනුරාධගේ ඕකයි තත්ත්වේ කාටුන් සටහන් කළා තිබෙන්නේ. අපි ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් නිමා කරන තෝරා ගන්නවා චාරත් ශ්‍රී සමයන් කාටුනේ දිනමින පුවත්පත් දිවයින පුවත්පතේ සමන්ත විද්‍යාරත්න කියනවා අපි රට බාර ගත්තට පස්සේ කවදාවත් දැක්කේ නැති විපත්ලු උනේ මේ වගේ ආණ්ඩුවක් ජනතාව දැක්කෙත් නැහෙනි කියලායි අද ශ්‍රේ සමයන් කාටුනින් කියලා තියෙන්නේ. ලැකර් මෝර්නින් නිවුස් ඇලර්ට් අදට මේ විදිහට නිමාවට පත් කරන ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
0: වාසනාවන්ත සුබ දවසක්.
3: අකුරු අතර පුවත් සොයන පත්තරේ
4: සහයෝගීතා අනුග්‍රහය
5: කොටු දෙකට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
3: උණුසුමක් සනසුමක්
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0771711

0: Good morning. Udah hatai vinadi hatai velawa subuh dasnak. Subuh satya karam beak. Morning.
1: Good morning subuh dasnak.
0: Good morning. Adu mai kolaha.
1: Oni adu mai kolaha. Me satya ape aye mawarun ke dini. Jatyantara mawarun ke dini.
0: Oh.
1: ඉතින් ඒකත් අපි ඉතාම සාමකාමීව සහ උද්‍යෝගයෙන් සැමරුවා. බොහෝ දෙනෙක් අම්මා ගැන තමන්ගේ අම්මා ගැන දැනන දේවල් විවිධ විදියට ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් කොහොම නමුත් දැන් මේ සතියන්තයයි ගත්තම මේ 18 වෙනිදා ඒකත් ළඟයි නේද?
0: ඔව්.
1: යුතු ජයග්‍රහණේ. ඉතින් කොහොම වුණත් මේ මාසය කියලා කිව්වම ගොඩාක් දේවල් තියෙනවා සමරන්න
0: විශේෂ සමරුම් තමයි ගොඩක්ම තියෙන්නේ
1: නේ. ඉස්සක් වෙනුවෙන් සූදානම් වෙන්න. තව ටිකක් දින කාලවකවානු ලඟ වෙමින් තියෙනවා.
0: හරි.
1: ඔය ඔක්කොම එක්ක තලපති විජේගේ ජයග්‍රහණයත් එක්ක තමිල්නාඩු මහා ඇමතිවරයා විදියට පත්වීම.
0: අහහ.
1: ඔයගේ ගොඩාක් ඒවත් එක්ක දැන් සතියන්තය ගෙවිලා ගියා. කාලගුණෙත් යම්කිසි
0: වෙනසක් තියෙනවා නේ.
1: තියෙනවා වර්ෂාව ප්‍රදේශ රසකට මේ වෙලාවේ දැහැලෙනවා විශේෂම හවසට ගොඩාක් පැතිවලට වහිනවා ඉතින් මැයි මාසෙ කියලා කියන්නේ සාමාන්‍යයෙන් පොඩක් වැස්ස තියෙනවා
0: ඔව්නේ
1: අප්‍රේල් වල වහින්න තිබ්බේවද මන්ද දැන් හොඳට වහිනවා
0: ඔව් ඇරියස් එක කල්ලලා වහිනවා
1: ඒක කොමත් එක්ක ඒකක 180ට වැඩි නම් අපි කරන්ට් එක පොඩ්ඩක් අර ගාන වැඩිවීම ගැනත් මේ දවස්වල පොඩි
0: කතා කරනවා සංශෝධනයක් නේද
1: සාමාන්‍යයෙන් නිවසක ගෘහස්ත පරිභෝජනය කරන ප්‍රමාණය නම් ඔය ගාන වෙන්නේ නැහැ නමුත්යක් ලොකු ෆැක්ටරි එකක ආයතනයක් එහෙම නැත්නම් අපි කියන කර්මාන්ත ශාලාවක්
0: වගේ තමයි يعني 180ට අඩු ගෘහස්ත කාණ්ඩයේ විදුලි පරිභෝජනය කිසිදු සංශෝධනයක් සිද්ධ වෙන්නේ නැහැ.
1: ඔව් ඒක සහනයක් මොකද සාමාන්‍ය මේ පවුලකට එහෙම නැත්නම් සාමාන්‍ය නිවසක ඒ වගේ වියදමක් දරන්න වෙන්නේ නැති එක. නමුත් අනිත් දේවල් වල යම් කිසි වෙනසක් තියෙනවා. මේ ඔක්කොමත් එක තමයි අපි මේ සතියේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ. එවනම් හුදේ 10 වෙනකන් අපිට ඔබත් එක්ක ඉන්න පුළුවන් කමක් තියෙනවා.
0: එහෙනම් FM 93.5 FM 93.7 ඔබේ වැඩක් ටික කරගන්න ගමන් අපි මේ සතිය මේ විදිහට පටන් ගන්නවා. 7:09 දැන් වෙලාව.

0: උදේ 7 විනාඩි 13යි දැන්.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ලකන්ද රේඩියෝ ITN
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනට තහන ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත තහන ඉදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත් වෙන චිලින්ටන් කිඹුලව් දැල්ල.
0: හතයි විනාඩි 14යිනේ දැන් වෙලාව. අපි උදේ පාන්දර බොන කිරිවීදුරුව හොඳ පෝෂණේ නනෝන පැල්වත්තු කිරිවීදුරුවක් වෙන්න ඕන කියලා ඔබට කියලා තියෙනවා. ඒ නිසා තමයි කිරියාශ්‍රිත නිෂ්පාදන ටික තෝරගන්නකොට පැල්වත්තු කියන නමින්ම ගන්න කියලා. කියන්නේ කිරිපිටි පැකට් එකේ ඉඳන් යෝගට්, බටර්, අයිස්ක්‍රීම්, ගිතෙල් මී කිරි මේ හැමදේම ඔයාලට පැල්වත්තු කියන නමින් මිලදී ගන්න පුළුවන්.

0: 7:18 දැන් වෙලාව.
1: ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ නායකත්වයේ කුසල් මෙන්ඩිස්ට දෙන්න යනවා කියලා පොඩි කතාවක්
0: කසුකුසුවක් තියෙනවා නේද? ඇත්තද ඒක?
1: ඇත්ත වුණත් බොරු වුණත් පහුගිය කාලේ ශ්‍රී ලංකා ටීම් එකේ නායකත්වය බැලුවම T20 හෝ පන්දුවාර 50
0: මොන මැච් එක ගත්තත්
1: නායකයෝ ලකුණු අතර නැතිවීම නායකත්වයේ දක්ෂතා නැතිවීම තමයි චරිත් අසලංකටයි දසුන් ශානකටයි තියෙන මෙව්වයක අවාසි සහගත තත්ත්වය. කුසල් මෙන්ඩිස් පහුගිය කාලේ PSL එකේම හොඳට කරලා ලකුණු අතර ඉන්නවා. ඉතින් බොහෝ දෙනෙක් කියනවලු කුසල් මෙන්ඩිස් සෝ කමිදු මෙන්ඩිස්.
0: මෙන්ඩිස්ලා දෙන්නෙක් අතර තියෙන්නේ.
1: මෙන්ඩිස්ලා දෙන්න අතර තියෙන්නේ. ඒ 90 ඉදිරියේදී තරගාවලියේදී විශේෂයෙන්ම ඊළඟ බටහිර ඉන්දිය කොදෙව් නේද? මේ තරගාවලියේ ඉඳලා නායකත්වය වෙනස් වෙයි කියලා.
0: ඉන්දියාවෙත් මොකක් හරි වෙනසක් වෙලා නේද? සූර්ය කුමාර් යාදව වෙනුවට
1: වෙන කවුරු හරි ශ්‍රේයස් අයියර්. ශ්‍රේයස් අයියර්ට දෙන්න යනවා කියලා තියෙනවා. ඒකට හේතුව අයියර් හොඳට මේ වෙලාවේ
0: පර්ෆෝම් කරලා තියෙනවා නේ.
1: ඔව්. කිංග්ස් 11 පංජාබ් ටීම් එක හොඳට මේ IPL වල මෙහෙවනවා. ඉතින් අවශ්‍ය තැනදී අවශ්‍ය හරි නිවැරදි තීන්දුව తీරන ගන්නවා මේ.
0: දැන් ඉන්දියාව පහුගිය දවස්වල මැච් දිනලත් එක්ක.
1: මේ ඉතින් බලන්න නිවැරදි වෙලාවට නිවැරදි තීන්දුව తీරන ගත්තේ නැත්නම් සමස්තයක් ඉදිරියට ගත්තා ඊට පස්සේ
0: කඩා වැටෙනවා.
1: රටක් විදියට ටීම් එකක් විදියට විතරක් නෙමෙයි රටක් විදියට.
0: ඔව්.
1: ඉතින් එංගලන්තේ මේ සමා වෙන ඉන්දියා කණ්ඩායමෙත් එහෙම වෙනස්කම් සිද්ධ වෙන්න යනවා.
0: රයිට්.
1: ඉදිරිය මොනවා වගේ වෙයිද දැන් නැහැ බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. අපි එන්නේ අපේ අනුග්‍රහක බවතුන් මතක් කරන්න.
0: අපි පැල්ගත නිෂ්පාදන ගැන මතක් කරා.
1: අපි කියන්නේ ඩීප් ටෙක් ගැන මතක් කරන්න ඕනේ මේ වෙලාවේ.
0: ඩීප් ටෙක් සෝලා අපේ කිව්ව ඔබේ විශේෂම කර්මාන්ත ශාලාවක් කරන කෙනෙක් නම් මහා පරිමාණෙන් එහෙම නැත්නම් ව්‍යාපාරික ස්ථානයකට වගේ නම් ඔන්න දැන් තමයි ඔබට සෝලා එකක අගය සෑහෙන දැනෙන්න ගන්න. ඉතින් තාමත් පරක්කු නැහැ ඔබ විශ්වාසයෙන් ඩීප් ටෙක් සම්බන්ධ කරගන්නවට අවස්ථාව තියෙනවා. ඉතින් 0.71 711 711 1 0.71 711 711 1 කියන නම්බරකට කතා කරලා ඩීප් ටෙක් ටීම් එක සම්බන්ධ කරගන්න ඔබට සුවිශේෂී සේවාවක් ලබා දෙන සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඉතින් මේ හැම දෙයක් එක්කම ඔබටත් විදුලි බිලට තිත තියලා ඒ හරහා අමතර ආදායමක් උපය ගන්නවා නම් සෝලා එකකට ඉන්වෙස්ට් කරනවා නම් විශ්වාසවන්තම තැන තමයි ඩීප් ටෙක් සෝලා කියලා කියන්නේ.
1: දැන් ඔය ෆැක්ටරි වලට එහෙම දැන් හොඳටම තේරෙන්නේ නැති පහුගිය කාලේ නම් අපි කිව්වේ මොකද්ද කියලා. දැන් අපි හිතුව ඔබ කර්මාන්ත ශාලාවක ලොකු ෆැක්ටරි එක ලොකු ඔෆිස් එක ඒකක 180ට වැඩි කරන්ට් එක බිල් එකක් එහෙම ගෙවපු අය නම් සාමාන්‍යයෙන් එහෙම ගෙව්වනම් දැන් ඕක 118න් වැඩි කරලා බැලුවම හොඳ ගාණක්. එතකොට දැන් එකපාර යම් කිසි ගාණක් මේ 16කට ඉන්වෙස්ට් කරන්න වෙයි. හැබැයි ඒක ආයෝජනයක්.
0: අනිවාර්යයෙන්.
1: ඒ නිසායි අපි නිතරම මතක් කරන්නේ දැන් අද මම දැක්ක පත්තරවල තියෙනවා විදුලි බිල 130කින් අඩු කරනවා මොකද 133කින් හරි ලයිට් බිල වැඩි වෙලා තියෙනවා මේ අවුරුදු එකමාර ඇතුලේ. එතකොට ඔය ලංකා විදුලි මණ්ඩලයේ සේවක සංගමයක ප්‍රකාශයක් තියෙන්නේ. ඉතින් අවුරුදු එකමාර 133කින් ගියා කියලා කියන්නේ අපි හිතන්නේ අපි මේක ඔබට කියන්නේ අවුරුද්දක විතර ඉඳලා. ඉතින් ඒ කාලේ ඉඳලා ඔබ ලෑස්ති වුණා නම් ඔබ ඒ ආයෝජනය කරලා තිබ්බනම් මේ වෙලාවේ ඔබ බොහොම සතුටින්.
0: අනිවාර්යෙන්. කොච්චර වැඩි වෙනත් අපිට ගානක් නැහැ. ඩීප් ටෙක් එක.
1: විජේ නිෂ්පාදන කැමරා අස්සක් කරන්න. හැමදාමත් වගේ ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා.
0: ඒ නිසා ඔබ වෙළඳ සැලෙන් ගත්තත්, සුපිරි වෙළඳ සැල් වලින් ගත්තත් අනිවාර්යයෙන්ම විජය ලාංඡනය තියනවාද කියලා බලලා ගන්න. ඔබට අවශ්‍ය කරන විදිහට සියලුම කුළුබඩු ටික සහනිකුත් නිෂ්පාදන දැන් විජය කියන නමෙන් මිලදී ගන්න පුළුවන්.

0: பொறந்து நாம் பொறந்து புத்தா அமேவா
1: அன்ன பொறந்து
0: அன்ன பொறந்து
1: தளபதி விஜய்க்கு பொறந்து லிஸ்டுக்கு எக்காக் கொண்டு பத்துனா விதராய் கெளிம்ம விதுலி ஏக்கக தேசியா நொமிலி
0: மாச தெக்கட்ட வாரா
1: மாச தெக்கட்ட வாத்தாவா
0: பெஹெத்தனாவாகே தெண்ட அத்சம் கரா
1: தளபதி விஜய் லேசி நே வெளுவோ
0: நே
1: දැන් බලන්න හැම පවුලකටම වතාවක් වසරකට එල්පී ගෑස් සිලින්ඩර 6ක් දෙනවා කිව්වනේ
0: සෙල්ලම්දනේ
1: විවාහයට එළඹෙන හැම තරුණියක් සඳහාම රත්තරන් ග්‍රෑම් 8ක් සහ සිල්ක් සාරි දෙනවා ළමයි පාසල් හැරයාම වළක්වන්න ඒ සඳහා යම් කිසි මුදලක් ඊට පස්සේ මාතෘ මූලික පවුල් සඳහා වාර්ෂික රුපියල් 15,000 ඔයගේ දෙනවා කියලා ගොඩාක් ඒව කියලා තමයි මෙයා ඔය 100 හත 108 එකතු කරගත්ත ඊට පස්සේ 120 වෙනකන් එයාගේ മന്ത്രി කණ්ඩායම එකතු කරගත්ත
0: දැන් මහා ඇමති පුටුව එයාගේ
1: දැන් බලන්න මේ එයා කිව්වා එයා දුන්න පොරොන්දු එකින් එක ඉටු කරනවා යම් කිසි කාලයක් ඕනේ කියලා එතකොට දැන් ගෑස් සිලින්ඩර හරහා එයා අසීමිත ප්‍රතිචාර ඒ කියන්නේ ප්‍රචාරයක් ගත්තා
0: එයායි
1: කියපු පොරොන්දුම කැම්පේන් එකේ සමහරු හාස්‍යයට ලක් කරනවා නමුත් එයා ඒකින් නේද එයා රත්තරන් සම්බන්ධව දීපු පොරොන්දුවත් දැන් ගොඩාක් අය කියනවා නමුත් එයා දැන් හරි ට්‍රැක් එකට වැටෙමින් ඉන්නවා කියලා කියනවා මේ අතරේ මම දැක්කා මේ නරේන්ද්‍ර මෝදි මහත්තයාට ටිකක් තරහ ගිහිල්ලා තියෙනවා එයා ඊයේ හයියෙන් පොඩි කතාවක් කළා කතා කරලා කිව්වා මට මතකෙ විදියට ඔය ಭಾರತೀಯ ජනතා පක්ෂ නෙමෙයි මොකක් හරි ඒගොල්ලොත් එක්ක එකට හිටපු පක්ෂයක් දැන් මේගොල්ලන්ට එකතු වුණානේ ඉන්දිය මේ තමිල්නාඩු ආණ්ඩුව හදන්න සපෝට් එක ගන්නකොට අර 120 වෙන කණ්ඩායමේ ඉන්නවා මේ මෝදි මහත්තයා කිසිසේත්ම ඒ පැත්තට කියලා සපෝට් කරයි කියලා හිතපු නැති පිරිසක්
0: එහෙම තමයි මෝදි මහත්තයා හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බෑ
1: අවසානයේ මෝදි මහත්තයා කිව්වා පිටිපස්සෙන් ඉඳලා පිටට පිහියෙන් යන්න වගේ වැඩක් කරේ ඉතින් මේක බලය වෙනුවෙන් මේගොල්ලෝ කරේ ඒගොල්ලන්ගේ පැවැත්ම වෙනුවෙන් එහෙම කරේ නමුත් අවසානයේ පොදුවේ ගත්තම තලපොදි විජේ මහත්තයා ජයග්‍රහණය කළා දැන් ආණ්ඩුවක් හදලා තියෙනවා ඒතකොට මේ ආණ්ඩුව නිසා ඔබ දන්නවා ලංකාවේ වුණත් විශේෂම ද්‍රවිඩ ජනතාව නුවරඑළිය වැල්ලවත්ත අපේ උතුරු නැගෙනහිර සෑහෙන ඉහළින් සමරනවා මේක ඇවිල්ලා එක්තරා විදිහක සමස්ත දමිළ ජාතිකයින්ගේම නේද
0: ජයග්‍රහණයක්
1: විදිහටයි සැමරෙන්නේ ඉතින් දැන් ඔය අපේ වසන්තමිකේ මිත්‍රයින් එහෙම එක කතා කරලා තෝන් ඉතාම සතුටින් මේක සම්බන්ධව කතා කරා ඉතාම හොඳ චිත්‍රයක් තලපති විජේ මහත්තයා සම්බන්ධව තියෙනවා ඒ කියන්නේ තුන්න පොරොන්දුත් එක්ක
0: ඒ වයිටු කරගෙන යනකොට නේද
1: ඉටු කරයි කියලා විශ්වාසයක් තියෙනවා ඉතින් ඒ නිසා මේ ගමන පටන් ගත්ත විතරයි ඒකයි තලපති විජේ මහත්තයා කිව්වේ මට යම්කිසි කාලයක් දෙන්න මං ක්‍රමයෙන් මේක වැඩ ටික ගොඩ දාලා දෙන්නම් කියලා
0: තමිල්නාඩුව හදලා ගන්නම් කියලා
1: ඉතින් ඒ නිසා දැන් බලන්ගිමු මොකද වෙන්නේ කියලා
0: හරි
1: මොකද ඉන්දිය දේශපාලනයේ විශේෂම තමිල්නාඩු දේශපාලනයේ ලංකාවේ දේශපාලනයත් එක්ක ඍජුව සම්බන්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒ අය හොඳ ආකාරව හොඳ මානසිකත්වයකින් ඉන්න එක
0: අපිටත් බලපානවා.
1: අපිට වටිනවා.
0: අනිවාර්යයෙන්.
1: අසල්වැසියා සතුටින් ඉන්නකම් අපිටත් හොඳයි.
0: ඇත්ත.
1: අසල්වැසියා දුකටපත් වෙනවා කියලා කියන්නේ
0: අපිත් දුකටපත් වෙනවා කියන එක.
1: මොකද යා ඒ දුක වහගන්න නේද?
0: මොන මොනවා කරයිද කියලා.

හතයි විනාඩි 32යි දැන් වෙලාව. ඔබ දන්නවා දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය දුන්න ජාතික ලොතරැයි මණ්ඩලය ජාතික මහා ධන සම්පත ධන නිධානය ඔබට හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් අපි ඔබට කියන්නේ ජාතික මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරගන්න වැඩි වැඩියෙන් මිලදී ගන්න. ඉතින් ඒ ජයග්‍රහණ තවත් වැඩි කරන්න තමයි ඔන්න Sunday bonus අවස්ථාව ඔබට උදා කරලා දීලා තියෙන්නේ. සුපුරුදු මුදල් තෑගි වලට අමතරව ධන නිධානය ලොතරැයි පත් වලින් දැන් Sunday bonus ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලින් ගලපගෙන ඔන්න රුපියල් 10000ක තෑගි රැසක් දිනා ගන්න ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් එහෙම ඊයේ දවසේ ඔබ ජයග්‍රහකෙක් වෙන්න හිතාගෙන මිලදී ගත්ත ධන නිධානය ටිකට් පතේ Sunday bonus අක්ෂරයේ බවට පත්වුනේ ආරක්ෂරයේ ජය අංක අංක 8 අංක 23 අංක 34 සහ අංක 54. අපි එන්නේ මහජන සම්පත බලන්න 6185 වෙනි දිනුම් වාරය ජයග්‍රහයේ ඉංග්‍රීසි අක්ෂරයේ K ජය අංක අංක 5 අංක 3 අංක 5 අංක 2 බිඳුව සහ අංක 5. ගොවිසෙත C අක්ෂරයත් එක්ක අංක 18 අංක 45 අංක 59 සහ අංක 64. මෙගා පවර් J අක්ෂරයේ තමයි ජයග්‍රහයේ ඉංග්‍රීසි අක්ෂරය වෙන්නේ. මෙගා පවර් සුපිරි අංකයේ වුණේ අංක 1 ජය අංක අංක 11 අංක 28 අංක 38 සහ අංක 78. ඒ වගේම හදහන ධනු ලග්නයේ ජයග්‍රහී ලග්නයේ බවට පත් වෙනකොට ජය අංක අංක 10 අංක 58 අංක 60 සහ අංක 61 ඔබට වාසනාව උදා කරනවා. අද සම්පත 760 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය K ජය අංක අංක 5 අංක 2 බිඳුව සහ අංක 5. NLB ජය U අක්ෂරයත් එක්ක අංක 4 නැවතත් අංක 4 අංක 5 සහ අංක 4. සුබ දවසක්. වෘෂභ ලග්නයේ තමයි ජයග්‍රහී ලග්නයේ බවට පත් වෙන්නේ. ජය අංක පිළිවෙලින් අංක 3 අංක 12 සහ අංක 33 ඔබට වාසනාව උදා කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඒ මතක් කිරීම.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින්. අදම අමතන්න 011 176 679 579.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසී. නැවුම් වෙනසක් අඩුම විලක්. අදම පැමිණෙන වෙනස වටහා ගන්න.

0: හතයි විනාඩි 39යි වෙලාව. අපි පැල්වත් නිෂ්පාදනය මතක් කරලා යන්න.
1: පැල්වත් නිෂ්පාදන අතර තියෙන පැල්වත් බටර් එක ගැන කියන්නම්. දැන් ෆ්ලේවර්ස් ගොඩකින් පැල්වත් බටර් එක උනත් ඔයාලට මිලදී ගන්න පුළුවන්කම තියෙනවානේ. අවුට්ලට්ස් වලින් ගන්නවා නම් නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවත, ගාලුපාර කොළුපිටිය, අරංගල හන්දිය, මාළඹේ පැල්වත් හන්දිය, බත්තර මුල්ල.

0: පාලකෙක් වුණාම නායකයෙක් වුණාම කළමනාකරුවෙක් වුණාම හිතක් පපුවක් නැතුව ජීවත් වෙන්න වෙනවා සමහරලාවට. අහහ සංවේදී වුණොත් බෑ.
1: ඔව් වැඩේ කරගෙන යන්න.
0: දැන් අපි හිතමු ආයතනයක ප්‍රධානියෙක් කියලා. සංවේදී වුණොත් ඉවරයි.
1: ඔව්. කරේ නගින්න එනවා සේවකියෝ.
0: ගොඩක් කලාවට ගොඩක් සංවේදී වෙන්නේ ගොඩක් තැන්වල ඔය පාලතන්ත්‍රයය විශේෂම පිරිමි පාර්ශවයේ කාන්තා පාර්ශවය.
1: ඔව් ඔව්.
0: කොල්ලෙක් කොල්ලෙක්ට කවදාවත් එහෙම කිසිම ගැළවීමක් බුරුලක් නැහැ.
1: නෑ නෑ.
0: ඕක තමයි තියෙන ප්‍රශ්නේ. හොඳලා අපේ ඔෆිස් එකේ එහෙම නැහැ. සමහර ඔෆිස් වල එහෙමයි.
1: ඔව්.
0: කාන්තා පාර්ශවයේ නම් අම්බෝ.
1: පුදුම මෙව්වා එකක් තියෙන්නේ.
0: උණු වෙනවා පපුව නිකන් ඉටිපන්දා. ඔය ස්ටීව් ජොබ්ස් කියන ඔබ දන්නවා ලෝකේ නේද? iPhone නිර්මාණකරු.
1: හරි.
0: iPhone එකේ නිර්මාතෘ. ස්ටීව් ජොබ්ස් කියලා කියන්නේ ලෝකේ හිටපු සුපිරි කළමනාකරුවෙක්. ජොබ්ස් කියන්නේ වැඩක් කරද්දි අතිශයින්ම දැඩි. හැඟීම් වලට වඩා ප්‍රතිඵල වලට මුල් තැන දෙන
1: කෙනෙක්.
0: සිරා කියලා කියන්නේ අපි. සිරා පොරක්. කියලා කියන්නේ.
1: ඔව්.
0: සමායනේ වචනේ වැරදි. නමුත් අපේ භාවිතයේ එහෙම එකක් තියෙනවා.
1: ඔව්.
0: සිරා බොස් කෙනෙක්. එතකොට ජොබ්ස් කි කේන්ද්‍රිය ගැනත් ඔය ඇපල් සමාගමේ හිටපු අය ඕන තරම් කතා කරලා තියෙනවා.
1: හරි ඉක්මනට තරහ යනවා.
0: මාරි ඉක්මනට තරහ යන හරි දරදළු පාලකෙක් වගේ දැකලා තියෙනවා.
1: ඔව්.
0: හැබැයි එයාගේ මාර ලීඩර්ෂිප් එකක් තිබ්බා.
1: නැත්තම් ඉතින් එයාට එයාව ලෝකයක් දැනගන්න විදිහක් නැහනේ.
0: දවසක් ඇපල් සමාගමේ එක්තරා මෙයාගේ ලේකම්වරියන් කීප දෙනෙක් ඉන්නවා. එක ලේකම්වරියක් වැඩට එන්න පරක් වුණා. සාමාන්‍යයෙන් ඇපල් වගේ ලෝකෙ ඉහළම තැනක තියෙන කම්පැනි එකක මේ ජොබ් එකට එන්න පරක් වුණා. ඒක සම්බන්ධව ඉතින් ආයෙ අහන්න දෙයක් නැහැ.
1: ඔව් දැඩි තීන්දු තීරණ ගන්න සිද්ධ වෙනවා.
0: ජොබ්ස් මාර විදියට මේ ගැන හොයනවා.
1: අහහ
0: ඉතින් ආවා. අරයා පරක්කු වෙලා ආවා. එනකොටම ඉස්සරහට හම්බුනේ ජොබ්ස්.
1: අහහ
0: අද ජොබ් එක නැති වෙනවා.
1: ජොබ්ස් නේ හම්බුනේ.
0: මෙයා ඇහුවා මිස් අයි පරක්කු.
1: ඔව්
0: එයා කිව්වා මයි කාර් එක ස්ටාර්ට් උනේ නැහැ සර්. ආ ඕකේ. මුකුත් කිව්වේ නැහැ ගියා.
1: අහහ
0: හැමෝම අර අහල පහල කවුන්ටර්ස් වල කැබින් වල වැඩ කර කර හිටපු අය
1: මූණට මූණ බලාගත්තා.
0: ඔයගොල්ලෝ හිතන් හිටියේ අද හොඳට අහගනී කියලා.
1: ඔව්. හරි. හරි.
0: හැබැයි මෙයා මුකුත් කිව්වේ නැහැ. මෙයා ගියා පාඩුවේ අරයත් අනිත් පැත්තට ගියා දෙන්න දෙපැත්තට ගියා වැඩේ. දවස ගෙවිලා ගියා. හවස් වෙද්දී ඇපල් අධ්‍යක්ෂවරයෙක් වෙච්ච රෝන් ගිවන්ස්. එයා තමයි මේ සිදුවීම දකින්.
1: ඔව්.
0: එයා ඇස් දෙකෙන් දකිනවා මාර වැඩක්.
1: මොකද්ද?
0: හවස ජොබ්ස් හැමින් ගියා ලේකම්බරියගේ මේස ළඟට. ගිහිල්ලා කිව්වා එක්ස්කියුස් කරා. මට විනාඩියකට ඇතුළට එන්න පුළුවන්ද කියලා ඇහුවා. එයා බොස් වුණාට එයා එහෙම කඩාන බිඳෙන දුවන්නේ නැහැ ඔෆිස් එකේ.
1: පොඩ්ඩක් ඩිසිප්ලින් කියලා දේවල් තියෙනවනේ.
0: ඒකට මෙහෙ ඉන්නයි. හරි.
1: ඕකේ.
0: එයා ගිහිල්ලා මේ ඇතුළට එන්න කිව්වට පස්සේ ගිහිල්ලා මේසේ උඩට යතුරක් දැම්මා. ජගුවර් එකක යතුරක් දැම්මා.
1: නෑ.
0: අලුත්ම අලුත් සුපිරි මෝටර් රථයක ලෝගෝ එක සහිත කීටැකේ.
1: සීරියස්ලි?
0: ලේකම් වරියට අදහගන්න බෑ.
1: හරි පුදුමයි.
0: මුළු ඔෆිස් එකම හොල්මන් වුණා. මේ එනකොට අර රොගින්ස් කියන කෙනා ගිහිල්ලා කියලා
1: තියෙන.
0: දැන් දඩබඩ ගාලා ඔෆිස් එකේ ඔක්කොම හවුමුළු වල ලිෆ්ට් වල කැන්ටින් වල
1: ඔක්කොම කුසුකුසු ගගා කතා වෙනවා මේකට.
0: මේ මාර වැඩි නේ. සර් සෙක්‍රටරියට කාර් එකක් දුන්නානේ. ආ ඌ අපි හිතුවා යාර කාර් එකක් කොහමද
1: තිබ්බේ. ඔය යන විදියට.
0: මාත් දැක්ක දවස් දෙක තුනක් බොස් එක්ක යනවා.
1: හා
0: හරි. මේ යතුරු විසි කරලා මේසි උඩට.
1: ඔව්.
0: ස්ටීව් ජොබ්ස් කිව්වා අර ලේකම්වරියට මෙන්න අලුත් කාර් එකේ යතුරු.
1: ඔව්.
0: මීට පස්සේ පරක්කු වෙන්න එපා. හරි. අපි ගොඩාක් වෙලාවට කරන්නේ කවුරු හරි ප්‍රශ්නයක් කිව්වම ඒකට බණින එක.
1: ඔව්.
0: නැත්නම් ඒක විවේචනය කරන එක.
1: රයිට්.
0: හැබැයි ඔය ස්ටීව් ජොබ්ස් එතෙන්දි පාවිච්චි කළේ වෙනස්ම මයින්ඩ්සෙට් එකක්. ඒ කියන්නේ ප්‍රශ්නෙට උත්තරය දුන්නා.
1: ඔව්.
0: ආයි පරක්කු වෙන්නේ නැහැ ඒ සෙක්‍රටරි. පරක්කු වෙන්න බෑ දෙයියනේ. කොහොමද පරක්කු වෙන්නේ?
1: අන්න ඒකනේ.
0: මේ කතාව ප්‍රසිද්ධ වුණේ ජොබ්ස් දුන්න මිල අධික ජගුවරක නිසා නෙවෙයි. මේ පිටිපස්සේ තිබ්බ ජොබ්ස්ගේ ලීඩර්ෂිප් එක නිසා.
1: ඔව් නේ.
0: නියම නායකයා කියන්නේ තමන් යටද ඉන්න අයව නේද? ඇඟිල්ල දික් කර කර බැන බැන ඒ මිනිස්සුන්ව තලාපෙලා පීඩණයට පත් කර
1: මානසිකව වට්ටලා.
0: ඔව් වැරදි පෙන්න ඉන්න කෙනෙක් නෙවෙයි. එයාගේ ඒගොල්ලන්ගේ ගමනට බාධාවක් වෙලා තියෙන ඒ බාධා ඉවත් කරලා පාර ක්ලියර් කරලා දෙන අයට.
1: ඔව්.
0: ඉතින් ස්ටීව් ජොබ්ස් කියන්න අන්න එහෙම නායකෙක්.
1: දැන් ඔවා ලොරීන් දන්නවද මං අහන්නේ?
0: වයිෆ්ද?
1: ඕ
0: වයිෆ් එච්චර එහෙම ඇඟිලි ගගා
1: හොයන්නේ නෑ නේ. ඕ ඕ
0: ස්ටීව් ජොබ්ස් කි වයිෆ්නේ.
1: ඕ ඕ
0: ගෙදරට ඕන කරන හැමදේම හම්බෙනවනේ.
1: අහා
0: ආ සියලු සැප සම්පත් ඕන වෙලාවට කාඩ් ටික ඔක්කොම බැංකු කාඩ් ටික ඔක්කොම යාගේ පාලනේ නම්
1: තියෙන්නේ.
0: ඕවා මොකටද හොයන්නේ? කොහොම නමුත් අර කතාව හොඳ කලමනාකරුවෙක් කියලා කියන්නේ,
1: හොඳ නායකයෙක්
0: කියන්නේ. වැරදි පෙන්න බැන බැන ඉන්න එක නෙවෙයි, වැරදි වලට විසඳුම් දෙන
1: කෙනෙක්. අපි දෙන්න පරක්කු වෙලා ඇවිල්ලා ඔය කතාව කියමු පොස්ට්
0: අපේ මේසෙට. මම දන්න අපේ මේසෙට නම් අනිවාර්යෙන් විසි කරයි. අස්සීම් ලියුම් දෙක
1: හතයි විනාඩි 40 දා.

0: හතයි විනාඩි පනස් පහයි.
1: මේ උත්සව සමය රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabans.com වෙත පිවිසෙන්න.

0: අටයි විනාඩි පහයි දැන් වෙලාව අපි අලුත් පැයකට ඔන්න ඇවිත් ඉන්නේ.
1: Good morning, සුබ උදෑසනක්.
0: Good morning, morning.
1: මේ 11 වෙනිදා උදේ පාන්දර අපි හම්බෙන්. දැන් මෙන්න මෙහෙම කතාවක්
0: තියෙනවා.
1: ලෝක සෞඛ්‍ය සංවිධානය. ඊට කලින් මෙහෙම කියන්න. ලංකාවේ පෞගිය කාලවල සිද්ධ වෙච්ච මරණවලි 30%ක් විතර.
0: ඔව්.
1: හાર્ට් ඇටැක් නිසා කියලා මම දැක්කා. වෛද්‍යවරයෙක් කියලා තියෙනවා.
0: හරි.
1: අපි පෞගිය කාලේ කතා කරා ඔය හાર્ට් ඇටැක් තරුණ පිරිසටයක් වැඩි. එහෙම කියලා කිව්වේ.
0: ඔව් ඔව් අපි අපිට වර්තාත් වුණානේ මරණ කීපයක් මේ වගේ නේ.
1: ඔව් ඒ නිසා මේ ඒකනම් පොඩ්ඩක් මතක් කරන අපි මේ සෞඛ්‍ය ගැන කතා කරන්න ඉන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර පර්යේෂණ ආයතන විසින් කියනවා කැඩ්මියම් කියලා කියන්නේ මිනිසාට පිළිකා ඇති කරන රසායනයක් කියලා.
0: කැඩ්මියම්.
1: කැඩ්මියම්. එතකොට පෙනහළු පිළිකා, වකුගඩු පිළිකා, ඊට පස්සේ මුත්‍රාශයේ පිළිකා වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ පර්යේෂණාත්මකව තහවුරු කරගෙන තියෙනවා මේ පිළිකා හැදෙන්නේ ගොඩාක් වෙලාට බහුතරයක් අපේ කාන්තා පාර්ශවයට කියලා.
0: ලිප්ස්ටික් වලින්.
1: ලිප්ස්ටික් වලින්.
0: හරියට හරි.
1: ලිප්ස්ටික් තමයි භයානක. දැන් අපි මේ ගැන ඕන තරම් දේවල් කියලා
0: තියෙනවා.
1: මෑත කාලීන ලෝක ප්‍රකට විද්‍යාත්මක පර්යේෂණ ආයතන කීපයක් කිව්වා ඒගොල්ලන්ගේ අධ්‍යයනය මගින් හෙළි කරගෙන තියෙනවා. මේ අලංකාරයේ පිටුපස තියෙන මේ තොල්ලාලේපනවල තියෙන කැඩ්මියම් නැමැති අතිශය විස සහිත මාරාන්තික බර ලෝහය. මේක රූපලාවන්‍ය ලෝකයේ පමණක් නෙවෙයි පොදුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයටම සෑහෙන බරපතල බලපෑමක් කරනවා කියලා. මේ පෘථිවි පෘෂ්ඨයේ ස්වභාවිකව හමුවන මූලද්‍රව්‍යයක් වුණත් ඒක මිනිස් සිරුරට අහිත කරයි කියලා කියනවා. රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්තයේදී විශේෂයෙන්ම කහ සහ තැඹිලි වගේ දීප්තිමත් පැහැයන් ලබා ගැනීම සඳහා කැඩ්මියම් වර්ණක විදියට පාවිච්චි කරනවා.
0: ඔව්.
1: බොහෝ දිනක් හිතාගෙන ඉන්නෝ මේ ඇතැම් වර්ණවලට පමණක් සීමා වෙලා කියලා.
0: එහෙම එකක් නැහැ.
1: නවතම පර්යේෂණ වලින් හෙළි වෙලා තියෙනවා සෑම වර්ගයක්ම වගේ ওই ලිප්ස්ටික් වල මැනිය හැකි මට්ටමින් කැඩ්මියම් තියෙනවා කියලා. එතකොට වඩාත් භයානක කාරණේ වෙන්නේ ඇතැම් ජනප්‍රිය සන්නාම සහිත ලිප්ස්ටික් වල පවා නේද?
0: වැඩි කැඩ්මියම් ප්‍රමාණයක් තියෙනවා.
1: ඔව්. ඇමරිකානු ආහාර හා ඖෂධ පරිපාලනයේ මගින් නියම කරලා තියෙනවා උපරිම සීමාව මිලිග්‍රෑම් 3යි කියලා. හැබැයි ඊට වඩා කැඩ්මියම් මේවැ තියෙනවා කියලා කියනවා. එතකොට දවසකට උදේ එකක් ගන්නවා.
0: ඔව්. උදේට අතරතුරේ එකක් ගන්නවා.
1: උදේට කාලා ආයි ගන්නවා. දවල්ට කාලා ආයි ගන්නවා.
0: හරි.
1: ආයි ඔෆිස් එකෙන් එන්න කලින් ආයි ගන්නවා. දවසට කීප වතාවක්.
0: හරි.
1: නොදැනුවත්වම ඔයාගේ සිරුරට ඔයා මේ කියන කැඩ්මියම් අවශෝෂණය කරනවා. ඉතින් සිරුර ඇතුලේ මේක තැන්පත් වෙලා ඊට පස්සේ මේ හරහා අර කියන වගේ රෝගී තත්ත්වයන් වලට පත් වෙන්න පුළුවන්. හරි. සාමාන්‍යයෙන් අර්ධ ආයු කාලයේ මේ කැඩ්මියම් වල වසර 10 ඉඳලා 30 දක්වා වෙනවා. ඒ නිසා වකුගඩු නාලවලට එහෙම දැඩි හානි කරනවා කියලා කියනවා. ඉතින් මේ ගැන ඔබේ අවධානය යොමු කරන්න. අස්ති පද්ධතියට සෑහෙන මරුපහරක්.
0: ඔව්නේ.
1: ඔය අස්තිවල සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන කැල්සියම්, ෆොස්ෆරස් සහ විටමින් D වගේ ඒවැ පරිවෘත්තීය ක්‍රියාවලියට මේ බර ලෝහය බාධා කරනවා. මේකයි මේ කියන්නේ විටින් විට මතක් කරලා අපි මේ ගැන ඕන තරම් කතා කරලා තියෙනවා.
0: ඊට පස්සේ තමයි ඔය ඔස්ටියෝපොරෝසිස් නේද? ඔය වගේ කේස් එන්නේ.
1: ඔව්. ඉතින් ලිප්ස්ටික් පාවිච්චි කරනකොට පරිස්සමෙන්. ඒ කියන්නේ ලිප්ස්ටික් භාවිත නොකර ඉන්න කියනව නෙවෙයි.
0: ඒක ටිකක් අමාරු වැඩක් නේ.
1: ඔව්. වෙළඳපොලේ තියෙන ඉතාම ලාභදායි ප්‍රමිතියෙන් තොර ලිප්ස්ටික්. ගන්න එපා කියලා එක පැත්තකින් කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ නිෂ්පාදනයේ අඩංගු අමුද්‍රව්‍ය ලෑස්තුව පරීක්ෂා කරලා බලලා ගන්න කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේ අලංකාර වෙන්න මේව කරාට ලස්සන වෙන්න මේව කරාට නේද? බාහිරින් දීප්තිය ලස්සන තිබුණට ඔයාගේ ඇඟ ඇතුලේ මේ කියන දේවල් නිසා ඇතිවන ඒ විනාශය ගැන ටිකක් හිතලා බලන්න කියලා මතක් කරනවා.
0: අනිවාර්යෙන්.
1: ඒ නිසා මේ ලෝක සෞඛ්‍ය සංවිධානය මේක කිව්වට පස්සේ ආයි අපේ තියෙන පඬිතුගමට නෑ එහෙම එකක් වෙන්නේ නෑ කියලා.
0: අපිත් මේ කොච්චර කල් ගානවද අපිට එහෙම කිසි මේකක් නැහැනේ කියලා එහෙම නෙවෙයි නේද?
1: අපි හරි පඬිතයිනේ.
0: අනේකනේ.
1: අපි දන්නවනේ ඔක්කොම වැඩිය. ඒක නිසා පොඩ්ඩක් මතක් කරන මේ ගැන අවධානය යොමු කරන්න.
0: අපි ලිප්ස්ටික් ගාලාට වැඩිය කාලා තියෙන්නේ.
1: අනිවාර්යෙන්. දවසකට කීවතාවක් ඕක ගානවද? ඉඳලා හිට්ලර් පාටියකට යනකොට එහෙම ගානක් තියෙනවා. නමුත් ඔය විශේෂම රැකියා කරනයි මේක නිතර පාවිච්චි කරන්නේ.
0: උදේ 8:10යි.

0: ලකඩ රේඩියෝ ITN
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනදි තහන එළතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනදි තහන එළතරයි ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අටයි විනාඩි 18යි දැන් වෙලාව.
1: දැන් මේ දවස්වල වහිනේ ඉඳ හොඳයි පොඩක් රස්සෙ හැම අඩුයි.
0: ඔව් නේ.
1: ආයි රස්සෙ වැඩි කරන අපිට මතක් වෙනවා
0: නේ. අනේ වැස්ස නම් හොඳයි
1: කියලා. වැස්ස නම් හොඳයි. උල්පත් සිඳිලා යනවා. ගස කපනවා. ඒ ඔක්කොම අපිට මතක් වෙනවා.
0: ඕකේ.
1: දැන් මේ දවස්වල ගස් කපන්නේ නැද්ද?
0: කපන වහින නිසා වැඩිය දැනෙන්නේ.
1: එලිපෙහෙලි කරන්නේ නැද්ද වනාන්තර?
0: හා.
1: නේද? කොට පටවගත්ත ලොරි නැද්ද?
0: යන්නේ නැද්ද?
1: තියෙනවා. අපිට ඒක ඇත්තට ගාණක්
0: නෑ. හා.
1: දැන් අපිට ඒකට හුරු වෙලාද මන්ද?
0: අපිට නිකන් වැඩක් නෑ වගේ ව නේද?
1: දැන් ඔය අතරේ දැන් අපි කසාගල සමූහ ව්‍යාපාරයක ඒගොල්ලෝ ගස් වවනවා. ව්‍යාපෘති විදියට වවනවා.
0: හරි.
1: වවලා එක පැත්තකින් රටේ නේද? ඒ අවශ්‍ය කරන විදිහ අපිට පරිසර පද්ධතිය හැදෙනවා.
0: එයාලගේ කන්සෙප්ට් එකක් තියෙනවානේ හරිත ශ්‍රී ලංකාවක් කියන එක.
1: ඔව්. දැන් ඒක කරන ගමන් ඒගොල්ලෝ ව්‍යාපාරික කටයුතුත් කරනවා. ඒ නිසා බිස්නස් එකක් කියලා කිව්වම ඒක සල්ලි හම්බ කරන එකට වැඩිය සමහර වෙලාවට සමහර තැනක මේ සමාජ වගකීමක් තියෙනවා.
0: ඔව්. මේ හැම දෙයක් එක්කම කසාගල සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය නව මට්ටමකට අරගෙන යන ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත්ත විශ්වාසවන්ත නාමයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් සරුසාර අනාගතයක් පැහැබර හරිත ශ්‍රී ලංකාවක් කියන දැක්ම යටතේ තමයි මෙයාගේ සියලු වැඩ කටයුතු වෙන්නේ. දැන් ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගෙන සියලු කෘෂි නිෂ්පාදන අපනයනය කරනවා සහ කසාගල ග්‍රීන් සුපර් වෙළඳ සැල් ජාලය හරහා දේශීය පාරිභෝගික ඔබටත් නැවුම් අත්දැකීමක් ලබා දෙන්න කසාගල සමූහ ව්‍යාපාරය කටයුතු කරනවා.
1: ඒ වගේ මේ පැහැදිලිව මතක් කරන්න ඕන වට පැල්ලත නිෂ්පාදන ගැන පැල්ලත උටටවල නිෂ්පාදිත ගන්න පුළුවන් පැල්ලත අයිස්ක්‍රීම් ගැන කතා කරලා යමු.
0: ෆ්ලේවර්ස් ගොඩකින් දැන් ඔයාලට පැල්වත්ත අයිස්ක්‍රීම් එක රස බලන්න අවස්ථාව තියෙනවා. බටර්ස්කොච්, බ්ලූබෙරි, මැංගෝ, බනානා, ඔරේන්ජ් මේ කියන රසයන්ගින් අමතරව තවත් රස රැසකින් පැල්වත්ත අයිස්ක්‍රීම් එක රහ බලන්න වෙළඳපොළෙන් ගන්නවා නම් එහෙම නැත්නම් අවුට්ලට්ස් වලින් ගන්නවා නම් ඔය කොහෙන් ගත්තත් අයිස්ක්‍රීම් ගන්නකොට අර කියන පැල්වත්ත රස ගොඩකින් එන අයිස්ක්‍රීම් එකම ට්‍රයි කරන්න.
1: එවගේම හදහන ලොතරැයි ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩි වැඩි මේ දවස්වල ගන්නකොට ඔයාලට සුපිරි දිනුම් වාරයකදී සුපිරි දිනුම් ඇදීමක් හිමි වුණොත් කෝටිපතියෙක් ලක්ෂපතියෙක් ඒ නිසා ඔයාගේ රුපියල් 40 ගැන හිතනවට වැඩිය ඔයා හිතන්න ඒකෙන් ඔයාලට ලැබෙන අවස්ථාව ගැන.
0: දැන් සුපිරි ජයග්‍රහකයෝ 3 දෙනෙක් 2026 අවුරුද්දේ හොයාගෙන තියෙනවා. ඉතින් 4 වෙනි සුපිරි ජයග්‍රහකයා වෙන්න ඔයාලට අවස්ථාව තියෙනවා. සහ දස ලක්ෂපතිය 61 දෙනෙක් එක්ක නියත ධනයෝග හඳහන ඔබටත් රටටත් වාසනාව අරගෙන එනවා. ඒ නිසා රුපියල් 40ක් වියදම් කරාට පාඩුව වෙන්නේ නැහැ. ඔබට අනිවාර්යයෙන්ම ජීවිතයේ තියෙන හීන ටික හැබෑ කරගන්න නියත ධනයෝග හඳහන වැඩි වැඩියෙන් ගන්න පුළුවන්.

0: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල.
1: අවදානම පිළිපද අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස හතර තුළ දිවයින පුරා ඩෙංගු රෝගින් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
2: ඩෙංගු මාරාන්තිකයි.
3: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
4: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී,
3: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී,
4: ඔබගේ ජීවිත කාලයත් දෙක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්,
3: නොවිනස් වන රසවත්ම රසය
4: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
3: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.

0: අතයි විනාඩි තිස් තුනයි වෙලාව. ගංවතුර තත්ත්වයක් ගැන වාර්තායන මහාවයේ මහාවය සහ මැණික්ගඟ ආශ්‍රිතව පහත් බිම්වල ඉන්න අය ඉවත් කිරීමේ ක්‍රියාවලියක් ගැන මීට සුළු මොහොතකට පෙර ප්‍රවෘත්ති වෙබ්බඩවි වාර්තා කරලා තිබුණා. අපි උදෑසන බලමු අපේ නවයේ ප්‍රවෘත්ති ප්‍රකාශය සමහර විට ගැන අහන්න අවස්ථාවක් ලැබේ. ඒ නිසා දන්න කෙනාට කියන්න, විශේෂයෙන්ම මේ දවස්වල මේ හිතන්න නැති වෙලාවට වහින්න, හිතන්න නැති ප්‍රදේශවලට වහින්න. අනුරාධපුරයට එහෙම දෙනවලු ආයි දෙන එක
1: දෙබෙන් යන්න හැමදාම හවස පහෙන් පස්සේ වහිනවලු හෙට
0: ගලෙන් බිඳුනුවා පැත්තට වහිනවා, කහට ගස් දිගලියට වහිනවා,
1: හරි
0: ඊට පස්සේ හොරෝපතාන්ට වහිනවා, උරුළුවැව පැත්තට වහිනවා.
1: ඔව්
0: ඒ පැත්තේ ඔක්කොම මං දන්න, මගේ නංගිලා ටිකක් ඉන්නවා සහෝදරවරු,
1: නංගිලා අප්ඩේට් එක දෙන. අයියා මෙහෙට වහිනවා, කෝල් ගන්න බෑ.
0: හරි මේ වැස්සත් එක්ක ඊට පස්සේ අපිට ඇති වෙන තත්ත්වය තමයි විශේෂම කුඹුරු වැඩ එහෙම කරන්න පුළුවන් වටපිටාවක් හැදෙයිද කියන්නේ.
1: ඔව්නේ
0: වහින්න ඕනේ හැබැයි යම් ගානකට.
1: ඔව්
0: දැන් වතුර නම් කොහොම හරි ලැබෙනවා නම් කමක් නැහැ. දැන් පායන කාලයක් කියලා හිතන්න.
1: ඔව්
0: ඒ නිසා අපිට ආර්ථික පැත්තෙන් ගත්තම ඉදිරි කාලේ ඉතාම තීරණාත්මකයි. විශේෂඥයෝ කියන විදිහට එල් නිනෝ එකක් එනවලු, ආහාරෙන් ගයක් එන්න පුළුවන්ලු. දැන් අපි ගොඩක්ම තැන්වලදී දැකලා තියෙනවා මේ කියන කතාවලට, ඒ කියන්නේ කතා දැකලා තියෙනවා, ඒකට විසඳුම් නැහැ. ලංකාවේ අපි මුණ දෙන ප්‍රධානම ගැටලුවක් තමයි ඔය එළවලු සහ පළතුරු, විශේෂයෙන්ම මේ දැන් ගණ්ඩ ගියත් ගත්ත ඒවත් පරිභෝජනය කරන්න කලින් නරක් වෙලා අපතේ යනවා,
1: විසි කරනවා ඊට පස්සේ.
0: ඒ කියන්නේ තියෙන ටිකවත් හරි විදියට පරිභෝජනය කරන්න විදියක් නැහැ. ඔය මෑත කාලීන දත්තවලට අනුව ලංකාවේ පළතුරු නිෂ්පාදනයේ 20%කට අධික ප්‍රමාණයක් වාර්ෂික විනාශ වෙලා යනවා කියලා කියනවා. හේතුව පාරිභෝගිකයාට එකවර ඉදෙන පළතුරු විශාල ප්‍රමාණයක් මිලදී ගැනීමට සිදුවීම. ඒවත් දින කීපයක් යනකොට නරක් වෙනවා. මේකට ප්‍රායෝගික විසඳුමක් විදියට දකුණු කොරියාවේ සුපිරි වෙළඳසැල් හඳුන්වා දීලා තියෙනවා දිනපතා නැවුම් පළතුරු ක්‍රමය. මේක අලුත් කන්සෙප්ට් එකක්. මේක ලංකාවටත් අපිටත් මේක ආදේශ කරන්න පුළුවන්.
1: කියමු බල.
0: අපි හිතමු කෙසෙල් ලැවරියක් කියලා.
1: ඔව්.
0: කෙසෙල් ලැවරියක් මිලට ගත්තම දින දෙකක් ඇතුළත ඒ සියල්ල එකවර ඉදිලා නරක් වෙන්න පටන් ගන්නවා.
1: කන්න වෙන්නෙත් නැහැ අපිට.
0: ඔව් හැබැයි මේ අලුත් ක්‍රමය මගින් පාරිභෝගිකයාට සතිය හැම දවසකම නැවුම් පළතුරු අත්විඳින්න මේ කන්න අවස්ථාවක් තියෙනවා. මේ ඇසුරුම් ක්‍රමයේ තියෙන විශේෂත්වය තමයි මේ පළතුරු වල ඉදුණු මට්ටම 90% පෙළගස්සන එක. උදාහරණයක් විදියට කෙසෙල් ඇසුරුමක තියෙන පළමු ගෙඩිය අදම ආහාරයට ගන්න පුළුවන් විදියට, ඊට පස්සේ ටිකෙන් ටික අනික් ගෙඩි ඉදිරි කීපේ ඉදිරි දින කීපේදී පිළිවෙලින් ඉදෙන විදියට තමයි මේ ඇසුරුම් කිරීම කරන්නේ. එතකොට අවසාන ගෙඩි කීපය සම්පූර්ණයෙන්ම කොළ පාටයි.
1: අර ටික කාලා එනකොට ඒවා ඉදෙනවා.
0: ඉතිලා ඉතිලා. ඉතින් මේක අලුත් කන්සෙප්ට් එකක්. මේක ගැන ලෝකේ දැන් විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා, විශේෂම ඔය සුපර් මාකට් ස්මාර්ට් ඇසුරුම් ක්‍රමය. නේ? ඉතින් හැමදේම ස්මාර්ට් වෙනවනේ. නේ?
1: කෙසෙල් වලට විතරද ඔක පුළුවන්?
0: ගස් ලබු, අලිගැට පේර, අඹ වගේ දේවල් වලට මේක සාර්ථකව අතදා බලලා තියෙනවා. ඉතින් ආහාර අපතේ යාම වළක්වන්න තමයි මේක කරන්නේ. මේක එළවලු වලටත් පුළුවන් ඈ.
1: ඔව් නේ.
0: ඉතින් දකුණු කොරියාවේ මේ සරල අදහස ගත්තොත් අපේ ලංකාවේ විලඳපොට ඇප්ලයි කරලා බලන්න

0: කාටහරි පුළුවන්කමක් තියෙනවා. හැබැයි මේ ඇසුරුමේ තියෙන මොකක් හරි ඇති මේ ඇසුරුමේ විශේෂත්වය. අන්නේ විශේෂත්වය තමයි අපි හොයාගන්න ඕනේ.
1: අනිවාර්යෙන්. එතකොට කැම අපත යන්නෙත් නෑ, ලවලු පළතුරු අපත යන්නෙත් නෑනේ.
0: ඔව්. ඉතින් අපි හැමතිස්සෙම අර කලින් තියලා ලෑස්ති වෙනවා නම් ඒ වගේ දේවල් වලට ආහාර සම්බන්ධව ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් අර්බුදයට, ආහාර අර්බුදයට විසඳුම් හොයාගන්න පුළුවන් කමක් ලැබේ.
1: 8:37 දැන් වෙලාව.
0: අපි කෘෂිකාර්මික ශාස්ත්‍රය ගැන කතා කරලා යන්. කෘෂිකාර්මික ශාස්ත්‍රයේ තාක්ෂණික මෙවලම් එකතු කිරීම කියලා කියන්නේ මෑත කාලේ ලංකාව ගත්ත ලොකුම ජයග්‍රහණයක්. ඒකේ නායකත්වය ගත්තේ පෞද්ගලික ව්‍යාපාර ආයතනයක් වුණත් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස්.
1: දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ලත් එක්ක ඔබටත් ඔන්න අලුත් ගමනකට අවස්ථාව තියෙනවා. ඉතින් ලංකාව ඇතුලේ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයකට අලෙවි වාර්තා තියපු නවීන තාක්ෂණයෙන් සවිබල ගන්වලා තියෙන සංක්‍රිය වීකටීමේ යන්ත්‍රය ඩෝමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය ගැන අපි කිව්වා. පැට වී කිලෝ 1000 අතර ප්‍රමාණයක් සහල් කරගන්න ඔබට අවස්ථාව තියෙනවා. ගල් වැලි වී පොතු ඉවත් කිරීම මේ ඩෝමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය හරහා සිද්ධ කරනවා. ඉතින් ව්‍යාජ අනුකරණ වලට රැවටෙන්නැතුව හරිම යන්ත්‍රය තෝරගන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න 011 6796 579.
0: කැම රස කරන කුළුබඩු නිෂ්පාදන අතර කෘතිම රසකාරක වර්ණක නැතුව ස්වභාවික රසය එකතු කරන්නේ විජය නිෂ්පාදන.
1: ඉතින් අදත් කැමවෙල් තුනම රස කරගන්න ඔබත් විජය නිෂ්පාදනම එකතු කරගන්නවා.

0: උදෑසන විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: Lakhanda Radio ITN. මේ උත්සව සමය රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදරගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabans.com වෙත පිවිසෙන්න.
1: මඩ කුඹුරේ රළු මාවතී නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පොළොවට මහ බලයක්
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100
4: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල

0: දිනමල රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 767 679
3: උදේ 8:49 යි.

0: අටයි විනාඩි 52 වෙලා.
1: ඔයා
0: හිතන්නේ මේ වෙලාව අපි අහගෙන යන අතරේ වැඩියෙන්ම ඉන්නේ ජොබ් කරන අය අතරින් කාන්තාවද පිරිමිද?
1: පිරිමි පාර්ශවය.
0: පිරිමි. නැත. නැත. නැත.
1: එහෙනම් කාන්තා පාර්ශවයද?
0: අපි වැඩිපුරම අහගෙන යන්නේ පිරිමි පාර්ශවය.
1: ඔව්.
0: කියලා කිව්වේ?
1: ඔව්.
0: කාන්තාව.
1: කාන්තාව?
0: කාන්තාව.
1: ඔයා කොහොමද එහෙම කියන්නේ?
0: මේ ලැබෙන ප්‍රතිචාර අනුව තමයි
1: අයියට ලැබෙන ප්‍රතිචාර අනුව තමයි අයියා කියන්නේ. නංගිට ලැබෙන ප්‍රතිචාර අනුව තමයි නංගි කියන්නේ.
0: මෙතන ටැබ් එකට 0.7 0.3 0.3 ටැබ් එකට එන මැසේජ් වලින් මම මේ කියන්නේ.
1: හරි.
0: වැඩිපුරම හරිනේ කාන්තාව.
1: ඔව්.
0: හරි වෙන්න පුළුවන්.
1: අහහ.
0: ඔය රසාව ගැන කතා කරන්නේ.
1: හ්ම්.
0: ඔය 2024 25 සමීක්ෂණයක් කළා තියෙනවා ලංකාවේ. විරකියාව සම්බන්ධව.
1: අහහ. රැකියා නැති එක සම්බන්ධව.
0: විරකියාවෙන් වැඩිම ලංකාවේ ප්‍රතිශතයක් ඉදිරිය ගත්තොත් ඉන්නේ කාන්තාව.
1: 52%
0: ගාන. ඔව්. 47% ගානක් පිරිමි.
1: හ්ම්.
0: ඔක නාගරික පිරිමි සහ වතුකරයේ පිරිමි කියලා ආයි කොටස් වල බෙදැයි.
1: හ්ම්.
0: කොහොම ගත්තත් විරකියාව වැඩිපුරම දැනෙන්නේ කාන්තාවන්.
1: අහහ.
0: ඒතර කාන්තාවන්ට ගෙවල් වලට වෙලා ඉන්නකොට එක ව්‍යාපාරික අදහස් වෙනවා වෙන්න පුළුවන්. ක්‍රියාත්මක කරා.
1: ස්වංග්‍රකියා
0: හදාගන්න. එහෙම අන්තිමට වාගේ පෞලේ ආර්ථිකයට බලපෑමක් කරනවා.
1: අනිවාර්යයෙන්.
0: පොඩියට පටන් ගන්න දැන් ඔයි ගොඩාක් වෙලාවට ඔන්ලයින් බිස්නස් කියලා කරා.
1: හ්ම්.
0: ඇඳුමක් දෙකක් මහලා ෆොටෝ එකක් ගහලා Facebook එකේ දාලා ෆෝන් නම්බරේ දාලා.
1: අහහ අන්න ඕඩර්ස් එනවා ඊට පස්සේ.
0: කේක් එකක් හදලා.
1: හ්ම්.
0: අන්තිමට මාසේ වාගේ වියදම ගේ ඇතුලේ ආට බැලන්ස් කරගන්න පුළුවන් වෙනවා සමහර විට.
1: අහහ.
0: සමහර විට ඒක මහා පරිමාණයෙන් වෙනවා හස්බන්ඩ් එහෙම තව සපෝට් එකක් දුන්නොත්.
1: ඔව්.
0: දැන් බලන්න ගෙදර වියදම් වැඩි. අපි හැමතිස්සෙම මතක් කරලා තියෙනවා. ඒ වියදම කළමනාකරණය කරගන්න විදිය ගැන අපි මේ ලයිට් බිල ඉහළ යනවා කියලා කිව්වේ මීට කාලෙකට කලින් ඉඳන්. මේක අපි දැක්ක අනාගතයේ ඇති වෙන්න තියෙන මේ
1: තත්ත්වය සම්බන්ධ.
0: ඔව් අපි මේ ජ්‍යොතිෂවේදියා නොවුනට අපි
1: දැනගෙන
0: මේක මෙහෙම වෙයි කියලා. විශේෂයෙන්ම ව්‍යාපාරික ලෝකයේ ඉන්න අය කර්මාන්ත ශාලා කරන අය ඒක ඇට මතක් කරා ඕගලන්ගේ කරන් බිල් එක අපි අඩු කරගමු. මෙන්න යමු සෝලා සිස්ටම් එකකට කියලා.
1: ඒ වෙනුවෙන් ඩීප් ටෙක් සෝලා තමයි අපි ඔබට විශ්වාසයෙන් යුතුව කිව්වේ. ඉතින් ඩීප් ටෙක් සෝලා එක්ක සම්බන්ධ වෙලා ඔබටත් අවස්ථාව තියෙනවා. ඔබේ ව්‍යාපාරික ස්ථානයට, කර්මාන්ත ශාලාවට සහ නිවසට මේ ඕනම තැනකට අවශ්‍ය කරන ඒ සෝලා පද්ධතිය සවි කරගන්න කෝල් එකක් දෙන්න 071 711 711 කියන නම්බරකට කතා කරලා සුවිශේෂී මිලාඩු කිරීම සහිතව ඩීප් ටෙක් සෝලා සම්බන්ධ කරගන්න පුළුවන්.
0: එමනම් 8:54 අපි මේ සින්දුවත් එක්ක යන්නේ ඊළඟ පැයට. දැන් මේ වෙසක් කාලේනේ.
1: වෙසක්
0: කාලේ ගොඩාක් වෙලාවට ඇහෙන සින්දුවක් මේ.
1: මේකනේ.
0: වෙසක් කියපුවා අපිට බිග් මාස්ටර් මතක් වෙනවනේ.
1: ඔව්.

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණය.
1: අයින් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනඩි තහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: ප්‍රදේශ රසක මිලිමීටර සීක්ම වූ වැසි ඇතිවන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය ඉදිරිපැය 36 තුළදී අඩුපින්න කලාපයක් දක්වා වර්ධනය වීම ඊට හේතුව බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල හස වලාකුලින් බරව පවතිනවා. ඊට අමතරව බස්නාහිර සබරගමුව බද්දෙඹ ඌව දකුණ වයඹ උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉතාතද වැසි ඇතිවන බවයි සඳහන් වන්නේ. මේ අතර කිරිඳිවි සහ මැරික්ගක දෙපස පහත් බිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ආපදා කබරාකඩ මධ්‍යස්ථානය දෙනුම් දෙනවා. ජල මට්ටම් මහගං වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමයි ඊට හේතුව. යුද්ධය අවසන් කිරීම සඳහා ඇමරිකානු යෝජනාවලට ඉරානය ලබා දුන් ප්‍රතිචාරය කිසිත් පිළිගත නොහැකි බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානයේ ප්‍රතිචාරය පාකිස්තානය හරහා ඇමරිකාව වෙත ලබා දීමටයි ඉරාන බලධාරීන් කටයුතු කර තිබුණේ. කෙසේ වෙතත් සිය ට්‍රූත් කිණුමේ සටහනක් තබමින් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ ලැබිය ඇති ප්‍රතිචාරය තමන් හොඳින් අධ්‍යයනය කළ අතර ඊට තමන් කිසිත් කැමති නොවන බවයි. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට
3: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: good morning නවයයි විනාඩි 8යි දැන් වෙලාව අපි අන්තිම පැයට ඇවිල්ලා ඉන්නේ අපේ morning drive එකේ
1: good morning සුබදාසනක් අලුත් පැයක ඉන්නේ අපි මේ ජීවත් වෙන්නේ digital වටපිටාවක digitalize වෙලා
0: හරි හැමදේම
1: දැන් මම පෙරේදා සිකුරාදා මම ගියා මගේ වාහනේ ඉන්ෂුරන්ස් එක ඉවරයි.
0: ඔව්.
1: ඉන්ෂුරන්ස් එකේ අදාළ ආයතනයට ගිහලා මං කෝ මං කාඩ් එක කලෙක් කරගන්න ආයි.
0: අහහ.
1: එතන ලස්සන ගෑනල මේ කවුන්ටර් එකේ හිටියා.
0: හරි. වැඩේ වෙන්න තියෙනවා.
1: ඒ කියන්නේ
0: නනේ වැඩි කොට කරලා දෙන්න
1: තියෙනවා. ඔව් වැඩි කරලා දුන්නා. එයා නිකන් මගේ මූණ දිහා බැලුවා නියම්.
0: මොකද්ද?
1: අමුතු විදියට.
0: හා.
1: මං මාත් බලන් හිටියා.
0: අහහ.
1: අපිට ඉතින් නුපුරුදු දෙයක් නෙවෙයි.
0: ඔව් ගෑනලම දිහා බලන් ඉන්න එක. බැරි දෙයක්වත් නෙවෙයිනේ.
1: ආයි මං කෝ මේ excuse me මම මේ කාඩ් එක කලෙක් කරගන්න ආයි. ආයි බලන් ඉන්නවා.
0: හහ්.
1: ඊට පස්සේ නිකතර රතක් තියාගත්තා.
0: හරිනි
1: අයියෝ වගේක. හා.
0: ඊට
1: පස්සේ මම sorry miss mister මම අර අතින් අර පීවීසි හින්ද කියලා බලන.
0: ඔව්.
1: එහෙම බැලුවා.
0: හරි.
1: ඊට පස්සේ කිව්වා ඔව් මට ඇහුණා කියපේ. මං කව මං ඉන්ෂුරන්ස් කාඩ් එක මගේ ඉවරයි. ඒ කියන්නේ ගිය අවුරුද්ද ඉවරයි. දැන් මේක අලුත් එක රිමුණු කරගන්න. ඊට පස්සේ අක්කෝවා ඔයා සංකලිය?
0: හා.
1: මං කෝ ඔයා මීඩියා නේද කරන්නේ?
0: අහහ්.
1: ඔව්. සද නැද්ද දැන් අපි එහෙම මේම ෆිසිකලි කාඩ් එකක් ප්ලාස්ටික් කාඩ් එකක් දෙන්නේ නැහැ කියලා.
0: ඕකේ. සර් දන්නේ නැහැ කිසි දෙයක්.
1: මං කව වට්.
0: හා.
1: දැන් ඕක මම පොලිසියට කිව්වම හරිද? ඔයගොල්ලෝ කාඩ් එකක් දෙන්නේ
0: නැහැ. ඔව් ඔව්.
1: සර් දැන් ඔක්කොම ඩිජිටලයිස් වෙලා තියෙනවා.
0: රයිට්.
1: දැන් සර් ඉන්ෂුරන්ස් එක කෙලින්ම දැන් සර්ගේ වාහනයට අදාළ ඉන්ෂුරන්ස් එක තියනවාද කියලා. පොලිසිය වාහනේ වාගේ නවත්තනකොටම
0: ඔව්.
1: ඒගොල්ලෝ ඔයගොල්ලන්ගේ වාගේ වාහනේ නම්බර් එක යම් මැප් එකකට දාලා
0: රයිට්
1: එයාට මොබයිල් එකකින් චෙක් කරලා බලන්න පුළුවන්.
0: ආහහා
1: මට ඒවිල හිතුණා වව්!
0: ඕ මයි ගොඩ් වව්!
1: අපි මාර රටක ජීවත් වෙන්නේ.
0: ආහහා
1: මට හිතුණා ෂා නියමයි.
0: ආ
1: ඒ කියන්නේ දැන් අර තවදුරටත් අර ෆෝන් එකේ අර ප්ලාස්ටික් කාඩ් එක තියාගන්න ඕනේ නෑ.
0: නෑ නෑ.
1: ඊට පස්සේ ඕක අමතක වෙලා ගිහිල්ලා ආයි පෙන්නන්න දෙන්න කියලා දඩ ගෙවලා මුකුත් නෑ.
0: ආහහා
1: දැන් යාමට කිව්වා සර් මම පොඩි උදව්වක් ඕනනම් කරන්න.
0: ඔව්.
1: සර් මං එවන්නම් ඒකේ ලින්ක් එක.
0: හරි.
1: සර් දැන් බලන්න සර් කියලා මේ ගත වෙච්ච වෙලාව වගේ.
0: හරි.
1: මගේ ෆෝන් නම්බරේට එයාගේ ලින්ක් එකක් කියලා තිබ්බා.
0: හ්ම්.
1: ඒ ලින්ක් එක මම ඕපන් කරා මොකද එයා ඒක ෂුවර් ලින්ක් එක.
0: වෙන
1: ලින්ක් එකක්. හරි.
0: රයිට්.
1: ගියාම ඩිජිටල් ඉන්ෂුරන්ස් කාඩ් එකේ ෆොටෝ එක.
0: ආහහා
1: පෙන්නන තියෙනවා.
0: ආ ඕකේ.
1: ඊට පස්සේ කිව්වා මං හා දැන් මේක ඔව් සර් පොලිසියෙන් ඇල්ලුවාම සර්ට පුළුවන් ඕන ඕක පෙන්වන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා තියෙනවා.
0: හරි.
1: එහෙම නැත්නම් ඩවුන්ලෝඩ් කරගෙන.
0: හා.
1: එහෙම නැත්නම් සර් ප්‍රශ්නයක් නැහැ පොලිසිය
0: ගාවත් ඒක තියෙනවා.
1: තියෙනවා. ඉතින් මම බැලුවා වාව් මා රටක අපි ජීවත් වෙන්නේ.
0: හා.
1: අපි නොදන්නේ කොච්චර තියෙනවා.
0: ඒකනේ.
1: මං ඊට පස්සේ යාගෙන් අහන්න උත්සාහ කළා දැන් දුම්සහති කීටත් ඒකම.
0: ඔව්.
1: එයා ඒක ගැන දැනුවත් නැහැ.
0: හරි.
1: මං හිතන්නේ ඒක අදාළ නැහැ නේ යාට.
0: ඔව් ඔව්.
1: ඊට පස්සේ අපිට පුළුවන් මං හිතුවා තව තව ඔය වගේ කොච්චර ඒවා කරන්න පුළුවන්. දැන් අපි හැමදේම මොබයිල් ෆෝන් එකකින් ඉන්නේ.
0: ඔව්.
1: ඉතින් අපේ මොකටද ඇත්තටම නේද කාඩ් එකක් ෆෝන් එකේ දාගෙන ඉන්නේ මේ පර්ස් එකේ.
0: හ්ම්.
1: දැන් අපිට බැංකු කාඩ් එකකටත් කරන්න පුළුවන්. පුළුවන් OTP එකෙන්. ඇයි?
0: නෑ නෑ නෑ. ඔ OTP ඉල්ලලින්නේ වදෙන්න ගන්න පහ හොඳේ. මතකනේ පොගේ දාත්තල විශ්වාසයෙන් කතා කරලා.
1: දැන් මේ
0: අයියා කාලා ඉන්නේ උඩ ටොපියක්.
1: ආ මට පොඩි සිදුවීමක් වුණා. ඒ කියන්නේ අපිට එනවා සමහරලාට.
0: ඕකේ.
1: විශ්වාසය අග වෙන පරිදි දුරකතන එමුතු. ඒ කතා කරන හැබැයි පාර්සලේ හරි මාර මාර ටැලන්ට් එකක් තියෙනවා.
0: ඔව්.
1: ඒගොල්ල අපිට අඟවනවා දැන් මට ආව කෝල් එක.
0: ඔව්. ඔයා වගේ මිනිස්සෙක් අඳනවා කියන එකනේ.
1: මට ආව එක්තරා දුරකථන සමාගමකින් රුපියල් 175,000 දෙන්න තියෙනවා කියලා. ඉතින් මමත් බැලුවා මම
0: ඒ
1: දුරකථන සමාගමට මෙච්චර කල් ගෙවලා තියෙන ගාණ හැටියට.
0: බිල් ගෙවලා තියෙන විදිහට.
1: මං හිතුවා ඉතින් වෙන්න පුළුවන්.
0: මාගේ
1: දිනුම් මෙදීමට ගිහිල්ලා. බැලුවා මගේ ඔක්කොම විස්තර ටික ගත්තා. පස්සේ මම පස්සේ චෙක් කළා බලන පොඩි සැකයකට
0: ඒක
1: ෆේක් කෝල් එකක්. හා.
0: ඊට
1: පස්සේ දැන් මේ වෙනකොට මම මගේ කිණුම් ඔක්කොම අත්හිටවල තියෙනවා.
0: අපර ආදි බත් කන්න කියලා හිතන ඇති අම්මා.
1: එහෙම වෙන්න පුළුවන්.
0: ඔව්.
1: අපිට අපි ගොඩාක් කලකට මට හැමදාම උනේ මිනිස්සු විශ්වාස කරලා වැඩේ අවුල් වෙච්ච එක.
0: ඔව්. වෙන වෙන තැන් වලට එන්න එපා. වෙන වෙන තැන් වලට එන්න එපා ඔයා.
1: ළඟම ඉන්න මිනිස්සු තමයි අන්තිමට කොහොමත් අපිට මේ උනේ.
0: ඕකේ.
1: ඉතින් අයිකයි
0: ඔබ අහු වෙන්නේ පයවලටනේ
1: ඩිජිටලයිස් වුණා කියන මේ ලෝකයේ ඇතුලේ සමහර අපේ පහසුව වගේම
0: ඔව්
1: ආරක්ෂාව ගැනත් අපි හිතන්න ඕනේ
0: ඇත්තා

0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
2: වාර්තා පිට වාර්තා සම්මේලන කෝටි යටේ NLB දනට දහන ලතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
4: යහගුණ වඩන අපේ රස විජේ.
3: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
5: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අද අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: උදේ 9 විනාඩි 20යි වෙලාව. අපි හදහන ලොතරැය ගැන මතක් කරන්න ඕනවානේ.
8: ලංකාවේ අර කියපු විදියට වැඩිම තෑගි දෙන දිනුම් වැඩිම ටිකට් එක තමයි හඳහන කියලා කියන්නේ. ඒ නිසා හඳහන ටිකට් පත් ඔබත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා මතක් කරනවා. පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔයාගේ ජීවිතේ හීන ටික හැබෑ කරගන්න දැන් හඳහනත් එක්ක පුළුවන්. ඒ වගේම පැල්වත නිෂ්පාදන, ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ටික පැල්වත කියන නමින් ගන්න. කිරිපිටි පැකට් එකේ ඉඳලා යෝගට්, බටර්, අයිස්ක්‍රීම්, ගිතල් මී කිරි මේ හැම දෙයක්ම දැන් පැල්වත කියන නමින්.
7: රයිට්. අපි තව සින්දුකට යන්. සින්දුවෙන් පස්සේ අපි කතා කරමු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ප්‍රතිඵල ගැන. මේ සින්දු හලේ

0: ඔබ 9යි විනාඩි 25යි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: නවයයි විනාඩි 28යි වෙලාව. අපි ලොතරැයි ප්‍රතිඵල බලන්න සූදානම්. එනි ඊගත ටිකට් වල වාසනාවන්ත අංක ටික කියන්නම් ගන්න අතර ටිකට් එක.
1: දැන් අපි කිව්වා ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් වැඩි වැඩියෙන් ගන්න කියලා. ඉතින් එහෙම ඔබ ධන නිධානය හඳහන ගන්න නැති ඒ අතරේ මහජන සම්පත ගත්තා නම් බලන්න 6185 වෙනි දිනුම් වාරයේ තමයි ඊයේ රාත්‍රියේ ක්‍රියාත්මක වුණේ. ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය කේ ජය අංක අංක පහ අංක තුන අංක පහ අංක දෙක බිංදුව සහ නැවතත් අංක පහ. ගොවිසත සී අක්ෂරයත් එක්ක අංක 18 අංක 45 අංක 59 සහ අංක 64. මෙගා පවර් ජේ අක්ෂරයත් එක්ක සුප්‍රිය අංකය වුණේ අංක 1. ජය අංක අංක 11 අංක 28 අංක 38 සහ අංක 78. ධන නිධානය ආර් අක්ෂරයත් එක්ක අංක 8 අංක 23 අංක 34 සහ අංක 54. හදහන ධනු ලග්නයත් එක්ක අංක 10 අංක 58 අංක 60 සහ අංක 61. අද සම්පත කේ අක්ෂරයේ තමයි ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය වෙන්නේ. ජය අංක පිළිවෙලින් අංක 5 අංක 2 බිංදුව සහ අංක 5. NLB ජය යු අක්ෂරයත් එක්ක අංක 4 නැවතත් අංක 4 අංක 5 සහ අංක 4. සුබ දවසක් වෘෂභ ලග්නයත් එක්ක අංක 3 අංක 12 සහ අංක 33යි ඔබට වාසනාව ගෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් දෙන විනාඩි 30යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සීලන්ඩියාව.
1: සීලන්ඩියාව?
0: සීලන්ඩියාව නිකන් ස්කොට්ලන්ඩ් ස්කොට්ලන්ඩියානු පොලිසිය ස්කොට්ලන්ඩ් වගේ තමයි නිකන් සීලන්ඩ් සීලන්ඩ් නිව් සීලන්ඩ්.
1: ආහ.
0: ඒ වගේ අනනද පෘථුවියේ මහද්වීප කීයද?
1: හතයිනේ.
0: මොනවද ඒ හත?
1: උතුරු ඇමරිකාව. ඊට පස්සේ ඔන්නෝකන බැරි ඇන්ටාර්ටිකාව, ඔස්ට්‍රේලියාව. උඹනේ? නේ?
0: මහද්වීප හතයි දැන්ට තියෙන්නේ. පොඩ හොයලා බලන්න.
1: හරි.
0: අටවෙනි එක තමයි ශ්‍රීලන්ඩියාව කියලා
1: කියන්නේ.
0: මහද්වීප අටක් කොහෙද මේ?
1: අටක් නෑ, හතයිනේ තියෙන්නේ.
0: අටක් තියනවාද? භූවිද්‍යා ඉතිහාසයේ සුවිශේෂ සම්දිස්ථානයක් මේක. දකුණු පැසිෆික් සාගර පතුලේ වර්ග කිලෝමීටර් මිලියන 5ක පමණ දැවන්ත ප්‍රදේශයක මේක ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා කියනවා. ගොඩබිමෙන් 95%ක්ම දැන් සාගරයෙන් යට වෙලා තියෙනවා. නවසීලන්තය වගේ දූපත් කීපයක් පමණක් සාගර මතුපිටට නිරාවරණය වෙලා තියෙන්නේ. විද්‍යාඥයෝ විසින් මේ පාෂාණ කාල නිර්ණය සහ චුම්බක දත්ත එක්ක ඒවන් තමයි මේ නවතම පර්යේෂණය සිද්ධ කරේ. මේක සාගර පතුලේ පවතින අහඹු පාෂාණ කැබලි සමූහයක් නෙවෙයි, ස්වාධීන වූත් අඛණ්ඩ වූත් ව්‍යූහයකින් සමන්විත මහද්වීපික පෘෂ්ඨයක් බවයි කියන්නේ. මහද්වීපික පෘෂ්ඨයක්.
1: ඒ කියන්නේ අටවෙනි එකත් හොයාගත්තා. යේ!
0: අටයි. පුදුමත් පුදුම අටයිද?
1: පුදුම හතයිනේ.
0: අටවෙනි පුදුම නේද?
1: නෑනේ, තාම නෑ.
0: දැන් නම් පුදුම 14ක් කියලා
1: තියෙනවා. සැහැණ තියෙනවා.
0: වසර මිලියන 85ක පමණ පෙර පුරාතන ඔය වයලදී ගෝන්ඩ්වානා සුපිරි මහද්වීපෙන් වෙන් වෙලා මේ භූස්කන්ධය භූතටි චලන බලවේග හේතුවෙන් තුනී වෙලා අවසානයේ සාගර පතුලට ගියා කියලා කියනවා. මේ බරපතල වැඩි අපිට.
1: ඕ, හොලුවට දරා ගන්න හරි අමාරුයි.
0: කොහොම හරි අටවෙනි මහද්වීපය හොයාගත්තා කියලා මතක තියාගන්න. ඉතින් ගිනිකඳු පාෂාණ සහ වැලිගල් කොටස් විශ්ලේෂණය කළ වසර මිලියන 100කට වඩා පැරණි භූවිද්‍යාත්මක ඉතිහාසයක් මේ හරහා ලැබුණා කියලා කියනවා. ඉතින් මේ සොයා ගැනීම ලෝක සිතීමේ අලුතින් අඳින්න දැන් බල කරන්න ඒගොල්ලෝ කල්පනා කරලා තියෙනවා. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේගොල්ලෝ හොයාගත්තා. මේගොල්ලෝ කියනවා මේවා ලෝක සිතියමට ඇතුළත් වෙන්න ඕනේ. ඒ සඳහා විශේෂඥ කමිටුවක් පත් කළා.
1: හරි.
0: ඒ කමිටුවේ බහුතරය දිනාගෙන
1: ඉක්මනින්ම මේ තීරණය ගනීවි. එතකොට අපිට ලෝක සිතිය වෙනස් වෙනවානේ.
0: වෙනස් වෙනවා කියලා කියනවා. බලන්න තව තව දේවල් හොයාගන්න අංගාර වලින් වතුර හොයාගන්නවා.
1: හඳට
0: යනවා. ජීවත් වෙනවා. ඉතින් ලෝකෙ හැම වෙලේම කුතුහලයත් එක්ක යන්නේ. මේ කුතුහලය පවතින්නේ නැත්නම් ලෝකෙ ඉස්සරහට යන්නේ නැහැ.
1: ඇත්ත.
0: මේ ඉන්නකොට හිතනවා එහෙ හොඳයි කියලා. එහෙ ගියාම ආයෙ හිතනවා මෙහෙ හොඳයි කියලා.
1: හරි.
0: ඕකනේ අපිට තියෙන ප්‍රශ්නේ.
1: ඕන ඕකයි.
0: දැන් මේ වගේ අලුත් අලුත් මහද්වීප වල ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් තියනවා නම් මිනිස්සු දැන් මේවට අයිතිවාසිකම් කියයි ඉස්සරහට.
1: ඔව් නේ.
0: දැනටත් ඉතින් පොඩි නේද?
1: මේක හොයාගත්තේ අපි නේ.
0: ඔව්. ඊට පස්සේ සල්ලි තියන අය මේවැ ආයෝජනය කරයි, විවිධ ව්‍යාපෘති කරයි. ඉතින් ඒ කියන තැනට මේක අරගෙන යන නම් මුලින්ම මේක ලෝක සිතියමට ඇතුළත් කරලා තියෙන්න ඕනේ කියලායි කියන්නේ.
1: ඒකත් කරයි.
0: 9:36

0: Good morning. උදේ 9යි විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: මේ TVS Sport 110 petrol heater එක ගෙවුවාම යනවා යනවා යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 petrol heater එකට කිලෝමීටර 80කට පැදියේ දුවන නම් මේක තමයි.
5: හැන්දෑවට එහෙම කන් ගොඩ වෙන ශබ්ද.
6: මේක ගන්න. මොනවද හලෝ? සමුන්නර කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
7: හරි බබා, වැඩේ ඉවරු ගමන් එනවා. ඔයා ඔෆිස් එක ළඟ තියෙන්න ඉන්නවා.
6: හරි හරි හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. බා ලිස්ට් එක දාන්න. මම එනකොට අරගෙන.
8: මේ වෙලාව නම් එපා නේ.
5: FM 93.5. FM 93.7.
0: අයිබෝවන්. අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඩ ඉවනින් ඩ්‍රයිව් එකත් එකතු වෙන්න
9: මල්ලි සමවැස්සේ මංගවා
1: සම අනුග්‍රහය
0: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176679579
1: Rhythm, vibe, beat, it's a mix winner.

0: ඇහෙ දොර ගඟේ තල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් හම්බුනොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
3: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579

0: උද නවේ විනාඩි 47 වෙලාව මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගැන මතක් කරන්න මේ දවස්වල වර මතක් කරනවා අවුරුද්දෙන් පස්සේ ඒගොල්ලෝ විශේෂිත වූ මිල තමයි ඕගලන්ට දෙන්නේ
1: ඒ කියන්නේ විශේෂ මිල ගණන් යටතේ ආට යන්ත්‍ර සූත්‍ර මිලදී ගන්න අවස්ථාව තියෙනවා
0: යන්ත්‍ර සූත්‍ර කියලා කිව්වම ඕනම විදියෙද වර්ග කීපයක් තියෙනවා කලර් සෝටේ එක ස්ටීම් බට්ටා ඊට පස්සේ අපි කියන ඩෝම එක ඒ වගේ ඕන මැෂින් එකක් ගන්න පුළුවන් කමක් තියෙනවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ ඔයගේ බිස්නස් එකට ඕන කරන ඔයගේ කර්මාන්ත ශාලාවට ඕන කරන මැෂින් ටික උනත් ගෙනල්ලා දෙන්න මෙදිහත් වෙන්න පුළුවන් තැනක්
1: කෝල් එකක් දෙන්න 0167979579
0: විජේ නිෂ්පාදන කැමරා රස කරන්න අදත් අපිත් එක්ක හිටියා. ඉතින් කැමරා ටික රස කරනවා කියලා කියන්නේ ඔයාගේ ගෙදර දැන් ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදන තමයි පාවිච්චි කරන්නේ. ලෝකේ ගොඩාක් තැන්වල දැන් ලංකාවේ කුළුබඩු වලට හොඳ ඉස්තරම් පිළිගැනීමක් තියෙනවා. ඒ විජේ කියන ලේබල් එක යටතේ. එපමණ පැලොත් නිවසිගෙන අයිස්ක්‍රීම් වර්ග 4ක් තියෙනවා අර ගන්න.
1: 4ට වඩා වැඩි. දැන් බටර්ස්කොච්, බ්ලූබෙරි, මැංගෝ, බනානා, ඔරේන්ජ් මේ කියන රසයන් අතරතුර තවත් රස ගොඩක්. ඔයාලට පැලොත් අයිස්ක්‍රීම් වලින් රහබලන්න අවස්ථාව හදලා දීලා තියෙන නිසා අවුට්ලට්ස් වලින් ගන්නව නම් ඔයාට නුගේගොඩ ස්ටෑන්ලි තිලකරත්න මාවත, ගාලුපාර කොල්ලුපිටිය, අරංගල හන්දිය මාළඹේ, පැලොත් හන්දිය බත්තරමුල්ල, අනුරාධපුර මරදම් කඩවල මේ කියන තැන් වලින් හිතේ හැටියට පැලොත් නිෂ්පාදන මිලදී

0: නවයයි විනාඩි 51යි වෙලාව. අපි කසාගල ගැන මතක් කරන්න, කසාගල සමූහ ව්‍යාපාරය ගැන. දැන් ඔවුන් ඔබටත් ආරාධනා කරනවා කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක එකතු වෙන්න කියලා. විශේෂයෙන්ම දැන් කසාගල ග්‍රීන් සුපිරි වෙළඳසැල් ජාලය හරහා ඔබට තෝරාගත් නැවුම් උසස් තත්ත්වයේ පාරිභෝගික අත්දැකීමක් ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයේ නව මට්ටමකට අරගෙන යන ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් විශ්වාසනීය නාමයක් එක්ක සම්බන්ධ වෙන්න දැන් ඔබට පුළුවන් කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක.
1: එහෙමනම් අපි යන්නේ.
0: යන්න කලින් තව කවුරු හරි ඉන්නවද අපිට මතක් කරන්න? නෑනේ.
1: නෑ නෑ. මේ සතියෙත් අපි වැඩ පටන් ගත්තා.
0: අහහ. ඔබත් වැඩ පටන් ගන්න.
1: අපි ඉතින් එහෙනම් ගිහිල්ලා එන්න. පරිස්සමින්.
0: හිට හම්බෙමු. සුබ දවසක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය එවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ක්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: උණුසුමක් සැනසුමක්
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711711
4: කැමතිම ලක්කාමේ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කාමේ YouTube නාලිකාවට
5: ලක්කාමේ YouTube channel එක දැන්ම subscribe කරන්න
6: සිහිනක තනි වෙලා
7: ඒතකොට සචින කියන්නේ හොඳට ඉගෙන ගන්න දරුවෙක් එයා මේ වෙලාවේ උපාධිය හදාරන කෙනෙක් එතකොට දැන් ඔයා බලන්නකෝ ඔයා බස්කොන් දොස්තර කෙනෙක් කොහොමත් ඔය දෙන්න ගැලපෙන්නේ නැහනේ අජිත්
6: තිමිර උඩුමත් අධ්‍යක්ෂණයක්.
8: මෙහෙම පොඩක් ඇදගෙන ඉමුකෝ. නැත්ත වැඩි දෙල්ලෙනු.
9: දෙල්? මෙහෙ දෙල් තියනවාද?
8: තියනවා තියනවා. දෙල් කන්ද පොරේ තියනවා තියනවා. ඔක්කොම කරලා හිනත් වෙනවනේ.
6: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
2: සීනික තනි වෙලා.
6: අනුෂ්ක රසංජන ද සිල්වා අධ්‍යක්ෂණයක්
10: ලකෝක
11: සාකේ නබ
10: පලයන් ලකෝ ලකෝ
6: පට්ටි ගෙදර
11: යා නැගි
10: ආ මේ ටිකත් පයින්ම යන්න දැන් ඉතින් ළඟයිනේ මොකද්ද අය පාර්සල් එක
11: පොත
6: සත්‍යන්තයේ රාත්‍රී 9:00ට ITN බලන්න. පටි ගෙදර. පහේ ළමයි.
12: මේ නංගි අපි මල්ලිට ටිකක් කතා කරන්න ඕන. ඔයා කරුණා කළ මෙතන දෙයි යන්නකෝ.
11: නෑ. බබු පොවත්තන්නේ මෙතන ඉන්න ඕන.
6: අධ්‍යක්ෂණය ශාන් විජේරත්න.
12: ලොරියට අඩයක් නේ චිත්‍රපටිය නම්. අර ලොරිය ගමට එනකොට ලොරිය පිටිපස්සෙන් දුපු ගෑනු කට්ටිය කෙනෙක් නේ හටාන්න ගෑ
13: ලොරියට අඩයක් ඒ මොන චිත්‍රපටියක්ද එහෙම එකක් නෙමෙයි අනේ
12: අමාවකට හඳ පායලා කියන චිත්‍රපටිය ඒකේ හඳමලියට හිටිය මම
13: අනේ නිකන් බොරු කියන්න එපා අමාවකට හඳ පායලා මාත් බල්ලා තියෙන එක හඳමලිය කියන්නේ වැසියෙක් නේ
6: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න පහේ ළමයි

0: මේ චැනල් එකේ තමන්ගේ අනිත් පැත්තේ ඉන්න එකා වුණත් ගෙනල්ලා ඔහුගේ ප්‍රතිගල වල යවනවා කියලා මම දන්නවා. මම පොඩ්ඩක් මුද බෙල්ට් එකක් එහෙම දාගෙන ආවා.
1: ඒක හොඳයි.
2: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලක.
1: ලංකාවේ ඕනතරම් කාන්තාවන් ඉන්නවා, ස්ත්‍රීන් ඉන්නවා, තමන්ගේ පවුල තනියම රැක බලා ගන්න කිසිම පුරුෂයෙක්ගේ උදව්වක් නැතිව.
0: ඕනතරම් කියන එක ඇතුළෙම තියෙනවනේ, හැමතැනම නෑ කියන එක.
2: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ.
1: වෙලාව පෙරවරු 10යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: හැංගි හැංගි බැඳගෙන වෙසනත මුද එළියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40

0: ලක්හඩ ප්‍රවති සමගෙන් මම සුලක්ෂ ියුති ශිකයිතිර වීර ප්‍රවති සංස්කරණය මනෝච් කොඩ විතාරණ.
1: ඇයනි පැයපුුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා තබන කෝට අතේ එල්වී තනරිතහනය ලොතරයිෙන් රටේ සංවර්ධනයට තැවන්ත ශක්තියක් පෙමින් ඔබත් දිනවා රටත් තිනවන ජාතිය මහතන සම්පත තන නිදහනය වලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න.
1: සහයෝලීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රක්ටරය. දැන් දෙවනිපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරයක් නොමිලේ TVS ඇග්‍රිබිසස් වෙති සොනාලිකා ට්‍රක්ටරය.
0: සංවිධානාත්මක අපරාධකරුකු සහ භද්‍රව ජාවරම් කරකු ලෙස සැලකෙන මනෝජ් සුරකලියනගේ හෙවත් බඩුවත්ති චාමර අසර්බයිජානයේදී අත්තනකුටගෙන මෙරටට රැගෙන වී තිබෙනවා. ඒ ඊයේ රාත්‍රී කටපාඩයකට ළඟා වූ ශ්‍රී ලංකන් ගුවන් සේවිතා අත්‍යානයකින් සැකරු වයස අවුරුදු 47ක රාගම බටුවත් ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහුදු කලක් ඩුබයිහි සැගව සිටීමෙන් අනතුරුව මීට වසරකට පමණ පෙර අසර්බයිජානයේ වෙත පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඒ අනුව සැක්කරු අසර්බයිජානයේදී අත්තනකුට ගැනීමට හැකිවුණා. කටක් ගොන්තුට පොළ වෙත රැගෙනීමෙන් පසු ඔහු දැඩි ආරක්ෂක රැකවල් මතේ කොළඹ අපරාධ කොට්ටාස වෙත රැගෙනීමටයි පොලිසිය කටයුතු කළේ. ගනිමුල්ල සංජීව ඝාතනය සඳහා ගිනියම් ලබාදී ඇතුළු මෙරට සංවිධානාත්මක අපරාධ ගණ්ඩාවකට මෙන්ම ප්‍රධාන පෙළේ භද්‍රව ජාවරම් වලටද බටුවත්තේ චාමර සම්බන්ධ බවට තොරතුරු හෙළිව තිබෙනවා. ලෝක විනිත පෙළේ බොරතෙල් මිල යළිත් වරක් සංශෝධනය වී තිබෙනවා. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ යුද්ධය අවසන් කිරීමේ ඇමරිකා යෝජනාව සම්බන්ධයෙන් ඉරානයේ දැක්වූ ප්‍රතිචාරයට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ නොවීම හේතුවෙන් මෙසේ යළිත් වරක් බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලික මිල ඇමරිකා ඩොලර් 104.1ක් ලෙස ඉහළ ගියා. ඇමරිකා ඩොලර් 8.51ක් ලෙසයි WTI වර්ගයේ බොරතෙල් බැරලික මිල සටහන් වී තිබෙන්නේ. මීනක ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: vibe. Beat it up. Mix better. Heartbeat. අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග්ද ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ 20 ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.

குட் மார்னிங் உதயதாக வினாடி அட்டை விளவ் லக்கின ஹார்ட் பீட் ஏனங்க ஒன்று அது தவசே தி அப்பே மேவிதி ஹெட படாங்கன்னு வா தவஸ் தேக நீ மாடுக்கும் பாசு தமை அப்பே மேவிதி ஹெட அது ஹம்பவே நினையத அது கவத் மே மாசே குலசுனி தாசந்து தவச තවත් ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක ආරම්භය වගේම තමයි සුබ සතියක ආරම්භය තමයි අද දවසේදී මේ විදිහට සනිටුහන් වෙන්නේ නේද? හරි. දැන් ඉතින් කට්ටිය පොඩ්ඩක් ඔය සෙනසුරා දිරුදනි මාඩු පාඩුවේ ඉඳලා ඔන්නාද වැඩට ඇවිල්ලා ඉන්නේ. අපිත් එහෙමනේ නේද? හරි. ඉතින් ඔයාලට පුළුවන් මේ පැත්තට එන්න. සමහර විට මේ වෙලාවේ ඔෆිස් එකේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර ඉන්න පුළුවන්. මොනවා හරි වැඩක් කරන ගමන් එහෙම නැත්නම් කොහේ හරි යන ගමන් නේද? හරි. කොහේ හිටියත් ඔයාලට මේ පැත්තට එන්න පුළුවන් අපේ නම්බර් එක මතක් කරන්න. 0743935937 0743935937 තමයි අපේ නම්බර් එක. එක්මන්ට මැසේජ් එකක් දාන්න මේ පැත්තට. මම බලාගෙන ඉන්න ඔයාගේ මැසේජ් එක මෙහෙට එනකන්. අද මොන හරි විශේෂ දෙයක් තියෙනවද ඔයාට? බර්ත්ඩේ එකක් එහෙම නැත්නම් ඔයාගේ ඇනිවර්සරි එක මොන දේ තිබ්බත් අපිටත් කියන්න. මේ පැත්තට මැසේජ් එකක් දාන්න. සමහරවිට ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ එහෙම නැත්නම් ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ බර්ත්ඩේ එක වෙන්න පුළුවන්. අපි ආව සර්ප්‍රයිස් කරමු. මුළු ලංකාවටම ඇහෙන්න එයාගේ බර්ත්ඩේ එකට විෂ් කරලා. හරි. එන ලකඩ හાર્ට් බීට් හදට මේ විදිහට අපි ආරම්භ කරනවා. දැන් ඊයේ මැයි මාස 10 වෙනිදා ඉදදා දවසේ කොහොමද ගොඩක් අය ගෙදර හිටියේ? නිවාඩු දවසනේ. ලෝකම වරුංගේ දිනය ඔන්න ඊයට එදිලා තිබුණා. ඉතින් මම දැක්කා මේ ඊයේ සමහර තැන්වලට ගියාට පස්සේ ගොඩක් තැන්වලදී ඒ වෙනුවෙන් උපහාර පැවැත්තුණා, උත්සව පැවැත්තුණා. ඇයි අම්මලාට එක දවසක්? අම්මලා කියන්නේ සසරම නේද? එයාලට එක දවසක් අපි වෙන් කරලා හරියන්නේ නැහැ. එයාලා අපේ ජීවිත කාලෙම පුංචි කාලෙඳලම අපිව දුක් විඳලා, අපිව බලාගෙන අපිට කවල පොවල ඒ ආදරය වෙන කිසි කෙනෙකුට දෙන්න බෑ. අපිත් එහෙම තමයි නේද? දසමාසයක් කුසේ තියාගෙන අපිව හදලා කියලා ඒ ටික කිරි කරලා පොවලා ඒ අම්මලාගේ ආදරේ කවදාවත් මෙච්චරයි කියලා අපිට කියන්න බෑ. ඒකෙන් අපි අම්මලාගේ දිනයක් එක දවසක් විදිහට සමරන්න ඕනේ නෑ. අපි හැමදාම අපේ අම්මලා වෙනුවෙන් ජීවත් වෙන්න ඕන. එයාලව සතුටින් තියන්න ඕන. කොයිම වෙලාවකවත් එයාලට දුකක් ඇති වෙන්නේ නැති විදිහට අපි වැඩ කරන්න ඕන. එහෙම තමයි ඉන්න ඕන නේද? හරි. එහෙනම් ඊයට යදුණු අම්මලාගේ දිනය වෙනුවෙන් මම අද ලස්සන සින්දුවක් අද චාට් එකේ පළවෙනි සින්දුව විදිහට තෝරගත්තා. දමිත සංක ගායනා කරන සින්දුවක්. අපි එහෙනම් සින්දුව අහමු. මේ වතර එන්න පුළුවන් නම්බර් එක මතක් කරන්න. 0743935937 අපේ WhatsApp නම්බර් එක ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්න ඔයාගේ මැසේජ් එක මෙහෙට එනකන්. double එක වෙනකන් ඔයාට වෙලාව තියෙනවා. ඉක්මනට මැසේජ් එකක් දාන්න. හරි. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 දිගටම ලක්කනත් එකතු වෙන්න. අපි ඉන්නවා දවල් එක වෙනකන්. ඔයා වෙනුවෙන් ලස්සනම ලස්සන සින්දු ගොඩක් අරගෙන ඇවිල්ලා ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරන ගමන් අපි යනවා සින්දුවට. ලකඩ හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙනම සින්දුවට යනවා. උදේ 10යි විනාඩි 12යි.

0: ලකඩ රේඩියෝ ITN
1: ලකඩ හබ්බිට හංගින වෙලාව මතක කරන උදේ 10යි විනාඩි 15යි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න
0: හබ්බිට
1: උදේ 10 විනාඩි 15 වෙලාව කඩ හાર્ඩ් බීට් එක එකතුල ඉන්නේ තාම පළවෙනි පැය පටන් ගත්ත විතරයි. වාඩ මේ පැත්තට ඉක්මනට එන්න පුළුවන්. අපේ නම්බර් එක මතක් කරනනම් 07:03:93.5. ඉක්මනට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. තවත් ලස්සන සින්දුවක් අපි ලෑස්ති කරගෙන තියෙන ඊළඟ සින්දුවට. සින්දුවට යන කලින් මතක් කරන්න තියෙනවා අපේ අනුග්‍රහක බෞතුන් පැල්වතු නිෂ්පාදන පිළිබඳව. පැල්වතු නිෂ්පාදන කියලා කියන්නේ 100%ක් අපේ රටේ දේශීය නිෂ්පාදනයක්. බයනතෝ මිලදී ගන්න. අපේ රටේ දේවල් අපිට වටිනවා. ඒකෙහිඳ තමයි අපි කියන්නේ පැල්වත්ත නිෂ්පාදන වැඩිපුරම මිලදී ගන්න කියලා. ඔය පැල්වත්ත නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ අපේ රටේ දේශීය කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ ඒ කිරි අස්වැන්නෙන්. කෘතිම රසකාරක වර්ණක කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැහැ. 100%ක්ම අපේ දෙයක්. ඒකෙහිඳ බය නැතුව මිලදී ගන්න කියලා වට මේ වෙලාවේ අපි මතක් කරනවා. පැල්වත්ත නිෂ්පාදන ගත්තට පස්සේ පැල්වත්ත කිරිපිටියක තියෙන පැල්වත්ත කිරිපිටියක ගත්තාට වඩ මේද සහිත සහ මේද රහිත කියන කාණ්ඩ දෙකේ යටතේ වඩ දැන් වැළඳපොළෙන් මිලදී ගන්න පුළුවන්. එවගම තමයි පැල්වත්ත කිරි එක, පැල්වත්ත යෝගට් එක තියෙනවා, පැල්වත්ත බටර් එක තියෙනවා, පැල්වත්ත අයිස්ක්‍රීම් එක. පැල්වත්ත අයිස්ක්‍රීම් එකේ ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා. ආස කරන ෆ්ලේවර්ස් ගොඩක් පැල්වත්ත අයිස්ක්‍රීම් එකෙන් දැන් වඩ මිලදී ගන්න පුළුවන්. මිලදී ගන්න පුළුවන් අවුට්ලට් එකත් අපි මේ වෙලාවේ මතක් කරගෙන යන්නම්. ස්ටැන්ඩ් තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ රංගල හන්දියේ තියෙන ශාඛාව, ඒ වගේම බත්තරමුල්ල පළවත් ශාඛාව, අනුරාධපුර මර්දන් කඩවල ශාඛාව ඔන්න ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. එහෙම නැත්නම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳසැලට ගිහිල්ලා මිලදී ගන්න පළවත් නිෂ්පාදන. හැබැයි හරියටම පළවත් කියන නාමය තියෙනවද කියලා බලලත් මිලදී ගන්න කියලා ඔයාලට අපි මේ වෙලාවේ මතක් කරනවා. හරි, අපි එහෙනම් සින්දුවට යමු. ආරාධනා කරන FM 93.5 දිගටම ලක්කටත් එක්ක එකතු වෙන්න. වාඩ දවසම දවල් එක වෙනකන් පාළුවක් නැතුව ලස්සනම ලස්සන සින්දු ටිකක් හදවසෙදිත් අපි අරගෙන අවිල්ල තියෙන්නේ. ඒ වගේම තමයි අපේ නම්බර් එක මතක් කරන්න. අදවට මොන හරි ස්පෙෂල් වැඩක් තියෙනවද? බර්ත්ඩේ විශේෂයක්, එහෙම නැත්නම් ඔයාගේ ඇනිවර්සරි එක, ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ බොයිෆ්‍රෙන්ඩ් ගේ බර්ත්ඩේ එක, එහෙම නැත්නම් අම්මගේ තාත්තගේ උපන්දිනේ, මොන හරි තියෙනවා නම් මේ පැත්තට මැසේජ් එකක් දාන්න. අපි මුළු රටටම ඇහෙන්න. එයාට විශ් කරමු. මතක් කරන නම්බර් එක 07:03:93.5. 07:03:93.5 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එක දාන්න මේ පැත්තට. මම බලාගෙන ඉන්නවා දවල් එක වෙනකන්. ඔයාගේ මැසේජ් එක මෙහෙට එනකන්. හරි, එහෙනම් අපි සින්දුවට යමු. මේ වගේ සින්දු ගොඩක් ඔයාට දවල් එක වෙනකන්. පාළුවක් නැතුව එක දිගටම අහන්න පුළුවන්. එකම තැන තමයි ලක්කඩ හાર્ට් බීට් කියලා කියන්නේ. හරි, අපි යමු සින්දුවට. එහෙනම් ලක්කඩ හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙනම ලකන හાર્ට් බීට් අහන වෙලාව මතක් කරනන් උදේ 10යි විනාඩි 18යි

0: ලකර හඩ් වීට හැංගෙන වෙලා මතක කරන උදේ 10යි විනාඩි 22යි.
1: මේ උත්සව සමය රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් ඕ. bayabas.com වෙත පිවිසෙන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් විලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳ දිය දාර එන්නේ මාරාන්තිකයි.
2: අවදානම පිළිපද අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස 4 තුළ දිවයින පුරා ඩෙංගු රෝගින් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

උදේ 10යි විනාඩි 30යි වෙලාව. අපි යන්න හැදුවා පුස්සෙල්ලව පැත්තට. අපේ EF කවුද? EG අනුරනේ. EG අනුර ඉන්නවා පුස්සෙල්ලව BF ජනපදයේ ඉඳලා තමයි මට මැසේජ් කළේ. දින අනුර කොහොමද ඔය පැත්තට? දැන් වැස්ස එහෙම තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. ඔය පැත්තට එහෙම ලොකු අවුලක් නැතු වේද මම හිතන විදිහට. පරිස්සමෙන් අපිව තහගෙන සතුටින් ඉන්න ඕන. අයිබුවන් අපියොත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අපේ ප්‍රියන්ත තමයි මැසේජ් කරලා තියෙන කුවේට් වල ඉඳලා. එයාගේ ආදරණීය බිරිඳව එකතු කරගන්න කියලා තියෙනවා කාන්ති. ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් කරලා තියෙන අනිවාර්යෙන්ම. හෙලෝ හෙලෝ කලබල පැන්චෝ, වෙරි ගුඩ් මෝර්නින්, කොහොමද ගිහන් අයියා? හොඳින් ඉන්නවා නේද? අපේ මාතලේ දිලිනි හැමදාම ඔයාව හිනාව තියාගන්න. කවදාවත් ඔය හිත දුකින් පුරව ගන්න එපා කියලා මැසේජ් එක දාලා තියෙනවා. අනේ නෑ, මම කවදාවත් එහෙම දුකින් ඉන්නවද? ලක්මාල් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන නිහාල් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ලක්මාල්, ඒ වගේම චමින්ද, තරින්දු, ඒ වගේම ලසන්තිකා, ශාමලී, නංගිලා, ඒ වගේම රවින්දු, තරුෂ, ලොකුමල්ලි කුමාර, පාලිත, රොවෙන්, ශිහාන්ත, තවින්දු හැටියෙම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ආවත් එකතු කරගන්නවා. මේ වෙලාවේ උන සෙට් එකත් එක්කම ආදරණීය සුන්දර දවසක් ආදරේ ලඛණ්ඩට කෑගල්ලේ කංකිරින්දලා මට මැසේජ් කරලා තියෙන්නේ. අපේ චන්දිමා නේද? ලාලනී, නිශානී, ඒ වගේම සුදුරේනු, කුවේට් වලින් චන්දි නංගිවත් ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. මහරගමට යනවා. අපේ ආදරණීය මිත්‍රයා ඉන්නවා මහරගම, විමල සේන. කොහොමද? ගුඩ් මෝර්නින්. එයා වැඩ කරන තැන කළමනාකාර ඩිලංක, නදීෂාන්, රසික, චනිතු, පසිඳු, චමුත්, ගයාන්, සිරිවංශ, ගාමිනී, ලසිත, චුට්ටි, අනුර, කුමාරි, ශාන්ති, නිරෝෂා, හර්ෂණි, සුභහ, දිනුෂි, කමනි, චන්ද්‍රා, නිරේෂා, නයනි, දෙල්ව, චිත්‍රවත් ආදර එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න කට්ටියම එකතු කරගන්නවා. ආනේ අම්බලංගොඩ සෙට් එකක් මට මැසේජ් කරලා තියෙනවා. අපි බලංගොඩ ඉස්කෝලේ 11:00 මීඩියා කරන සෙට් එක. අද අපිට තියෙන පාඩම ගුවන් විදුලි. අපේ ටීචර් අපිට ලක්හඬ දාලා දුන්නා. අපිට සින්දුවක් දෙන්න පුළුවන්ද? සුමීර සුමංගගේ සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙනවා. අහන්නේ 11:00 මීඩියා.

කොහොමනි වාගේ යාළුව සෙට් එක කවදාවත් යාළුව සෙට් එකක නම් ටික දාන්නේ නැහනේ. අපේ දරුණියගල ඉන්දන පෙරෝමහල ඉස්සරහා අපිව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. යාළුව සෙට් එකක නම දාලා නැහැ, නම් ටික දාලා නැහැ. නම් ටිකක් දැම්මනම් මරුනේ. හරි, යාළුවත් ආදරෙන් එකතු කරගන්න අබුද්ධික මේ වෙලාවේ ලැකඩ හනවා කියලා මට වොයිස් මැසේජ් එකකුත් දාලා තියෙනවා. ඔන්නේ ඔන්න හොම්මම ටයිප් කරලා දාන්නකෝ යාළුවට එකක නම් ටික. අපි යාළුවත් ආදරෙන් එකතු කරගමු. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන අපේ අලව්වේ උපාලි. එයා වැඩ කරන තැන එයාගේ අධිපතිතුමිය පද්මිනී මිස් අධිපතිතුමා උදය කුමාර්. අධිපතිතුමා කවුද? උදය කුමාර් නේ. හරි. ඒ වගේම සමිත, සිසිර, සමන්ති ඇතුළු ලක්කඳහන සියලු දෙනාම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා. සුබදාසන ගෙහන් බ්‍රෝ, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ගිනිගත්තේනේ අපේ සුපුන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හරි, ආවත් ආදරෙන් එකතු කරගන්නවා. හේතකම රත්නපුරේ එරත්නේ අපේ තමරා කුමාරි, ගුඩ් මෝර්නින්, කොහොමද? ආවත් ආදරෙන් එකතු කරගන්නවා. හાર્ට් බීට් අහන ගමන් ඉන්නේ කවුද මේ අහන ගමන් ඉන්නවා? මට මැසේජ් එක දාලා තියෙන කෙනාගේ නම දාලා නැහැ. හරි, කමන්නේ, අද එකතු කරගමු අපේ ලක්කඩ හાર્ට් බීට් වලට. අද සුබ උපන්දිනයක් සමරන අනමඩුවේ සුනිලා ජයංගනීට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා අලව්වේ කැකුලවල රත්න කහඳව තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එයාට සුබ උපන්දිනයක් වෙන්න කියලා. ඔන්න අපිත් ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා. ඒ වගේම කේඩියේ සමරසිංහ අපි වහගෙන ඉන්නවා මේ වෙලාවේ. සුබ දවසක් සින්දුකර මාමත් එකතු කරගන්න කෑගල්ලේ මීදනී ගමේ අපි උපනන්ද තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අපිවත් ලස්සන සින්දුකර එකතු කරගන්නකෝ. අලව්වේ කොහලානේ ජයකලනි මැසේජ් එක දාලා තියෙන සින්දු අහන්න මම එකතු කරගන්නවා. උපාලේ, චිත්‍රානි, මාධව, කසුන් අතුරු ලකඩහන සීලු දෙනාම එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හරි, එහෙනම් කට්ටියම එකතු කරගන්නවා මේ වෙලාවේ. ආ, මාතලේට නම් වහිනවලු. දෙලිනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. වහින්න හදන්නේ ඒත් අහගෙන ඉන්නවා කියලා. හරි හරි, පරිස්සමට අපි වහගෙන ඉන්න. ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් එහෙම නිවේදන එහෙම නිකුත් කරනවා. ගොඩක් ඒවටත් අහුම්කම් දෙන්න කියලා වඩ මේ වෙලාවේ අපි මතක් කරනවා. හොඳයි, ලකඩ හાર્ට් බීට් වල පළවෙනි පැයේ තාම ඔයා එකතු වෙලා ඉන්නේ. මේ පැත්තට එන්න වෙලාව තියෙනවා ඇති වෙනකන්. එක්මන්ට මෙන්න කියලා ආරාධනා කරනවා. FM 93.5 මම ඉන්නවා දවල් එක වෙනකන්. ලක්කඩ හાર્ට් බීට් අරගෙන අවිලා අද ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් තියෙනවා. සතියේ පළවෙනි දවසේ මේ විදිහට අහන්න ඔයාලට වැඩ කරන ගමන් කිසිම පාළුවක් නැතිව ඔයාලට අහන්න පුළුවන්. මැසේජ් එක දාන්න මේ පැත්තට. අපේ නම්බර් එක මතක් කරන්නම්. 0703939357 අපේ WhatsApp නම්බර් එක. 0703939357. එක්මන්ට මැසේජ් එකක් දාන්න මේ පැත්තට. මම ඉන්නවා දවල් එක වෙනකන්. ආඩ ලස්සනම ලස්සන සින්දු ටිකක් අරගෙන ඇවිල්ලා. හරි, ඊළඟට මම තවත් ලස්සන සින්දුවක් ක්ලාස්ටර් කරගෙන තියෙන කවර් සෝන් එකක් ක්ලාස්ටර් කරගෙන තියෙන්නේ. මේක ටිකක් රෙගේ ටයිප් එකකට කරපු කවර් සෝන් එකක් තමයි මම ඊළඟට ලෑස්ටර් කරගෙන තියෙන්නේ. හරි, එහෙනම් අපි සින්දුවට යන්න තෝරන. හිට කලින් වෙලාව බලන්න තෝරන. වෙලාව බලලම අපිට අග්ගාලා ඒ පැත්තට යමු. ආරාධනා කරනවා. ටිකටම FM 93.5 ලැකඩත් එක්ක එකතු වෙන්න. ලැකඩ හાર્ට් බීට් අහන වෙලාව මතක් කරනවා. උදේ 10:37.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු 3/5 කුඩු ගම්මිරිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තතියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ඉදිරි කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරවහරගම

0: ලකඩ රේඩියෝ ITN
1: ලකඩ හර් බීටහංගේ වෙලාව මත කරන උදේ 10යි විනාඩි 41යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර් එක ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටර් එකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
5: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලකඩ හර් බීට්.

0: උදේ 10 විනාඩි 45යි.
1: දන්නවද? ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: කරන්න නෙවෙයි. ආදරේ බෙදාගන්න ඕනම නම් සතේ දිනවල දවල් එක ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: ඔබ කැමතිම ලක්කන වැඩසට හන්නරමීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලක්කන morning news
3: alert. රටට වග කියන්නේ

0: taşıma paha, anlatın ay taşıma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
0: Radio ITN
2: Heartbeat.
3: උදේ 10 විනාඩි 48 වෙලාව ලකන හાર્ට්බීට් වල පළවෙනි පැය තාම ඔයා එකතු වෙලා ඉන්නේ. මට මැසේජස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඉක්මනට මෙයන් ඕනේ යාළුවා එකතු කරගන්න. අපි සින්දුවෙන් පස්සේ අනිවාර්යයෙන්ම යාළුවා එකතු කරගමු. තාමත් මේ වෙද්දට ආවේ නැත්නම් ඉක්මනට මෙන්න 0703939537 WhatsApp නම්බර් එක. ඔවාමෙන් නිවෘත වෙලා තියෙන්නේ. දවල් එක වෙනකන් ඉක්මනට මැසේජ් එක දාන්න. මම බලාගෙන ඉන්නවා ඔයාගේ මැසේජ් එක මේ පැත්තට එනකන්. ශෂිකා නිසංසලගේ තවත් ලස්සන සින්දුවක් අපි ලෑස්ති කරගෙන තියෙන්නේ ෂාට් එකේ ඊළඟ සින්දුව විදිහට. අපි එහෙනම් සින්දුවට යමු. මේ වගේ සින්දු ටිකක් ඔයාලට අහන්න පුළුවන්. කම්මැලි නැතුව දවල් එක වෙනකන් ලැකන හાર્ට්බීට් එක හිටියොත්. හරි, අපි එහෙනම් යමු සින්දුවට.

දහයයි විනාඩි 53යි වෙලාව. ලකඩ හර්ට් බීට් වල පළවෙනි පැයේ තාම ඔය එකද වෙලා ඉන්නේ. මේ වෙලාව මතක් කරන්න තියෙනවා, සාමාන්‍යයෙන් දැන් ඔයා ගෙදර හිටියොත් ඔය මැච් එකක් හරි එහෙම නැත්නම් මොකක්hari මූවි එකක් බලන්න ගියාට පස්සේ ගෙදර තියෙන ටීවී එක කැඩිලා නම් එහෙම නැත්නම් පරණ ටීවී එකක් නම් තියෙන්නේ අපි සාමාන්‍යයෙන් වැඩේ අතහැරලා දාන ඕනේ නේද? දැන් අපිට මොනවහරි එහෙම මොනවහරි දෙයක් එහෙම කරගන්න ගියොත් එහෙම පොඩ්ඩක් ඔය අලුත් ටීවී එකක් ගන්න එහෙම වමනාවක් තියෙනවා නම් සමහර වෙලාවට අතේ සල්ලි නැති වෙන්න පුළුවන්. අපිට ටීවී එකක් ගන්න ඕන. නමුත් අතේ සල්ලි නැහැ. කොහොම නමුත් අපිට පුළුවන් දැන් ඔන්න ඔයාලට මම මතක් කරන්න යන්නේ හොඳම තැනක් පිළිබඳව. එහෙම ටීවී එකක් ගන්නව නම් යන්න. වගකීමක් තියෙන හොඳම තැනක් පිළිබඳව තමයි මේ මතක් කරන්න යන්නේ. වාදනෝ අබන් සායතනය පිළිබඳව. සාමාන්‍යයෙන් කෙනෙකුට පුංචිම පුංචි ගාණක් දීලා ටීවී එකක් එහෙම ගෙවාගෙන යන්න දෙයිද? සාමාන්‍යයෙන් එහෙම නම් මං දන්න තරමින් නම් දෙන්න විදියක් නැහැ. හැබැයි යබාන් සායතනය ඔයාට ඔන්න චාන්ස් එකක් දීලා තියෙනවා. රුපියල් 1500ක් දීලා ටික ටික ගෙවාගෙන යන්න ඔයාට ටීවී එකක් මිලදී ගන්න චාන්ස් එකක් දීලා තියෙන්නේ. මං කියන්නේ බොරු නෑ, යන්න ළඟම තියෙන අබාන්ස් එකට ගිහිල්ලා බලන්න මං කියන මේ කතාව ඇත්තද කියලා. රුපියල් 1500ක් දීලා මාස 20න් ටික ටික ගෙවාගෙන යන්න අඟල් 40 රූපවාහිනියක් මිලදී ගන්න ඔන්න අබාන්ස් ආයතන වල චාන්ස් එකක් දීලා තියෙනවා. යන ළඟම අබාන්ස් ප්‍රදර්ශනාගාරයට එහෙම නැත්නම් myabans.com වෙත පිවිසෙන්න කියලාත් ඔයාලට මේ වෙලාවේ අපි මතක් කරනවා. ඒ වගේම තමයි පැල්වත්ත නිෂ්පාදන පිළිබඳවත් මතක් කරන්න ඕන. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ සියදසියක්ම අපේ රටේ අපේම දෙයක්. බයනතුව මිලදීගෙන පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් අපේ රටේ කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරි අස්වැන්නෙන් තමයි පැල්වත්ත නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. කෘත්‍රිම රසකාරක වර්ණක කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැහැ. එහිඳ බයනතුව පොඩ්ඩන්ටුණක් දෙන්න පුළුවන්. ඒකයි මං කියන්නේ පැල්වත්ත නිෂ්පාදන වැඩිපුරම මිලදී ගන්න කියලා. පැල්වත්ත නිෂ්පාදන ගත්තට පස්සේ පැල්වත්ත කිරිපිටියක තියෙනවා, පැල්වත්ත යෝගට් එක තියෙනවා. ඒ වගේම තමයි පැල්වත්ත කිරිපිටියකෙත් මේද සහිත සහ මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම ඔයාලට දැන් වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන්. මම මතක් කරන්නම් ඉක්මනටම අවුට්ලට් එකත්, ස්ටැන්ලි තිලකරත්නමාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගලහන්දියේ තියෙන ශාඛාව, බතරමුල්ල පැලවත්ත ශාඛාව වගේම අනුරාධපුර මර්දන්කඩවල ශාඛාවත් උන්නාවෙනුවෙන් විවෘතයි. එහෙම නැත්නම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳසැලට ගිහිල්ලා හරියටම පැල්වත්ත නාමය තියෙනවද කියලා බලලා මිලදී ගන්න කියලා ඔයාට මම මේ වෙලාවේ මතක් කරනවා. හරි, එහෙනම් ලකඩ හાર્ට් බීට් වල පළවෙනි පෑයට අපි මේ විදිහට සමුදෙනවා. මම පළවෙනි පෑයේ අන්තිම සින්දුව විදිහට තෝරගත්තු චන්ද්‍ර ලේනාරච්චිගේ සින්දුවක්. අපි එහෙනම් ඊළඟ පෑයේදීම ඔය විදිහට ඔය ආදරෙත් එක්ක හම්බ වෙමු. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 දෙකටම ලකඩත් එක්ක එකතු වෙන්න. අපි යනවා සින්දුවට. එහෙනම් මේ විදිහට ආපහු අපි හම්බ වෙන්නේ ලකඩ හાર્ට් බීට් වල දෙවෙනි පෑයේ. ඒ කියන්නේ පෑයේ ප්‍රවෘත්ති වලින් පස්සේ ඒ විදිහටම අපිත් එක්ක එක දිගට එකතු වෙලා ඉන්න. 10:10 විනාඩි 56යි.

0: ලක්හඬ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකයි දිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොට විතරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ එන්එල්බි තනට තහනේ ලොතරයි රටි සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වුවන්
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: ප්‍රධාන ජලාශ 12ක් සහ බද්ධ පරිමාණ ජලාශ 6ක් මෙවර විට වර්ධවමින් පවතින බව වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව රාජාගිරි ජලාශයේ වර්ධනට 8ක්, ලුණුගම්පෙර ජලාශයේ වර්ධනට 6ක්, විහෙරකල ජලාශයේ වර්ධනට 6ක්, සොරබුර ජලාශයේ වර්ධනට 5ක් සහ දැදුරුවේ ජලාශයේ වර්ධනට 2ක් මෙන්ම අලිකොටාර ජලාශයේ වර්ධනට 3ක්ද ඊට ඇතුළත් බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඉදිරියේදී ඇතිවිය හැකි වස්තත්වයක් මත වර්ධනට විවෘත කර ඇති ප්‍රමාණයන් තවදුරටත් වෙනස් වී හැකි බැවින් පහද්දිවල විසින් ජනතාවට අවධාන කටයුතු කර ලෙස දැනුම් දී තිබෙනවා. ඇමරිකාව ඊශ්‍රායලයට වාර්ෂිකව ඩොලර් බිලියන 3.8ක හමුදා ආධාර ලබා දෙන බව ඊශ්‍රායලග්‍රාබාත බෙන්ජමින් නෙතන්‍යාහු පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ 2018 වසරේ සිට 2028 වසර දක්වා ඇමරිකාටුල බේන් 38ක ආධාර ලබා දීමට ඇමරිකාව එකඟ වී ඇති බවයි. කෙසේ වෙතත් මෙම මූල්‍ය සබඳතාව යවත් කාල කිරීමට සුදුසු කාලය එළඹ ඇති බවයි ඒ ශලාග්‍රාභාතිවරයා පවසන්නේ. එය අනුව ඉදිරි වසර 10 ඇතුළත එම මූල්‍ය සබඳතාව ශූන්‍ය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ බෙන්ජමින් නෙතන්‍යාහුගේ එම ප්‍රකාශයත් සමග ඉදිරියේදී ඇමරිකාවෙන් ඊශ්‍රායලට ලැබෙන හමුදා සහයෝගය ක්‍රමෙන් අඩු කරනු ඇති බවට පෙනී යන බවයි. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති දහවල් 12ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබට එල්ලම් ආරීජේ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

11යි විනාඩි 8යි වෙලාව. ලකන හાર્ට් බීට් එක නම් ඔන්න අපි දෙවෙනි පැය මේ විදිහට ආරම්භ කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ පැත්තට එන්න. අපේ නම්බර් එක මතක් කරගන්න 0703935937 අපේ WhatsApp නම්බර් එක. එක් මිනිත්තක් මේ පැත්තට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. දැන් අපේ කලින් මැසේජ් කරපු යාළුව කට්ටියක් ඉන්නවා. එයාලව අනිවාර්යෙන් එකතු කරගන්න ඕන. එතකම මට මේ අපේ කෝල් එකක් දුන්නා. හර්ෂ අයියා. හර්ෂ ප්‍රතාප් තමයි මට කෝල් එකක් දීලා කිව්වා අද බර්ත්ඩේ එකක් තියෙනවා පොඩ්ඩක් විෂ් කරමු කියලා. එයාලත් එක්ක එකට වැඩ කරන උපුල් ජයවර්ධන සහ එයාගේ බිරිඳ විමලා ප්‍රියංගි දෙන්නම එක දවසේ උපන්දින සමරනවා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් එයාට විෂ් කරන්න කියලා කිව්වා හර්ෂ, ඉන්දික, විශ්වනාත් ඒ වගේම සහෝදර සියලු දෙනාමත් එකතු කරගෙන සුබපැතුම් එකතු කරන්න කියලා කිව්වා. චමිලා සහ ප්‍රියන්ත දෙන්නම ආදරෙන් එකතු කරගන්න කියලායි මැසේජ් එක දාලා තියෙන්නේ. එහෙනම් ඔන්න උපුල් ජයවර්ධන ඒ වගේම විමලා ප්‍රියංගි දෙන්නටම අපි නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් සුබ අනාගතයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි, මේ වගේ බර්ත්ඩේ විශ් එකක් ඔයාලට තියෙනවා නම් ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා. ඔයා එන කම් 0703935937 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. එදකම මතක් කරන්න ඕන, දැන් අපි පැයේ ප්‍රවෘත්ති වලටත් ඇහුවා. මේ අයහපත් කාලගුණෙත් එක්කම ජලාශ කිහිපයක් වාන්දොරට විවෘත කරලා තියෙන්නේ කියලා. ඒක හින්ද පොඩ්ඩක් අවධානයෙන් ඉන්න පිළිබඳව විශේෂයෙන්ම ගංගාශ්‍රතව ජීවත් වන අයට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඒ වගේම අපදා කළමනා කරන මධ්‍යස්ථානවලින් නිකුත් කරන නිවේදන වලට අහුම්කන් දෙන්න කියලාත් අපි මේ වෙලාවේ මතක් කරනවා. අපි රටට වාග කියන රේඩියෝව විදිහට නිරන්තරයෙන් මේ පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන එන සූදානම්. දැන් අද සවසත් බොහෝ වෙලාවට දැන් අදින් පස්සේ වැස්ස වැඩි වෙනවා කියලා අපි දැක්ක උදේ ප්‍රවෘත්ති වලටත් වාර්තා කරලා තිබුණා. ප්‍රදේශ කීපයකට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති වෙන්න පුළුවන් කියලා සඳහන් කරලා තිබුණා. ඒ නිසා මේ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න කියලාත් මතක් කරනවා. විශේෂයෙන්ම ඔය ගංගා ඇලදොලවල් වල එහෙම නාන්න ගියාට පස්සේ ඒ වගේම ඔය වැව් වල එහෙම නාන්න යනවා නම් පොඩ්ඩක් පරිස්සමෙන් මේ දවස්වල ඔය ජලාශ වල එහෙම වාන්දරුට ඇරලා තියෙන්නේ. අපි දැක්කා සමාජ මාධ්‍ය වල එහෙම සටහන් වෙලා තිබුණා. ගොඩක් වෙලාවට මේ වතුර අපි හිතන්නේ නැති වෙලාවට එකපාරටම වැඩි වෙන්න පුළුවන්. ඒකෙන්ද පොඩ්ඩක් මේ පිළිබඳව අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම නාන්න කරන්න යන්න එපා මේ දවස්වල. මේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් එක්ක කොයි වෙලේ කොහොම මේ වතුර මට්ටම් මෙහෙම අඩු වැඩි වෙන්න පුළුවන්ද කියලා අපිට කියන්න බෑ. ඒ වගේම තමයි ඔබේ නිවස පිළිබඳවත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. දැන් මේ වැසි කාලෙත් එක්ක ඩෙංගු මදුරු වදුර අපේ දැන් වාර්තාවල තියෙනවා ව්‍යාප්ත වෙනවා කියලා. ඉතින් ඒකින්ද ඔබේ අවට පරිසරය පිළිබඳවත් අවධානය යොමු කරලා ඔය වතුර එකතු වෙන තැන එහෙම තියෙනවා නම් ඒක පොඩ්ඩක් අයින් කරලා දාලා ඔය ටයර් එහෙම හිස් ටයර් එහෙම තියෙනවා නම් පස්සේ එහෙම පුරවලා මල් පැලයක් එහෙම පොඩ්ඩක් ඔය කම්මැලි කමට ඉන්නේ නැතුව මල් පැලයක් එහෙම ඉඳන්න. ඒ වගේම තමයි මේ වැහිපීලි විශේෂයෙන්ම වැහිපීලි වල දැන් පහුගිය කාලේ තිබුණු පෑයිමත් එක්ක ගස්වල කොළ එහෙම වැටිලා වැහිපීලි බ්ලොක් වෙන්න පුළුවන්. ඒකෙන්ද වැහිපීලි ටිකක් සුද්ධ කරලා තියන්න. ඔය වතුර එකතු වෙන තැන එහෙම පොඩ්ඩක් විශේෂයෙන්ම ප්ලාස්ටික් පොලිතින් ප්ලාස්ටික් කප් යෝගට් කෝප් එහෙම ගත්තට පස්සේ පොඩ්ඩක් අනිත් පැත්ත හරවලා තියන්න. ඒවා ගිනි තියලා විනාශ කරන්න යන්නත් එපා. ඒක නිසා පොඩ්ඩක් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා අපි මතක් කරනවා. හරි, ලකන හાર્ට් බීට් අපි එහෙනම් දෙවෙනි පැය මේ විදිහට ආරම්භ කරනවා. මම තෝරගත්ත තවත් ලස්සන සින්දුවක්, එකට ඩයස් ගායනා කරන සින්දුවක් තමයි මම තෝරගෙන තියෙන්නේ. අපි එහෙනම් සින්දුවට යමු. ආරාධනා කරන FM 93.5 FM 93.7 ලකන් රේඩියෝ එකත් එක්ක එකතු වෙන්න. මේ වගේ ලස්සනම ලස්සන සින්දුවක් ඔයාලට දවල් එක වෙනකන් අහන්න පුළුවන්. මාත් එක්ක මේ පැත්තට ආවොත් එහෙම නම්බර් එකත් මතක් කරගන්න ආපහු 0703935937 ඉක්මනට WhatsApp හෝ normal message එක දාන්න. මම බලන් ඉන්නවා එනකන්.

0: ලකඩහල් බීටහන්ගෙන වෙලා මතක් කරනන් 11යි විනාඩි 16යි.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කේල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසී. නැවුම් වෙනසක් අඩුම විලක්. අදම පැමිණෙන වෙනස වටහා ගන්න. හැන්දෑවට එහෙම කන් ගොඩ වෙන සද්ද.
3: ලීටර් ගන්න මොනවද අලෝ? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
4: හරි බබා, වැඩේ ඉවරුම ගමන් එන්නවා. ඔයා උසගෙන ඉඳලා ඉන්නවා.
3: හරි හරි හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. බල ඉස්සෙක දාන්න. මම එනකොට අරගෙන.
5: මේ වෙලාව නම් පානේ.
6: අයිබෝවන්, අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඩ ඉවනින් ඩ්‍රයිව් එකත් එකතු වෙන්න.
2: සම අනුග්‍රහය
6: රසයනුත් ඉහළ, ගුණයනුත් ඉහළ, විජය තෝසේ මිශ්‍රණය.
2: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට. Heartbeat.
0: එකලහයි විනාඩි 18 වෙලාව ලකඩ හાર્ට් බීට් වල දෙවෙනි පැය ඔයා එකතු වෙලා ඉන්නේ. යාළුව කට්ටිය කිනෝ එකතු කරගන්න. මේ සින්දුවෙන් පස්සේ අනිවාර්යෙන් යාළුව එකතු කරගන්නවා. ඔය විදිහටම අපිට එකතු වෙලා ඉන්න.
7: What you rewind?

0: 11 විනාඩි 22යි.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද. ගම් වතුර, වැහි වතුර විතරක් නෙවෙයි, තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Water Pump. අමතන්න 077 777 7374.
2: ලක්කන සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00.

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වයේ සඳහා විමසන්න 0777 273 454

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හන හද බලා ගන්නවා.

0: එකොළහයි විනාඩි 24 වෙලාව අපි යන්න හැදුවේ කොටිකාවත්ත පැත්තට. අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා අපේ චන්දිමා බේ ගුණවර්ධන. සුබ උදෑසනක් ඔයාටත්. කොහොමද ඔයාට මෙහෙට නම් වහින්න වගේ කළු කරලා අහස? කොහේ හිටියත් ඔයාව කොයි හිටියත් අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ස්තුතියි ඒ ආදරයට. ආයෙත් මැසේජ් එක දාලා තිනවා යාගේ යාළුවෝ කට්ටිය එකතු කරගන්න. දෙව් තිමිර පුන්සඳි ජීවෙන්දි කටිම ආදරණ එකතු කරගන්න. ඔයාවත් ආදරණ එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හරි එහෙනම් ඔන්න එකතු කරගන්නවා මේ වෙලාවේ සෙට් එකම. අපිත් ලැකඩ හන ගමන් ඉන්නේ. තෙල්වලින් අම්මා රේණුකා තාතා කමල් පුතා සනුක අපිවත් සින්දුකට එකතු කරගන්න අයිය කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. කවුද? නම දාලා නැහැ නේද? හරි කමන්නේ, අපි ඔයාව ආදරණ එකතු කරගන්නවා. අපිත් සද්දෙන මහන මෑ මගේ චූටි බබා යෝෂිත විනෝද, ඒ වගේම ලොකු පුතා කවිරු දිනේත්, හස්බන් මේනක චතුරංගවත් කටිම එකතු කරගන්න කියලා අපිට මැසේජ් එක දාලා තියෙන කිතුල්ගල පහල වටගලින් අපේ දිව්‍යාංජලි ආදරණ එකතු කරගන්නවා සෙට් එකම. මේ වෙලාවේ අපිත් අද ලක්කන හගෙන ඉන්නේ ජය වේවා සරච්චන්දු ඩයස් කලේකඩ ඉඳලා අපි වහගෙන ඉන්න රයිගම සින්දුකට එකතු කරගන්න මතුගම ඉත්තෑපාන සෙට් එක. නිලූෂි තමයි මැසේජ් එක දාලා තියෙන මහතා ඉන්නවා. ආජිත් නීලා වික්‍රමසිංහ මහත්මියගේ සින්දුවක් ඕනේ කියලා මැසේජ් එක දාලා තියෙන. බලමු අපි ට්‍රයි එකක් දෙන්නම්. වැඩ කරන ගමන් ඔයාව අහගෙන ඉන්නේ. අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. ඉෂානි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අහිංසා නදීෂා නිමාෂා සිංගිති සංජනා රෝෂිනී සමීර විශේෂණ ප්‍රසන්නස මධුසංකස ගිහන්සර්වත් ආදරෙන් එකතු කරගන්නවා කියලායි මැසේජ් එක දාලා තියෙන්නේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න අයියේ කොස්කම ඉඳලා මට මැසේජ් කරලා තියෙන්නේ. අපි වහගෙන ඉන්නවා කියලා තිසර අභිමාන් නේද? අභිමාන් ඔයාව ආදරෙන් එකතු කරගන්නවා. අපි හැමෝම සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන කුමාර අයියා ඉන්නවා, සමන් අයියා ඉන්නවා, ඒ වගේම කුලරත්න පසදු අයියාත් මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හරි අපි සෙට් එක මේ වෙලාවේ එකතු කරගන්නවා ලක්කන හાર્ට් බීට් වලට. අපිට ලස්සන සින්දුවක් ඕනි. බෝය වලානේ ඉඳලා මට මැසේජ් කරලා තියෙන්නේ. කවුද? දාපු කෙනාගේ මැසේජ් එකේ නම දාලා නැහනේ. නිරෝෂා දමයන්ත නේද මැසේජ් එක දාලා තියෙන්නේ. හරි නිරෝෂා ඔන්න එහෙනම් සෙට් එකම එකතු කරගන්නවා. හායි පානදුර ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. චාමර වීරසිංහගේ සින්දුවක් දෙන්නකෝ. සින්දුවට එකතු කරගන්නවා නිලු මිස්ස, සමිත, දිස්නා, ශිරෝමි, ශාන්ති, සීතා, චමිලා, නිරෝෂා, ඒ වගේම ඉෂංකා, කුසුම්. ඔය ලස්සනට කතා කරනවා. අපිට නිදිමතක් එන්නෙම නෑ කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. කවුද අපේ සමිත නේද මැසේජ් එක දාලා තියෙන්නේ. හරි එහෙනම් කට්ටියම ආදරෙන් එකතු කරගන්න. හයි අයියේ, ගුඩ් මෝර්නින්. අපිත් ලක්කඩ අහගෙන ඉන්නේ. මට සින්දුවක් දෙන්න පුළුවන්ද? අපේ කොටියා කුඹුරේ නදී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. නදී අනිවාර්යෙන්ම ආව මේ වෙලාව එකතු කරගන්නවා. හයි ගුඩ් මෝර්නින්. කවුද මේ? අපේ අමිල නේද? ගම්පහ අමිල, කොහොමද? මං හිතන්නේ වහිනව වගේ. මට මැසේජ් එක දාලා තියෙන්නේ කොටාව පැත්තට යන්න කියලා හිතාගෙන ඉන්නේ. අපේ ජයමාම අපි සද්දට අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. ජයමාම මේ වෙලාවේ වැඩ කරන ගමන් ඉන්නේ. යාගේ ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, චම්පා මිස් මොද්, ඒ වගේම මදුසංක කට්ටිය එකතු කරගන්න කියලා ජයමාම මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්නෝගනේ කරන්න බැරි වැඩේ. සින්දුව කියන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා අපේ දිලිනි. කොහොමදනේ සින්දු කියන්නේ? ඊට පස්සේ මෙතන මට ජොබ් එකක් නැති වෙන වැඩක් තමයි වෙන්න යන්නේ දිලිනි. හරි අපි යනවා ඉතාලියේ පැත්තට. අපේ මෙන්ඩිස් ඉන්නවා මාව අහගෙන මේ වෙලාවේ. මෙන්ඩිස් කොහොමද? ඔන්න දැන් ලංකාවට නම් වැස්ස බඩංගින තියෙන්නේ. ඔය පැත්තට කොහොමද? ආදරෙන් එකතු කරගන්නවා ඔයාවත් මේ පැයට. ඒ වගේම අපිට නෝමල් මැසේජ් කරපු යාළුවෝ ගොඩක් ඉන්නවා. අපි යනවා ඉස්සෙල්ලම අවිස්සාවේල පැත්තට. දෙවමිනී මට මැසේජ් එකක් දාලා තියෙනවා. අමිල මහත්තයවත් අම්මවත් අපච්චිවත් චාරුණංගිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. මගේ දෝනිට වයස 1යි. අම්මා තාත්තත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. එයාට සුබ ප්‍රාර්ථනාවක් ඕන කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. නෙතු දමින්දු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එයාට එහෙනම් අපි සුබම සුබ උපන්දිනයක්, නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එයාගේ ජීවිතේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න, සුබානාගතයක් වෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. මාබලගමින් දිනුෂිකා මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. අපි ලක්කඩ හાર્ට් බීට් අහගෙන ඉන්නේ. ලස්සන සින්දුවක් දෙන්න. හන් ඉන්නේ කවුද ඉන්නේ? බෝෂිතද? ඒ වගේම දිල්ෂා, උපේක්ෂා, බෝෂිත නේද? බෝෂිත ඉන්නවා, දිල්ෂා ඉන්නවා, උපේක්ෂා ඉන්නවා, සයුමි ඉන්නවා, තිසුමි ඉන්නවා, ඉඳුනි, එවැගේම මිනුකි, අශිනි, අශිනි අපූර්ව, එවැගේම සමිත කාවින්ද්‍ය, සමිත් කාවින්ද්‍ය අමායවත් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. සින්දුවක් ඕනේ දිනුෂා මැසේජ් එක දාලා තියෙන්නේ. අද සුබ උපන්දිනයක් සමරන ආනමඩුවේ සුනිලා ජයංගනීට සුබ උපන්දිනයක් වෙන්න කියලා මැසේජ් එක දාලා තින්න අපේ රත්නක හඳව. අපි ඉස්සෙල්ල මැසේජ් එක කිව්වා නේද? හරි, එහෙනම් ඉතින් ඔබත් ආදරෙන් එකතු කරගන්නවා. හරි, එහෙනම් අපි යමු ලස්සන සින්දුව ක්ලාස්ටි කරගෙන තියෙන ඊළඟට. ආරාධනා කරන FM 93.5 FM 93.5 දිගටම ලක්කරත් එක්ක එකතු වෙන්න. පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව මතක් කරන්න ඕන. පැල්වත්ත කියලා කියන්නේ සියර්සියක්ම දේශීය ක්‍රියාසූත නිෂ්පාදනයක්. අපේ රටේම අපේම දෙයක්. බයනතෝ මෙලදී ගන්න. පැල්වත්ත කියලා කියන්නේ අපේ රටේ කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරියස්වැන්නෙන් තමයි පැල්වත්ත නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. ඒකෙ හින්දා බයනතෝ මෙලදී ගන්න කියලාත් ඔයාලට මේ වෙලාවේ අපි මතක් කරනවා. හරි, අපි යමු එහෙනම් තවත් ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන තියෙනවා. ජයශ්‍රීලගේ සින්දුවක් තමයි ලෑස්ති කරගෙන තියෙන්නේ. වෙලාවත් බලලම අපි සින්දුවට යමු. ලකඩ හાર્ට් බීට් අහන වෙලාව මතක් කරනම් 11:00 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලන්න.

0: Agenda, Radio ITN.
1: Double dollar high, winner, this high, blah, blah. I can't hard beat, well, I'm going to pay, I can do it in a paper thin. ඉක්මනට මැසේජ් එකක් දාන්න මම බලන් ඉන්නවා දවල් එක වෙනකන් 0703 9395 93 අපේ WhatsApp number එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න මම බලන් ඉන්නවා මේ පැද්දට එනකන්.

තවල් 12 විනාඩි 40 වෙලාව අපි යන්න හැදුවා කෑගල්ල වැද්දට. කෑගල්ලේ මුල් ගස් දනී අපේ උදේශිකා නිරූපමාලි අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ පැත්තට නම් හයියෙන් වහින පොළු. හරි වැසරණම් කමක් නැහැ. පරිස්සමෙන් අපි වහගෙන ඉන්න හරිද? ආදරේ කියන්නේ දුරට බිඳින්න බැරි බැඳීමක්. ඔයා කොහේ හිටියත් මගේ හිතේ ඔයා ගෙතන හැමදාමත් එකමයි. කවුද මේ කවි සිතුවිලි එවල තියෙන්නේ? හැමදාමත් අපිට කවි ලියන අපේ කරුණාගල කවි තමයි මැසේජ් එක එවල තියෙන්නේ. මේ කවි ඔයාව ආදරෙන් ඔන්න එකතු කරගන්න අපි ලැකඩ හાર્ට් බීට් වලට. කොහොමද ලොකු අයියා අපිත් සද්දරම ලැකඩ අහගෙන ඉන්නේ. ආසයි ජෝතිපාල මහත්මියගේ සින්දුවක් අහන්න. පුළුවන් නම් දෙන්න කියලා මැසේජ් එක දාලා දෙනවා. ඉනෝක කැන්ඩලම ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා දෙන දෙමට හැද්ද පාලම ළඟ ඉඳා. අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. බලාගෙන කලා කොහෙද කැන්ඩලමත් වාන්දාන්න ඉඳ තියෙනවා ඈ. පරිස්සමෙන් අපි වහගෙන ඉන්න ඕන. ලස්සන සිනහවෙන් ප්‍රෝග්‍රෑම් එක හැඩ කරන සිත්සනස නාදරණීය කතාවෙන් ප්‍රේක්ෂක හදවත් වලට කතා කරන හදවතේ දැනෙන ලස්සන සින්දු ගෙනෙන ලක්කඩ හાર્ට් බීට් එක හැමදාම ඉන්නවා කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. අපේ නදී රාජපක්ෂ අම්පාරෙන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තිනවා. අපිවත් එකතු කරගන්න ගීතයියේ කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හරි ඔන්න කට්ටිය මාදරෙන් එකතු කරගන්නවා. ඔන්න ඔය අයිල්ලපු සින්දු අපි අද දවසේදී දුන්නා. අහගෙනද දන්නේ හිටියේ. හරි එහෙනම් අපි ලස්සනම සින්දුවක් තවත් ලෑස්ති කරගෙන තියෙනවා. සින්දුව පැත්තට යන්න තෝරන තාමත් මේ පැත්තට එන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවනම් එක්කන්ට මැසේජ් එකක් දාන්න 0703 93 5 93 7. වෙන ඕන දෙයක් වෙච්චා විසෝන් එක දෙන්න පුළුවන්ද? අපේ මාපලගමින් දිනුෂිකා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අද නම් බැරි වෙයි දිනුෂිකා. අපි බලමු හෙට ට්‍රයි එකක් දීලා හරිද? හරි එහෙනම් අපි තවත් ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙන ප්ලේලිස්ට් එකේ අපි යමු සින්දුවට. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 දෙකටම ලක්කඩත් එක්ක එකතු වෙන්න. දැන් තවමත් මේ පැත්තට මැසේජ් එකක් දාන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවනම් නවල් එක වෙනකම් වෙලාව තියෙනවා. 0703 93 5 93 7 0703 93 5 93 7 අපේ WhatsApp නම්බර් එක ඔයා වෙනුවෙන් විවෘතයි. නවල් එක වෙනකම් එතෙන් ඉක්මනටම මේ පැත්තට එන්න. වාඩ පාළුවක් නැතුව ලස්සනම ලස්සන සින්දු ටිකක් අහන්න පුළුවන් නවල් එක වෙනකම්. ලක්කඩ හાર્ට් බීට් එක හිටියොත්

පවල් දොළහයි විනාඩි හතලිස්හය වෙලාව ලකඩ හාඩ්බීට් වල තුන්වෙනි පැය ඔයා එකතු වෙලා ඉන්නේ. ලස්සනු ලස්සන සුන්දරක තිනවාට හන්න තවල් එක වෙනක පාලුවක් නැතුව මේ පැත්තට ආවොත් එහෙම වාට නටන සුන්දරක ගෙනල්ල තියෙන්නේ. තවල් එක වෙනකම් පාලුවක් නැතුව මහන්න පුළුවන් එකම තැන ලකඩ හාඩ්බීට්. මැසේජ් එක දාන්න 0703 93 5 93 7 අපේ වට්ස්ඇප් නම්බර් එක. එක්මන්ට මැසේජ් එක දාන්න කියලා තුවාට මේ වෙලාව අපි මතක් කරනවා.

0: රටට වග කියන රේඩියෝ
1: ලකඩ හයිඩ් බිට හැංගෙන වෙලා මතක් කරන දවල් 12 විනාඩි 52යි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: ධන්නවත ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනස එකතු කර

0: mangoden hennes sande.
1: Jättebra, tack.
2: Ja, blir det gärna nu?
3: Murad, hallå. Samundar, kisi vädak kharir kargan vänet.
4: Hari Baba, vänet ivarun gammal kenna va? Oja, ofisig langit av ditt inna
5: va? Hari, Hari, Hari. Den pånne gudian nu. Bara listig dan, mangen ivar dan.
6: Med vilavaran, tippa vid.
7: අයිබෝවන් අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලක්නද ඉවෙනින් ඩ්‍රයිව් එකත් එක්ක

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට හාට්බීට්
2: දවල් 12:54 වෙලාව ලකන හාට්බීට් ඉවර කරලා ඔන්න අදට යන වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යන්න කලින් අපිට මැසේජ් එකක් දාපු තව යාළුවෙක් ඉන්නවා. යවත් එකතු කරගන්න ඕනේ ඉක්මනටම. අයියේ යන්න කලින් අම්ම වෙනුවෙන් ලස්සන සින්දුවක් දීලා යන්නකෝ කියලා අපිට නුවරින් සංජය තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සංජය ඔන්න අද දෙන්න බැරි වෙයි. අපි අනිවාර්යෙන් හෙට දෙන්නම් හරිද? අපිවත් සින්දුවකට එකතු කරගන්න ප්‍රින්ස් ප්‍රින්ස් උදේප්‍රියන්තගේ සින්දුව කෝණි කියලා මැසේජ් එක දාලා තින්න අපේ දමිඳු දැන්නම් දෙන්න වෙලාව මදි වෙයි. අනිවාර්යෙන් හෙට දෙන්නම්. එතකම වට්සප් චැට් එක පැත්තට යන්න තෝරන වට්සප් චැට් එකෙන් මට මේ වෙලාව මැසේජ් කරගෙන ඉන්නවා ලහිරු නේද, ලහිරු ගුණරත්න. මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. යවත් ආදරෙන් එකතු කරගන්නවා. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මාතර ගිහින් එන ගමන් ඔයාලව අහගෙන ඉන්නලු. හරි පරිස්සමෙන් ඩ්‍රයිව් කරන අපිවත් අර අහගෙන දැන් පොඩ්ඩක් වැස්සක් තියෙනවනේ නේද? ඒකින්ද පොඩ්ඩක් පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න. හයිවේ එක එහෙම එනවනම් එහෙම චුට්ටක් පරිස්සමෙන් එන්න කියලා තුවාට මතක් කරනවා. හරි එහෙනම් අපි යන්න හදන්නේ. ආවහු හෙට උදේ 10ට අපි හම්බ වෙමු. අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. තව ටිකකින් ඔයාලට පාළුවක් නැතුව ලස්සන සින්දු ටිකක් අහන්න පුළුවන් අපේ චාමි එනවා. ඕල් ටයිම් බීට්ස් අරගෙන ඊට පස්සේ හවස 4ට එනවා චමිත් එක්ක චාරු. අඩප අද දවසම කිසිම ප්‍රශ්නයක් නැතුව කම්මැලිකමක් නැතුව ලස්සනට දවස ගෙවන්න පුළුවන්. FM 93.5 දෙකටම ලැකඩත් එක්ක එකතු වුණොත් එහෙනම් ගිහිල් එන්නම්. හැමෝටම ජය වේවා. හෙට උදේ අපි ආපහු හම්බ වෙමු. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න, ඉනාවල ඉන්න. ගිහිල් එන්නම්. මම ගීත්.

0: රිදම් වයි බීට් එකට මික්ස් වෙන හාට්බීට් අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් ගන්න. මෙගා

0: වෙලාව පස්සරු එකයි.
1: වෙලාව ඔබ වෙත ගෙනාවේ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් බබසු ලක්ෂණ උදේශිකයි ත්‍රිවිර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොට විතරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි අටේ NLB තනඩි තහනෙ ලොතරයි ප්‍රති සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතිය කුවන්
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: කොත්මලි ගැරන්ටි ඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වී වසර ගතවීම නිමිත්තෙන් පින්කම් මාලාවක් පැවැත්තුරා. ඒ බස් රථය අනතුරු සිදු වූ ස්ථානයේදී අනතුරින් බියගිය සිළු දෙනාට සහ තොල් ලැබුවාන්ට සෙත් පැතීමයි එහි අරමුණ. ඒ අනුව මහා සංඝරත්නය වැඩම කර පිරිස් සජ්ජායනා කිරීම සිදු වුණා. අනාගමික දායකයන්ද පැමිණ අගමානුකූල චාරිත්‍ර සිදු කරමින් සෙත් පැතීමටයි පියවර ගත්තේ. කොත්මලි ප්‍රාදේශීය ලේකම් නදීර ලක්මාල් මහතා ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා. කතරගම සිට නූරේලි හරහා කුරුණෑගල බලා දහවනේ වූ බස් රථය කොත්මලි ගැරඬිල ප්‍රදේශයේදී අනතුරට පත් වූයේ පසුගිය වසරේ බැයි බස් 11වනදා. අලුයම 4:30ට පමණ බස් රථය අඩි 100ක් පමණ ප්‍රාතයකට පෙරළීම හේතුවෙන් එහි ගමන්ගත් රියදුර ඇතුළු 24 දිනක ජීවිතක්ෂයට පත් වුණා. තව 10 දිනකු පමණ තුවාල ලැබුවා. රේදුරට නිද්‍යාව හේතුවෙන් අනතුරු සිදු වූ බවටයි පසුව අනාවරණය වුණේ. අනතුරේදී බරපතල තුවාල ලබා රෝහල්ගත කරන ලද කාන්තාවගේ බිරිඳ දරුවෙකු බේරාගෙන එම දරුවාට බෞකිරි ලබා දුන් ප්‍රදේශවාසී කාන්තාවකට ත්‍යාග පිරිනැමීමටද පින්කම් පැවැත්වෙන අතරතුරදී කොත්මලේ පොලිසිය කටයුතු කළා. තායිලන්තයේ හිටපු අග්‍රාබාති තක්ෂිණ වත්‍රා බාස අටක සිරදඩුවමකින් පසු නිදහස ලබා තිබෙනවා. දඬන නියමනයෙන් වැළකී සිටීම සඳහා වංචනික ලෙස රෝහල්ගතව සිටි බවට එල්ල වූ චෝදනාවක් මතයි අධිකරණින් ඇයට සිරදඬුවම් නියම කළේ. තක්ෂිණ වත්‍රාගේ වයස අවුරුදු 76ක්. බද්දරාගාරයෙන් පිළිතුරු පැමිණි ඇය පිළිගැනීම සඳහා ඇගේ දියණිය ඇතුළු ශිරවත්‍රා පෞලේ සමාජිකයන් මෙන්ම විශාල ආධාරකරුවන් පිරිසක් එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: රටට වග කියන රේඩියෝ
1: දන්නවද තවන් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්

ආතරේ බෙදාගන්න ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම් ඕවර් ටයිම්.

ගහන මත්දානේ ද හිත නිවන හැන්දෑව වෙනකන් චෙල්ලගේ ලස්සන සින්දු පිරුණු පෑතුනා.

දවල් එක පහු වෙලා විනාඩිය 11යි වෙලාව. අද මේ මාසෙත් දෙකොළොස් වෙනිදා. අලුත් සතිය ආරම්භෙත් එක්ක අපි මොන ගැහෙන්න? සාමාන්‍යයෙන් වෙනවට නෙවෙයි උනොත් කියලා හිතාගෙන මම මේ අහන ප්‍රශ්නෙට මට උත්තරයක් දෙනවද? ඒ කියන්නේ ඔයාට සර්පෙක් දෂ්ට කළෝ තින් ඔයා මොකද කරන්නේ? ඇයි මට දෂ්ට කළේ? මං ඔයාට මොකද්ද කරපු වැරද්ද කියලා අහන්නේ සර්පයාගේ පස්සෙන් යනවාද? එහෙම නැත්නම් ඒ සර්පයාට තල්ලා පෙල්ල විසි කරලා දානවාද? මොකද්ද ඔයා කරන්නේ? එහෙම නැත්නම් ඒ විෂන් සූපත් වෙන්නේ කොහොමද කියලා ඉක්මනටම ක්‍රියාමාර්ගයක් ගන්න එකද කරන්නේ? සාමාන්‍ය සර්පයන් දෂ්ට කරන එකේ සතාගේ ස්වභාවයනේ. සර්පයාට ඒ ගැන තැකීමක්වත් පසුතැවීමක්වත් මං පෞමියට කෑවේ කියලා එහෙම හිතලුවක් නැහැ. එතකොට ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි ඔයාට එහෙම දෙයක් වුණොතින් විෂන් කොහොමද සූපත් වෙන්නේ කියන කාරණාව ගැන දැඩි අවධානය යොමු කරන එක සහ පළමු කාර්යය ඒ කරගන්න එක. අපිට මේ සමාජෙ මොන ගහනවා මේ සමහර මිනිස්සුගේ සර්පයෝ වගේ නේ. එතකොට ඒගොල්ල අපිට රිද්දුවාම අපිට හිත රිදෙව්වාම අපි එයාගෙන් ආයයි අහනවද ඇයි මට එහෙම කළේ, මම මොකක්ද ඔයාට කරපු වැරද්ද කියලා. නරකයි දෙ මිනිස්සු එහෙම තමයි කියලා හිතලා තේරුම් අරගෙන ඔයා ඔයාව සූපත් කරගන්න උත්සාහ කරන එක. අනිත් අය ඔයා වෙනුවෙන් පෙනී සිටි ඔයාව රැකගනි ඔයාව බලාගනි කියලා හිතනවට වැඩිය ඔයා විසින්ම ඔයාව සූපත් කරගන්න උත්සාහ කරන එක ලෝකයක් වටිනවා. අද හවස 4 වෙනකම් මේ පැතර වෙලා හිටියුටින් ඔයාගේ හිත කොහොමද සූපත් කරගන්න කියලා මං ඊට කියලා දෙන්න ලෑස්තියි. All time waits with charming. මම පටන් ගන්න තියෙන්නේ 0703935937ට හවස 4 වෙන කලින් මැසේජ් එකක් ගවන්න පුළුවන්. දැන් වෙලාව දවල් 1:12.

0: ලකඩ රේඩියෝ ITN
1: දවල් 1:00 විනාඩි 16යි.
2: නියුත්තර සමය රුපියල් 1500ක් කියවා අවන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදර ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අවන්ස් ප්‍රදර්ශනකාරියක් කො bypass.com වෙත පිවිසෙන්න.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාර වෙතින්ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0712711

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දාන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ එන්එල්බි තනරිතහනේ ලොතරැයි වෙන රටේ සංවර්ධනයේ තැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතම සම්පත තම නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝ

0: සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මන්තෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All night beats with

වෙලා වනාටේ වෙසේ පහයි වෙලාව බිඳුවයි හතය බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හත එ අපේ මැසෙජ් නම්බර් එක. ඒවගේම ලක්කඩ ෆස්බුක් පේච් එකට ගහම අපි පෝස්ට් එකක් තියෙන ඕල් ටයිම් පිට්ස් ලයික කරලා අන්න කැමති සින්දුවක් තියෙනවා නම් ප්‍රෝග්‍රෑම් එක නෝට් හිතර දෙයක් තියෙනවා නම් එක කමෙන්ට් එකක් විතර දාගෙන යන්න පුළුවන් මම ඒක ගැන බලනවා. අයබෝවන් සුබ දහම ලක්ෂෝමි කියලා අද මුලින්ම මට මැසෙජ් එක වෙලා තියෙන කවුද නේත්‍රා නසම් නම කෝර්තින සහ ඔයා මට අලුතින් එකතු වෙන යාළුවෙක්. ඔයා වාතරෙන් එකතු කරගන්න ඉන්නේ පිටිපණ කියලා තියෙන්නේ. දෙකටම අපි වහගෙන ඉන්න ඕනේ. ස්තුතියි මැසේජ් එකක් කිව්වට. ඊට පස්සේ බරදල් පොළ SL ප්‍රනාන්දු ලහිරු ශාහනි නතාලේ ශනාරා දමින්ද සයිරේ ශනාල් මිරොන් ඇන්ටන් වසන්ත මැක්සිමස් කටියම එකතු කරගන්න ඊළඟ සින්දුවටම අයිබෝන් ලකඳ සති අන්තියක නිමාවකට පසු නැවත සතියේ ඇරඹුම. ඒක නේද දවස් එක ගියා දන්නේ නැහැ. සුබ දවසක් වේවා අපිට වැස්ස එහෙට වැස්සලු. චාමරලියනගේ වගේ මැසේජ් එක තනුව මම මතක් කරා කියලා කියන්නේ ස්තුතියි මැසේජ් එකට. සතුට පිරුණු සුබ දවසක් වේවා චාමි ඔයාට. ඔයා කියන ලස්සන කතාවක් මොකද්ද කියන්නේ කියන්නම්කෝ. මූණට පණ දෙන්න වගේ කතා කළාට සමහර අය අපි නැති තැන අපේ වැරදි අඩුපාඩු දොස් කතා කරනවා. ඒ නිසා කොයි තරම් හිතවත් වුණත් ඔබ කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා. ඔබේ හොඳම මිතුරා ඔබම බව සිතන්න. මාතලේ කුමාරි වගේ ලස්සන අදහසක් අපිටක ෂෙයා කරගෙන තියෙනවා. නයනේ ගාමිණී සුභාෂිණියවත් එකතු කරගන්නම් මේ කතාවටත් කියනවා නේද? කෙනෙක් තව කට්ටියක් එකතු කරගෙන කවුරු හරි ගැන විවේචනය කරනවා නම් ඒ තැනින් ගියාට පස්සේ එයාලා කතා කරන්නේ ඔයා ගැන. ඔයාව විවේචනය කරන එක තමයි කරන්නේ. ඒ නිසා උනෝඩ වඩ මිනිස්සුන්ව විශ්වාස කරන්න යන්න එපා. ඊට පස්සේ මම නොකියුවා කියලා කියන්නත් එපා. පරිස්සමෙන් හොදේ. සත්තුන්ට වඩා මිනිස්සුරු නපුරුයි. ඒගොල්ලන්ව තේරුම් ගන්න බෑ. සත්තුන්ගෙන් නම් ඇල්මෙන් පැල්මෙන් තේරෙනවා මේගොල්ලෝ හරි වෙනස් කියලා. මිනිස්සු එහෙම නෙවෙයිනේ මේ හොඳට hina වෙලා ඉන්නවා. තව ටිකකින් ඇවිලෙන්නේ. ඒක නිසා පරිස්සමෙන් දවල් එකයි වෙනාඩි 27

0: ලකඩ රඩියෝ ITN
1: පසරු එකයේ වනාදයේ 31
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න.

0: එකයි වෙනාට 39.
1: හැන්දෑවට එහෙම කන් ගොඩ වෙන සද්ද.
2: මේක ගන්න. මොනවද අලු? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
3: හරි බබා, වැඩි වරු ගමන් එනවා. ඔය ඔෆිස් එක ළඟට ගිහින් ඉන්නවා.
2: හරි හරි හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. බා ලිස්ට් එක දාන්න. මම එනකොට අරන්.
4: මේ වෙලාව නම් එපා
1: වෙනවා. FM 93.5. FM 93.7.
0: අයිබෝවන්. අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඩ ඉවනින් ඩ්‍රයිව් එකත් එකතු වෙන්න.
5: මල්ලි සම වැස්ස මංගවා සරයි
1: සම අනුග්‍රහය
6: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579.

0: නොකොට
1: මරිය වඩින්න ඔය හිතට මන්දා දන්න මට ආලේ ඔබේ කාලයට පිරෙන්න
0: කාන්සියටයි මහන්සියටයි ප්‍රත්‍යක්ෂ ඖෂධේ
2: ඔවුන්ටයි බීට්ස් විත් චාම්
0: හැම කාලෙටම ගැළපෙන හැම තාලෙකම සින්දු මගේ අරගන්නේ

වෙලාවනං හොයන්නේ මං වෙලාව මතක් කරන්නද? දවල් 1 විනාඩි 36 වෙලාව. කසාගල සමූහ ව්‍යාපාරයේ කියන්නේ අපේ රටේ කෘෂිකර්මාන්තය හරහා අපනයන ආදායම වැඩි කරලා තියලා ආර්ථික සංවර්ධනයට දායක වන දහයකමේ දේශීය ව්‍යාපාරයක් ගැන කතාව දැන් ඔබ දන්නවනේ. අපේ තරුණ පරපුර විවසාකෙන් බවට පත් කරන අවශ්‍ය වෙන මඟ පෙන්වීම කරලා අලුතින් විද්‍යාත්මක කෘෂි ආයෝජන අවස්ථා එකතු කරලා හෙටට ශක්තිමත් පදනමක් තැනීමේ අරමුණින් තමයි ඕන් ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ වෙනකොට කසාගල ග්‍රීන් සුපිරි වැඳසල් ජාලය හරහා ඔබටත් නැව මතකීමක් ලබා ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. සරසර අනාගතයක් පැහැපර හරිත ශ්‍රී ලංකාවකේ තමයි ඔවුන්ගේ තේමාව. ඔබට අපි ආදරෙන් ආරාධනා කරනවා දේශීය සහ විදේශීය වශයෙන් ඉන්න ශ්‍රී ලංක ඔබට ලාභදායි ආයෝජන අවස්ථාත් එක්ක කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක එකතු වෙන්න කියලා. ඔයාලා මේක සච්චා මිහගෙන් නම් ඉන්නේ 0703935937ට. මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒකයි වෙනහට තේ සාදා

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: දවල් එකයි වෙනටි හතලේ ആയി
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 petrol heater එක ගැව්වාම යනවා
4: ඉවරයි TVS Sport 110 petrol heater එකට කිලෝමීටර 80කට වැඩි දුවන්න නම් මේක තමයි

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හැම කාලෙටම කැලපෙන හැම තාලෙම සින්දු හැමෝටම කැලපෙන්න
0: පැය
1: තුනක් එක දිගට සද්දට මහන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්

Mascara canne poi. දවල්ලක පහුවලා විනාඩි 45 වලාව 0.7යි 0.3යි 93.5යි 93.4 මැසේජ් එකක් එවලා නම් තියෙනවා. බලන්න මේ කියන නම් ටිකේවත් එන්නවද කියලා හැංගිලා. හලෝ ලස්සන ගැහණු ළමයෝ චාමියක් කියලා තියෙනවා. වෙන කතරිය ඔබ මැසේජ් එකක් කරදෙල මට ඇවිල්ලා දන්න. හොඳින් නේද කියලා අහලා තියෙන මාතලේ දෙලිනි මං හොඳින්. වහින වයුනාට මම ඔයා වහනවා කියලා දෙන්නේ කියලා තියෙනවා පරිස්සවට එනවා නේද? නාරම්බල CEC එකෙන් හරිද මං කිව්වා? ධම්මික සරත් වගේ මැසේජ් එක සුනිල් අයියා ආයතනයේ හැමදෙනාම එකතු කරගෙන සිද්ධා ගන්න ඕනේ කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. Thank you message එක කෙවුවට. ඊට පස්සේ විමල සේන ඔබෙන් ලකේ කම්පීනර් පැත්තේ. ඩෙලංක නදේශන් රසික චනිතු පස්සිදු චමෝත් ගයන් සිරිවංශ ගාමිනි ලසිත චුට්ටි අනුර ශාන්ති කුමාරි නිරෝෂා හර්ෂණී දිනෝෂා සුභා කමනි චන්ද්‍රානි ඉරේෂ නයිනි දල්ප චිත්‍රා එයා අලුත් කෙනෙක්ද? එයාමට මීට කලින් ඇවිල්ලා නැහැනේ. එයා මතක් කළා කියන්න අහගෙන නෙවෙයිනේ හනෝනේ ඔහට කිව්වේ. හයි අපිට තව සදට මහගෙන ඉන්නවා සර් තිලකරත්නමයි චන්ද්‍රකලා නන්දවයි ලස්සන නමක් සුදු මාමාවයි සින්දුවකට එකතු කරගන්න අනුම තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ නිල් තණ්ඩා හේනේ හරිනේ සින්දුවක් අහමු මේ කවුද මේ ඉතින් දන්නේ නැති කෙනෙක් මං ජය මාමෝ ඔයාගේ මැසේජ් එක අදත් අපි වහනවා විරකොඩි බේකරියකෙන් ලොකු බොස් උපුල් පොඩි බොස් වර්ණ ලක්ෂ්මි මිස් ධනුෂ්ක මතුශංක එකතු කරගන්න කියලා තියෙනවා. ඊතලයක් ගහලා පෙන්නුම් කරලා තියෙනවා මේ මැසේජ් එක වල තියෙන්නේ ලක්ෂ්මි මිස් මෙහාට මොනවා හරි කියන්න කියලා. මොනවා හරි කියන්න බෑ. එයාට මං ආදරෙයිනේ. බලන්න ලක්ෂ්මි මිස් නේ. ජය මමට ඔයා මොනවා හරි කියන්න. දවල් එකයි විනාඩි 45

0: FM 93.5, FM 93.7, La Kanda, Radio ITN.
1: හීන පීරන කලබල දවස්වල හිත රකින හීන මවන තන යායක ගීත ගොන්න.

පසර එකයි වෙනටයේ පනස් සතරයි වෙලාව මේ පැහැත්ගෙවිල ගියාන නෑද. අත අපේ විමුක්ති මතුෂාන් පුතාගේ උපන්දිනය. එයට සුභම සුභ උපන්දිනයක් කියලා සුභ පතනෝ. එයාගේ වයිෆ මිනුරි එදෙනම ජපානින්න කියලා තියෙනවා. අතන් ජෝබී ඔමෙදතෝ ගසයිමස්. අපි බර්ත්ඩේ කියලා අපිට ආදරේ ආශිර්වාද කරනවා විමුක්ති. ඔට විශ් කරන්නේ අම මාලා තාත නිහල් අක නිසංසලා රිෂාන් අයියා චුටි මල්ලී සහේෂ මදුෂාන් මිනිරිදුවගේ අම්ම කුෂානි තාත සමන්ත මල්ලියා සස් ආචේ තෙඩකාවතයේ බත්‍රමුලි දඟහගෙන ඉන්නවා කියලා තියෙනවා. පන්දුරි ඉන්නේ මාලා නේද? සබු පන්දිනයකට හැමෝම එකතු කරගෙන විශේෂයෙන්ම විමුක්ති පුතාගේ යාළුවෝ පාරතුර රාජකීය යාළුවෝ ටිකත් එකතු කරගන්න කියලා තියෙනවා. හැපි බර්ත්ඩේ. හැමදාම සතුටින් ඉඳලා වේවා කියලා අපිත් මේ පැත්තේ දැන් ආශිර්වාද කරනවා. හොඳ ඊට පස්සේ අපිට වැඩ කරන ගමම වහගෙන ඉන්නේ මලිත ලංකායේ ඉෂානි වාගේ මැසේජ් එක. අහිංසා නදේශා නිවාශා සිගිතේ සංජනා රෝෂිනී සමීර විශේෂයෙන්ම ප්‍රසන්නස මතුශංකස ගෙහන් සව එකතු කරගන්න කියලා තියෙනවා. හරි හරි හරි. ඊට පස්සේ සුබතහවලක්ෂාමේ ග්ලෝබල් අපරලකේ අනෝම මොකද මේ කියන්නේ කියලා බලමු. අනිත් අයට පේන ජීවත් වෙන්න එපා, එතකොට ජීවිතය හරි මහන්සි. තමන්ට දැනෙන ජීවත් වෙන්න, එතකොට ජීවිතය හරි සැහැල්ලුයි. තව කෙනෙක්ට පේන්න තමන්ගේ ප්‍රතිරූපය නඩත්තු කරන්න ගියම හරිම වැහසයිනේ. ඒක බැලන්ස් කරන්න එපැයි. ඊට වඩා තමන්ගේ පාඩුවේ තමන්ට ඕන විදිහට ලස්සනට කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න පුළුවන් නම් මිනිස්සුන්ට ඒක හරි වටිනවා. සෙන්දා ගන්න ඕනේ කියලා මාපලගම පියාජේ මට මැසේජ් එකක් එවලා තියෙනවානේ. සිද්ධවත් වෙන්න. හායි මා තහන් ඉන්නේ සිර කුමාර කොහොමද? අටත් සිද්ධවත් වෙන්න ගහන්නම. තව එක මැසේජ් එක බලාගෙන සිද්ධව ගන්න දීලා ඊළඟ පැට යන්න ඕනේ. මඩපාත පැත්තට යන්නේ මං. එලේ පෙරුම ආනන්ද නන්දලාල් හෙමපාල ජයතිස්ස සෝමදාස කරුණදාස ජයසේන සිරිකුමාර ලක්ෂ්මන් වාලව එකතු කරගන්න. අපි හැමනම් ඕල් ටයිම් බීට්ස් ඉත් චාමි දෙවෙනි පැයටයි යන්නේ. ලක්කඩ ෆේස්බුක් පේජ් එකට ගිහලා අපේ පෝස්ට් එක බලලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න පුළුවන්. තුනේ පැයද මම එකන මතක් කරනවා. මගේ ගේමින් කියන්නේ.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණය මනෝජ් ගොඩ විධාරණ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා තමනි කෝටි අටේ NLB තනට තහනය ලොතරයි රටේ සංවර්ධනයට තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දෙවිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාශයට කැඳවා තිබෙනවා. සිදු කළ දැනුම් දීමකට අනුව එම කොට්ටාශය හමුවේ පෙනී සිටමින් ප්‍රකාශයක් ලබා දීමටයි හිටපු මන්ත්‍රීවරයාද පෙරවරුවේ කටයුතු කළේ. උදේ ගම්මන්පිල මහතා රචනා කළ කෘතියේ පාස්කු ප්‍රහාරය වැනි තවත් ප්‍රහාරයක් සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවා. ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමටයි ඔහු අද මෙසේ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාශය වෙත කැඳවා තිබුණේ. අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ නිල සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සංචාරය පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බවයි. චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ආරාධනයක් මතයි අමෙරිකානු ජනාධිපතිවරයාගේ චීන සංචාරය සිදුවන්නේ. ඒ අනුව ලබන 13 වනදා සිට 15 වනදා දක්වා ඊට දින වෙන් කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කළා. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු තුනට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RG හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනස

0: ආතරේ බෙදාගන්න ඕනම නම් සතිය දෙකල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: ඕන් ඩයි බීට්ස් විත් චාමි.

0: සාර්ථක සැහැල්ලවෙන් එන්න ජීවිතය විඳින්න
1: All time beats with Chami.
0: ලස්සන සින්දු පිරුණු පැය තුනක් සතියේ දවස්වල දවල් එක ඉඳන් හතර වෙනකන් එක.

හවස දැක පහුවෙලා විනාටි නවයයි වෙලාව FM 93.5 හරි 93.7 හරි මේ වෙලාවට අහගෙන ඉන්නේ මාව ඒකේ නෝල් ටයිම් වේට්ස් විත් චාමි හවස 4 වෙනකම් මේ පැත්තට ඉන්නවා කියලා හිතාගෙන අන්තිම මොහොත වෙනකම් මැසේජ් එකක් එවන්නතු බලන් ඉන්න එපා 0.7 0.3 0.3 5 0.3 4 මැසේජ් එකක් එවන්න පුළුවන් ඊට කලින් නේද කුමට් වෙලින් ඉන්න ප්‍රියන්ත මේ දැන් මැසේජ් එකක් එවලා තියෙන්නේ ඒ වගේ වටත් පුළුවන් වයිෆ් ඉන්නව කාන්ත ජයල කපුවත් මාලනී අක්කවත් එකතු කරගන්න සින්දුවකට කියලා කියන සුපදහවලක් වේවා මේ මැසේජ් එක බලන්කුර ඩිපෝවේ ඉංජිනේරු වංශයේ වැඩ කරන අබේසිංහ බණ්ඩාරයාගේ රංජිත් පත්මකුමාර පේෂාන් අමිල මැසේජ් කරන්නේ ලන්ච් ටයිම් එකේදී ඒ තරමටම වැඩ කියලා තියෙනවා මට මැසේජ් එක වෙලා තියෙන්නේ 1:32ට යන්තම් මන් දැන් හරි කියවගත්තනේ ඔයාව එකතු කරගන්නම් හන්ද සුබම සුබ දවසක් වේවා ශාමි සුබුදු පරිදීම අහන් ඉන්නවා කියලා තියෙනවා එම්එල්ඒ ගමට ගේ ලලිත් සර් සිසිරස කුමාරියක්කා ගේතක්කා උදයා තෙලින මදෝ රම්‍යක්කා ප්‍රසාත් ලක්මාලි රෝෂිනී නන්දනී රමණී මැෂින් අශ්‍ය සිසර අයත් ඉන්නවා කියලා තියෙනවා අනුෂ්ක තැන්කියෝ වගේ මැසේජ් එකට ඔයා මොකද්ද මේ කියන්නේ සමහර විට මුළු ජීවිත කාලයෙම මතුවේවි ඔබ නිවැරදි කියලා ඔප්පු කරන්න. ඒ නිසා ඔබ ගැන ඕනි අයෙකුට ඕන ප්‍රතිරූපයක් මවා ගන්න ඉඩ ඇරලා ඔබේ ගමන සතුටෙන් ඉදිරියට යන්න. කෙනෙකුට අපිට බෑනේ නේද අපි මෙහෙමමයි කියලා ඔප්පු කරන්න. ඊට වඩා හොඳයි නේද? කාටරි ග්‍රීක් ටිකක් කියලා දෙන එක. උදම් මිට සරේ ෆැෂන් එකේ වැඩ කරන අපිට තව සින්දුවක් දෙන්න කියලා ක්‍රිෂාන්ි මට මැසේජ් එකක් ගාලා තියෙනවා. අපි කාලවිල කන්ද බේරුවල මල්හිරු සර්විස් එකෙන් පුතා මල්හිරු ලස්සන නමක් බිරිඳ සඳමිනි මැසේජ් එක වන ලහිරු තැන්කියූ අපි සින්දුවක් අහමු මේ කවුද මේ අපිට වහිනවනේ කියලා තියෙන පොල් ගහවිල බැලුම් ගල කන්දට වැස්සලු දුව යසින්දේ හසඳරා හස්බන් රුවන් සාගර සොරේකා ඔයාගේ මැසේජ් එක ජයවරණ මාවතෙන් තුෂාරේ රංජි අයියලා සහ පුතාලා දෙන්නවත් එකතු කරගන්න. තාම ඒ නෝනමට මැසේජ් එකක් එව්වේ නෑ. ගැන වැස්ස තමයි. හවස දෙකයි විනාඩි 12යි. මේ සින්දුර මම කොච්චර ආසද දන්නවද? ඒ ආස තරමට ඔයාලට මේ සින්දු අහන්න ලැබෙනවා. දෙකයි විනාඩි 12යි.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩි 15යි.
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිව. අබාන්ස් අඟලහතලේ ස්මාර්ට් රූප වාහනයක් ඉදිරි ගෙනියන්න. මාස 20 ටිකරි ගෙවන්න. ඔබ තරම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
3: Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life.
4: Rhythm, vibe, beat, it's a mix winner.

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් තෑගි දැන් ඩබල් වෙලා සුපිරි තෑගි තුනක් ප්‍රථම තෑගි 120 ලක්ෂ 2 තෑගි සමග සුපිරි අංකයට තෑග්ගා මෙගා පවර්

හවස දැකපහු වෙලා විනාඩි 21යි වෙලාව. චාමියක්කේ මං අද බෝඩමට වෙලා වහන් එන්නවා කියලා තිනවත නිවාඩුවේ. අපි මේ වැඩ කරනවා සතියේ ආරම්භයේ සඳුදු දවසක මෙයන්ට නිවාඩු. තෙසර මල්ලි වගේ මැසේජ් එක. මොසෙත් අයියා, සුරේඛ අක්කා, ප්‍රදර්ශනී අක්කා, මැනේජර් මිස් කුමාරී අප්පා අයසෝ ඇන්ටිවත් එකතු කරගන්න කියලා තියෙනවා. තෙසර මල්ලි මුල්ලේරියාව සතසෙන් නේද එකතු කරගන්නම්. තන මාරුණාට අපි වහනවන නේද ඒ කියන්නේ. වැඩ කරත් වැඩපලේ හිටියත් තහම, ගැතර හිටියත් තහම, ආන් ඒකයි වෙන්න ඕනේ. අපිට නම් හොඳටම වහිනවා ඒත් වහනවා කියලා. කන්දරමේ දෙමතහත්ත පාලම ළඟ ඉනෝක ඔයම් අප මැසේජ් එකක් එවලා තියෙනවා. පරිස්සමට ඉන්න ඕනේ. අපි සින්දුවක් අහමු. ආයුෂ බොහෝම වේවා කියලා තියෙනවා. එසේම වේවා ඔයාලට. ප්‍රසාද් රාජපක්ෂගේ මැසේජ් එක. දෝහා කතරවල වැඩ කරන ශ්‍රී ලාංකිකයෝ හැමදෙනාමත් කෑගල්ල දේවලගම අයවත් එකතු කරගන්නවා. ඔයා කියනවා අත මං ප්‍රෝග්‍රෑම් එක පටන්ගනිදී කිව්ව දේ එක්කම ගැලපෙන කතාවක්. ඔයා කියනවා සර්පයා බව නොදැන කිරිපොවා අවසානයේ ඔබටම දෂ්ට කළ අවස්ථා ඔබේ ජීවිතයේ ඇති. කිසි විටකත් ඒ මතක සිහි කර කර දුක් වෙන්න එපා. මොකද දුක් වෙන්නට ඕනේ දෂ්ට කළ වරද කෙරුව සර්පයා මිස කිරිපොවා යහපතක් කළ ඔබ නෙවෙයි. එනිසා දුදුනන්ගේ දුදුන ගති හේතුවෙන් ඔබේ සතුට මොහොතකටවත් නැති කරගන්න එපා. ඔය කතාව තමයි මම අර වෙන විදිහකට කිව්වේ. අපි දෙන්නම පෑහෙනවා ඒ කිව්ව කතාවෙන් නේද. අපි ඔයාව ගොඩක් කල් ඉඳලා අහනවා. එනකොට මැසේජ් එකක් එවන්න අත කියලා තියෙන මාතලේ තොටගමුවෙන් පහන් ගාමට එකෙන් නේද. ඇයි මෙච්චර බඩක් උනේ මැසේජ් එකක් එවන්න? කිමද කාරණා? ඒත් කමන්නේ ඔයාලව ආදරෙන් පිළිගන්නම්ම. ටිකටම අපිත් එක ඉන්න මැසේජ් එකක් එවන්න. නදේශානි තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. ඔයාව අපි හැමෝම ආදරෙන් අහන් ඉන්නවා කියලා තියෙනවා. ඉතින් ඒ මදයි නේද. සුබම සුබ දවසක් වේවා. අනුරගම අනුලාවති, හස්මන් සිරිල්, පුතා ප්‍රදීප්, දුව අනුෂිකා, පුතා හර්ෂණ, දුව පේශලා, අමෙලියා සමරසේකරට මම බලන්න ඕනේ කියලා තියනවා කියලා තියනවා. අර පෝස්ට් එක පෙන්වන්න ප්ලීස්. එයාට පෙන්වන්න ඒනේ චාමිනන්ද තමයි කියලා. හවස 2:23. අමෙලියා දවසක එන්න.

0: 93.5 FM 93.7 Lakhanda Radio ITN
1: Passaru dekhaye wenata tehai
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: වෙල් ඕකේ මනසට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද

0: පැහැ වීමත් කලා
1: ඕල්ඩායි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්න හිතුනා
1: ඕල්ඩායි බීට්ස් විත් චාමි
0: ඒක තනිකරම

හවස දෙකය වෙනටේ තිස්ස කයි වෙලාව තැන් ගෙතරදීම සෞඛ්‍ය ආරක්ෂිත විදිහට පොල්තෙල් හදාගන්න තියෙන පහසුම ක්‍රමය තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එකක් යුස් කරන එක. වෙළඳපළ තියෙන පොල්තෙල් වෙනුවට ඔහට පොල්තෙල් වගේ අතින්ම හදාගන්න පුළුවන් ඉක්මනට. සිංගල් පෙස් විදුලි මගින් තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එක ක්‍රියා කරන්නේ. ධාරිතාවය ගතුතින් පැයකට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. පොල්තෙල් විතරක් නෙවෙයි, රට කජෝ කජෝ සූර්යකාන්ත වට්ටක්ක අප කොහොඹ එඩරු සමහර කෑම වර්ගවලට වගේම බෙහෙත් වර්ගවලට උමනා වෙන තෙල් වර්ග අට ඩෝමා හෝම් ඔයිල් මේකකින් හදාගන්න පුළුවන්කමක් දෙන පහසුවෙන්. මේ සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන්නේ සුදු යකඩ වලින් නිසා ගෙවි යාම අවමයි. තෙල් වර්ගත් එක්ක මික්ස් වෙලා අහිතකර ලෝහමය ද්‍රව්‍ය මික්ස් වෙලා අහිතකර තත්ත්වයක් ඇති වෙයි කියලා සැකයක් තියාගන්න එපා. එහෙම වෙන්නේ නැහැ කියන කරන්ට් එකක් තියෙනවා. අට දැන් ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ සමහරට ගාන වෙන්න පුළුවන්නේ ගාන කීයක් විතර වෙයිද? මෙලොරු පැලස 8000යි වෙන්න. තව වැඩි විස්තරයක් ඕන නම් 01176 579 කෝල් එකක් ගන්න පුළුවන්. ඉතුරු මැසේජස් ටික මෙසේජ් දෙන්න පස්සේ කියන්නද?

0: හරි හරි හරි දැන් ෆෝන් එක තියන්නකෝ බා ලිස් එක දාන්න මම එනකොට අරන් ගන්න
1: මේ වෙලාව නම් පානේ
2: විජය තෝසේ මිශ්‍රණය
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
2: හවස දෙකයි වෙනකට සාදායි
3: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම අපේම දේශීය කුළුබඩු සාරේනි රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි
4: ආදරී අහංකාරී හිතේ උපන් මාගේ විසේකාරී
5: ඔය අයියා මේ අකගේ ලෙක්චර් එක ඉරුණාට පස්සේ මේ අකගේ පස්සෙන් ගියේ නැද්ද ඒක තමයි මන් දැක්කේ
2: විසේකාරී
6: ලස්සන වෙලා හිත හොඳ මිනිස්සු කොහොමද ලස්සනයි දැන් එතකොට මේ ඔය බක පණ්ඩිත උන මොකද මේ සර් කන්නඩිය කිසර ගිහලා බලන්න එතකොට පෙනේ
2: විසේකාරී සතිය දින පහේම රාත්‍රී 9ට ITN බලන්න විසේ

0: සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනමගේ ඇහෙන මතක මම්පෙතක සැනසෙල්ලේ අතරමං වෙන්න කැමතිනම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මවන්න.
1: All night beats with

හවස දෙකයි විනාඩි 38 වෙලාව. 0.7 0.3 93.5 මැසේජ් නම්බර් එක. එවකෙම ලක්කන Facebook page එක තම follow කරලා නැත්නම් follow කරන්න තමතක කරන්න එපා. හොඳේ all time bits එක charm අපි post එක කුත් තියෙනක likes දාලා comments දාපු අය තියෙනවා. මුන් ඊළඟ පැයදී වදක් කරන්න. හතරේ දවසක් වේවා කියලා සංජීවනී පොකුණු පිටින් ඉවලා තියෙන message එක මම මේ බල බල හිටියේ. මහත්තයා දමින් දසන පෙගෙන කියලා ආරංචනවට එක්මතම සුවපත් වෙන්න කියලා අපි ආවට ආතරෙන් ආශිර්වාද කරනවා. හොඳද? පුතාර දෙන්නා සඳුරු සහ රශ්මිතවත් එකතු කරගන්න. පරිස්සමෙන් සතුටින් ඉන්න අපිට කියන වගේම අපිත් කියන එහෙමම ඉන්න කියලා. ඔය හැවලා තියෙන පෝස්ට් එක මෙහෙමයි. මානසික සනසීමට වඩා වටිනා කිසිවක් මේ ලෝකේ නැත. ඒ නිසා ඔබේ සාමකාමී බව නැති කරන මිනිසුන් වෙනුවෙන් ජීවිතේ ඉඩ වෙන් නොකරන්න. ඊට පස්සේ කියනවා අපහාසය ගෞරවයෙන්ද උපහාසය සුහද බවින්ද ඇනුම් බැනුම් නිහඬ බවින්ද රැවුම් ගැරහුම් සෙනහවෙන්ද පලිගැනීම අත්හැරීමෙන්ද වෛරය මෛත්‍රී කිරීමෙන්ද ජයගත හැකි බව සිහියේ තියාගන්න. හොමතකයෝ හදින් මතක තබා ගත යුතුයි. ඒ කිව්ව කාරණාව මං කියන්නේ මමත් ඉන්නව ලකටහගෙන වෙනදා වගේම කියලා වත්හෙකමින් ශ්‍යාම මෙහි හේන් පොදක් වටනවා කියලා තියෙනවා. හේන් පොද වැස්සක් කියන්නේ තින් නේද සිතිවිලි වලට? හරි වටිනවා. අපිට ගොඩාක් වැස්ස දුවේ කියලා තියෙනවා. හැමෝම වෙනුවෙන් සිතුවක් දෙන්න අඹන් පිටිය රේණුකා ඔය වාතරෙන් එකතු කරගන්න. ස්තුතියි මැසේජ් එකක් එව්වට. කොහොමද ඉතින් සති අන්තේ නිදහසේ ගෙවුණද කියලා මගෙන් අහලා තියෙන වාපොල් ගහවල තුෂාරි සාරංජි අයියා සුරේකා රේණු සහ හසදරා දෝනිනේ දුවා නම වෙනස් කරලා එවලා තියෙන බලන්න මොකක්ද එවලා තියෙන්නේ කියලා මම ඉතින් දන්න නිසා කල්පනාවෙන් කියන නිසා හොඳයි. අයියා සාකර සමග මයුරා නංගිවත් එකතු කරගන්න කියලා තියෙනවා. සින්දුවා කහමු. තව එක මැසේජ් එකක් බලලා සින්දුවා කන්න දෙන්න හොඳ. සුබ දහවලක් චාමියාට ආසිරි සම්පත නේද බොල්ල. කියනවා සමහර මිනිස්සු සමහර හිනාවන් සමහර දවස්

අපේ ජීවිතවලට එන්නේ එකම එක වතාවක් විතරයි. ඉතින් ඒව නැති වුණාට පස්සේ ඒ දේවල් වල වටිනාකම ගැන හිතන්නේ නැතිව ඒව ළඟ තියෙන වෙලාවේ ආදරය කරන්න. ජීවිතේ ලස්සනම කොටස් රීප්ලේ කරලා බලන්න බෑ. ඉතිරි වෙන්නේ හිතේ කොනක තියෙන මතකයක් විතරයි. ජීවිතේ ලස්සනම එපිසෝඩ් දෙවරක් තිරගත වෙන්නේ නැහැ.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: පසළු දෙකයි වෙනාඩි 48යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: මේ TVS Sport 110 petrol heater එක ගෙවුවාම යනවා.
4: ඉවරයි. TVS Sport 110 petrol heater එකට කිලෝමීටර 80කට වැඩි දුවන්න නම් මේක තමයි.
0: Lakhana Radio ITN. All time beats with Charmy.

0: FM 93.7 Lakhana Radio ITN
1: හඩක් නිසා රිද්දගත් මිනිස්සු දවසක තරවක් නිසා හරි සනස

0: තනිකර ගේ මතක හිත රත්දන ආකස්මික පැතනාක
1: All Time Beats with Chami
0: සතියේ දිනවල දවල් එකේ.

පසල දෙකයි විනාඩි 52යි වෙලාව. හයි අක්කා, අපිට සෙද්දුවක් දෙන්නකෝ කියලා කියන්නේ කවුද? මලත ලංකා PU plant එකේ වැඩ කරන ගර්ලොමයි ටිකට සෙද්දුවක් ඕනි කියලා තමයි මේ කියන්නේ. නදේෂා සිගිති අහිංසා නිමාෂා කවිදී මේ කට්ටියම එකතු කරගන්නම්. thank you message එකක් එවුවට. අපි ලස්සන සින්දුවක් ඊළඟට තහන ලෑස්සේ. පිටිකල බර්ලු හේනේ සසන්ත සම්පත්. ඔයා message එකක් එවුවට ස්තුතියි. සුබදාසක් ශාමී වැඩ කරන ගමන් අහගෙන ඉන්නේ කොරියාවෙන් චින්තක. ලස්සන සින්දුවක් ඔයාට තහන දෙන්නම්. thank you message එකක් එවුවට. හයි චාමි කෙල්ලෝ. හයි. නව ගහ ඇල ඕසිස් ඇග්‍රකින් ඕෂධ රත්විට සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ඔට සින්දුවක් අහන්නද නම්? දිෂිනී කඩේ ධර්මීය ගල ඉන්දන පෙරුම් හල ඉතිරි පිට කියලා ඇඩ්‍රස් එක මෙවලත ගමන් දවසක ගිහින් බලන්න. සින්දුවක් දෙන්නම් හද. ඊට පස්සේ මේ කවුද අපිටත් ලස්සන සින්දුවක් අහන්න දෙන්න පුළුවන්ද කියලා පවිත්‍රමගෙන් අහම. ඔයාට සින්දුවක් අහන්න දෙන්නම්. ඒ අතරේ මං හිමීට බැලුවේ ටෙක්ස්ට් මැසේජස් පැත්තට ගිහිලා ඉන්න කියලා. චාමි, අද මං ගොඩක් දුකින් ඉන්නේ. අද අම්මා අසනීප වෙලා හොස්පිටල් එකේ ඉන්නේ කියලා තියෙනවා නෝරින් සංජීව. ඉක්මනට මම සුවපත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා නේද? ඊයේ මවුරුන්ගේ දිනය තිබුණා, අපි ඒක ගැන වැඩි වශයෙන් කතා කරා. ඒක නිසා නේද? එහෙම මවුරුන්ගේ දවසක් නැතත් අපිට අම්මා කියලා කියන්නේ ඉතින් කොහොමවත් මහමරක් නේද? ඒක නිසා ඉක්මනට මම අම්මට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සංජීව, ඔයා බය වෙන්න එපා හොඳේ.

දෙකයි විනාටි පනස් හතයි මේ සිින්දුවාගෙන තමයි අපි ඔල්ටර් බෙට්සිත් චාමී අපේ අන්තිම පෑට යන්නේ. හීන කතන්දර ඉවරයි කියලා කිව්වට ඉවරම නෑ. එළඟ පෑදතර මොන ගෑනවා.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:03 වෙලාව ඔබ වෙත ගෙනාවි.
2: හැංගි හැංගි බැඳගෙන වෙසනත මුද එළියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ ගොඩ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි අටේ එන්එල්බී තනඩේ තහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතාන සම්පත තහන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: පසුගිය අටවනදාට යෙදුණු ලෝක තැලසීමේ අධිනියට සමකාමීව දැනුවත් කිරීමේ පාගමනක් සහ වැඩමුළුවක් පැවැත්වුණා. කැලණිය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ වූ පාගමන අවසන් වූයේ මාකොළ නගරයෙන්. ඉන් අනතුරුවයි දැනුවත් කිරීමේ වැඩමුළුව පැවැත්වුණේ. ඊට දෙස් විදෙස් වෛද්‍යවරුන්ද එක්ව සිටියා. කැලණිය ග්ලෝබල් සිංහ සමාජය සංවිධානය කර තිබූ දැනුවත් කිරීමේ වැඩමුළුවේ ආරාධිත දේශනය පැවැත්වූයේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතායි. ශ්‍රී ලංකාවේද සීග්‍රෙන් පැතිර යන ජානමය රෝගයක් ලෙස හඳුනාගෙන ඇත්තේ තැලසීමියා රෝගය අවම කර ගැනීම සඳහා දැනුවත්භාවයේ සාවධානය යොමු කර ගැනීමේ අරමුණින් පාගමන සහ වැඩමුළුව පැවැත්ුණා. MV හොන්ඩියස් නෞකාවේ සිටි ඇමරිකානු ජාතිකයෙකුටද හන්ටා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. නෞකාවේ සිටි සිය පුරවැසියන් ගුවන් යානයකින් රැගෙනීමට ඇමරිකාව කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ. එසේ පැමිණියේ කයකුට හන්ටා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ සමග යානයේ පැමිණි සිසු පුද්ගලයන් 17 දෙනාද විශේෂ මධ්‍යස්ථානයක රඳවා ගනිමින් තවදුරටත් පරීක්ෂාවට ලක් කිරීමටයි පියවර ගත්තේ. හොන්ඩියස් නෞකාවේ සිටි නෙදර්ලන්ත ජාතික යුවලක් සහ ජර්මානු කාන්තාවක් වෛරසය ආසාදනය වීමෙන් මියගිය බවට වාර්තා උපුවත කෙරෙහි පසුගිය දිනවල ලෝපුරා දැඩි අවධානයක් යොමු වුණා. අනතුරුව නෞකාවේ සිටි සියලු දෙනා ස්පාඤ්ඤයේ කැනරි දූපත් වෙත රැගෙන විත් නිරෝධායනයට යොමු කිරීමටයි පියවර ගත්තේ. ඒ අතර සිටි ඇමරිකන් ජාතිකයන් ඇමරිකාවට රැගෙන යාමට පියවර ගත්තා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්සරු හතරට
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Radio ITN රටට වග කියන රේඩියෝව.
1: ධන්නවත ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙකුට

0: ආතරේ බෙදාගන්න ඕනම නම් සතේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: ඕවර් ටයිම් ඉට්ස් විත් චාම්.

හවස තොන පහු වෙලා වෙනට පායි. All time bets it charming. අපි අපේ අන්තිම පැය පටන් ගන්නවා. 0.7, 0.3, 0.5, 0.7 හවස 4 වෙනකලින් මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: 93.5 FM 93.7 La Khanda Radio ITN
1: ධන්වද කුලී ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්නේ පරිස්සමෙන් මොකද ජන්න කිව්වහම ජන්නම ජන්න

0: දේවල් එක නෙවෙයි දැනෙන දේවල් එක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකම්
1: Overtime Beats with Chami.

exit Jami. හවස තුනයි වෙනහටිය කොළහයි වෙලාව. බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හත අපේ මැසේජ් නම්බර් එක. තව විනාඩි 40ක් වගේ දෙන්න මැසේජ් එකක් එවන්න පුළුවන් නම් වෙලාවක් තියෙනවා නම් හුඟක් පැතිවලට වැස්ස කියලා තියෙනවා නේ. ඒක නිසා පරිස්සමට හංගින්න පුළුවන් තත්යක් තියෙනවා නම් විතරක් අහන්න. මොකද දකුණු වලින් පරිස්සම් වෙන්න. සුන්දර දිනක වැස්ස වැටෙනා වෙලාවක් අදත් අපි අහන්නේ කියලා හොරණ මහින්ද කුමාර, ගගනේ උදාරා, මාලා දමයන්තේ වඳුරුමින් ඉසුරු මතුෂන්, යමුනා ලක්ෂ්මි පොබුදු සර්වත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. ස්තුතියි. හයි චාමියක්කේ, අපි අපමල්ලේ මාලිගාමුත් එකෙන් අපිටත් වහිනවානේ. ඒත් අපි ඔයාව අහගෙන වැඩ කියලා තියෙනවා. අපි ලස්සන සිද්ධාක් අහමු. මාලි අක්කා, චතෝ චම්මි, චතුරිකා, රංගිකා, මණි අක්කා, ශිරෝමේ, දිස්නි බබා, විමල් අයියා එකතු කරගන්න කියලා තියෙනවා. තැන්ක් යූ මාතාදරේ, මැසේජ් එකක් වැඩි ස්තුතියි. අයිබෝවන්, අපිටත් සිද්ධාක් ඕනේ. ජා ඇල ඇන් ඉරෝශිරිසා පවුලයත් එක්ක කාන්තින්නෝ, කෑකල්ලෙන් චන්තිමා සමග සිල්වටේච, ඉසුරු මල්ලි යාළු ඔක්කොමලවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. මෙහෙම දෙයක් කියනවා පෝස්ට් එකක් කියලා. දුකින් ඉන්න එපා. ජීවිතය හැමදාම එක වගේ නැහැ. අත තියෙන වේදනාව හෙට ශක්තියක් වෙයි. හිනාව අමතක කරන්න එපා. ඔයාට තවමත් හොඳ දේවල් ලැබෙන්න අවස්ථාව තියෙනවා. ඔයාට වටින සතුටක් ලැබෙන්න තියෙනවා. හිත බිඳුනත් ආයෙත් නැගිටින එක තමයි ජීවිතයේ ලස්සනම ජයග්‍රහණය කියලා ලස්සන පෝස්ට් එකක් එවලා තියෙනවා. ඒ වෙනුවෙන් ස්තුතියි. ලස්සන සින්දුවක් ඕනේ අලව්පුර අපරල් එකේ. ගෑන් ළමයි ටික මොකද කරන්නේ? අපි ලස්සන සින්දුවක් අහමු. දර්ශනි කුමාරතුංග, ඔයා වාතරෙන් එකතු කරගන්න ඔය යාළුවෝ රෑනත් එක්කම හොඳද? හයි චාමියක්කේ, කොහොමද? ඔයාට මං සුරණේ හොරණ දෙකෙන පුරෙන් ලස්සන සින්දුවක් ඕනේ. සුරංගනන්දා, සමන්තියක්කා, ධනුෂිකා, ශාලිකා, දෙල්රොක්ෂි, සතීෂ්, චමිලයවත් එකතු කරගන්න ඔක්කේ කියලා මැසේජ් එකේ තියෙනවා. හරි සුරණේ, සින්දුවක් අහන්නේ අම්ද එහෙනම්? හවස 3යි, වෙනාඩි 13යි.

0: FM 93.5, FM 93.7, Lakana, Radio ITN.
1: සරතුනායේ විනාඩි 20යි.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යතේ NLB තනට තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතාන සම්පත තහනේ තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කෙවා අබාන්ස් අඟල 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ගෙදර ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
0: හැන්දෑවට එහෙම කන් ගොඩනෙන සද්ද
4: මේට ගන්න මොනවදලු තමුන්ට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
5: හරි බබා, ඔබ හැදී ඉවරු ගම එන්නවා. ඔය ඔෆිසකට ගිහින් ඉන්නවා.
4: හරි හරි, දැන් ෆෝන් එක තියන්නකෝ. බා ලිස්ට් එක දාන්න, මම එනකොට අරන්.
6: මේ වෙලාව නම් එපා නේද.
1: අයිබෝවන්, අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලක්නද ඉවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
7: මල්ලි සරවැස්සේ මං ආවා.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට FM 93.5 FM 93.7 ලකන Radio ITN
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

හවස තුනයි වෙනාට වෙසි තුනයි වෙලාව. ලස්සන සෙන්දුවක් අහමු රත්නපුරේ එරත්නේ තමරා කුමාර. ඔයා මට දිග මෙසේජ් එකක් කියලා තිබුණා, මං ඒ ඔක්කොම කිව්වා. ස්තුතියට. සුබ දවසක් සෙන්දුවකට මාමත් එකතු කරගන්න කෑගල්ල මීදනේක මේ උපනන්ද සෙන්දුව කන්න දෙන්න. චමි සුබ දවසක් වේවා. මෙයන් ගොඩින් දීපාවාගේ මැසේජ් එක දුවචාතෝ පුතා මදෝ මහත්තයා සුදත්වත් එකතු කරගන්නම් කියලා තිනවා. වහින්නයි එන්නේ කියලා තියෙනවානේ. තමම් මේකේ පැය මැසේජස් කියවන්නේ ටෙක්ස් මැසේජස් වල. වැස්සද දන්නේ මා වැහුණද මැසේජ් එකක් දාන්න. චාමියක සුබ සන්ධ්‍යාවක් වේවා. අද වැරට ආවා කියලා තියෙනවා හෂිනි මනෝජ් ඔර දෙනව එකතු කරගන්න. ලස්සන සිද්දක් අහමු. අම්පාරෙන් තමයි මට මැසේජ් එක ගෙවලා තියෙන්නේ නේද? අපිටත් සෙන්දුවක් දෙන්න කොස්කම රිලයන්ස් හොටල් එකෙන් අභිමාන්. තැන්ක් යූ මෙසේජ් එකක් එව්වට ආත. චාමි අපිට දෙන්නවා ආලක දහගෙන අංකුට හිඹුටාන පටුමක ඇලුමිනියම් බැටපලේ කටිය කුමලව එකතු කරගන්න. පුෂ්පේ තැන්ක් යූ ආත. බොස්නිමල් සුබ සිංහවත් එකතු කරගන්නන්, යාළු ඔක්කොමලවත් එකතු කරගන්නන් හොඳද? අලව පැත්තට ගියාම ගුණසිරි කොල් හවුස් එක උපාලි වගේ මැසේජ් එක. පත්මිනි උදේ කුමාරසය ඉන්නවා. සමිතා සිසිර නිලන්තිය සමන්ති ඇතුළු ලක්කනාන හැම කෙනෙක්ටම සෙද්දුවක් දෙන්න කියලා තියෙනවා. හරි. දැස රිදෙනවා චාමි එනකම් පාර බලා ඉඳලා කියලා තියෙන. අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගියාද? දවස් දෙකට හැමදරුණාන් ඉතින් මද. කරුණාකරින් සේන අයියා ඔයාගේ මැසේජ් එකට ස්තුතියි. ලස්සන සින්දුවක් අහන්න දෙන්නද? වැහි මන්දාර මත එක්ක බහින්න ඕනේ. ඉතින් මේ වගේ සින්දුවක් රස විඳින්න වැඩක් කර කර හිටියත් කමක් නැහැ. පොඩ්ඩක් හැබැයි ඉතින්නේ හිත නෙවෙන මේ සින්දුව වෙනුවෙන් පොඩි වෙලාවක් වෙන් කළාට බොහොම නරකක් වෙන්නේ නැහැ. හවස 3:25

0: හවස තුන වෙනාටදයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: අවධානම පිළිපද අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස හතර තුළ දිවයින පුරා ඩෙංගු රෝගින් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
1: ඩෙංගු මාරාන්තිකයි. සැවොම එක්වෙමු. ඩෙංගු පරදමු. FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.
0: හවස තුනයි වෙනාට තිස්සකයි වෙලාව. අපි වාත ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. කවුද අනේ ඔය? අලව කොහලානේ ජයකලනී ඔයගේ මැසේජ් එක චිත්‍රානි උපාලි මාධව කසුන්නතුළු ලක්කඩහන හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. මාත් ලක්කඩහගෙන ඉන්නේ අකි. ශාන්තවත් එක සහන් නැහැ දම්මෝ. සහන් නොවගෙන කිව්වේ මමයි වරද්දලා වෙන නමක් කිව්වේ හොඳද? සහන්න තාතරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. හඟුරන් කෙටින් ඔයාගේ නම කියන්න එපා කියලා තියෙනවා. හරි හරි හරි. එහෙනම් ඉතින් නම එවලත් නෑ මට කියන්න දෙයක්වත් නෑ. දැන් නම එකතු කරගන්න. ඊට පස්සේ ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. චම්දි මහවත්ත පස්සයාලෙන් ඔයාගේ අදහස තමයි නේද? Thank you. අහලිය ගුඩ ආනන්ද ලස්සන සින්දුවක් අහන්න දෙන්න. මේ මැසේජ් එක කාගෙන්ද කියලා නමක් දැනෙන ඉතින් අකට 352 නම්බරයක වගේ නම එවන්නේ. මාත් අහකට ඉන්නේ කියලා තියෙනවා. මෙයා දීපා. Thank you. මං කිව්වනේ වැස්ස හින්ද අහන්න බැරි වුණාද නැත්තම් මං කියන එක අහුණා නම් මට මැසේජ් එකක් දාන්න කියලා. අහන් ඉන්නව නම් සතුටුයි. මාත් ඉන්නවා චාමි සින්දුවක් ඕනේ කියලා. චාමිද ධර්මසිරි මැසේජ් එකක් කියලා දෙන මං ආයාව WhatsApp එකට ගත්තට. අම්මයි රේෂා මල්ලි හිමාශය මං සයුරංගි දරණිය කරදලා තමයි මේ මැසේජ් එක වෙලා තියෙන්නේ. හයි චාමි, සුබ සන්ධ්‍යාවක්. අපිටත් වැස්සක් එන්නයි යන්නේ. ඔයා වගේ සිත නිවඳ භාවනාවක් වෙන කොහෙද? සුපුරුදු විදිහට මදත වහනවා. ලස්සන සිත ටිකක් අහනවා කියලා නිසංසලව මට මැසේජ් එකක් කරලා තියෙන්නේ. ඔයා කියනවා අභියෝගයන් පැමිණීමේ ගැටලුවක් නැහැ. ගැටලුව වෙන්නේ අභියෝගයන් ගැටලුවක් ලෙස සිතන එක. හිතන විදිය වෙනස් කරගන්න. මෙහෙම කියනවා, ඔබේ ජීවිතයේ විවිධ අවස්ථාවල ඔබ මනසින් කැමති බලාපොරොත්තු නොවන ආකාරයේ දේවල් බාහිර ලෝකෙ සිද්ධ වෙන්න පුළුවන්. ඒවට අපි සරලව කියන්නේ අභියෝග කියලා. හරිද? ඒ එන අභියෝගයන්ට අනපේක්ෂිත අවස්ථාවන්ට මොන හරි දෙයක් කරන්න පුළුවන් නම් අපි ඒකට බුද්ධිමත් ප්‍රතිචාර දක්වනවා වගේම මුකුත් කරන්න බැරි නම් අපි මොකද කරන්නේ? අත්හැරලා දානවා. ඒනට ගොඩක් දෙනෙක් කරන්නේ අභියෝගයන් අනපේක්ෂිත තත්ත්ව උදා වුණාම ඒවා හැම වෙන්න බෑ කියලා අධිසංවේදී වෙවි. ඒවා විශාල ගැටලුවක් බවට පත් කරගන්න එක. ඒකේ අවසාන ප්‍රතිඵලය අභියෝග පරාජය වෙන එක. ජීවිතේට විශාල පාඩුවක් සිද්ධ වෙනවා. ඒක නිසා ජීවිතේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන් කියලාත් ඔයා හිතන්න ඕනේ. සංවේදී වීම අභියෝග ගැටලු කරනවා කියන එක තේරුම් ගන්න ඕනේ. ජීවිතය කියන්නේ අභියෝගයන්ට පිළිතුරු හොයන්න ඕනේ කියන කතාවත් තේරුම් ගන්න ඕනේ. එතකොට වාරි නිදහසේ සතුටින් ඉන්න පුළුවන්. ඒක හරි ලස්සන වටිනවා කියන අදහසක්. Thank you Nishu. හිතනවා නම් අන්න හිතන්න හොඳ දෙයක් මං කිව්වා. නිවසනසල හිතලා බලන්න කොහෙ දැන් ලොකුවට හිතන් ඉන්න ප්‍රශ්නේ හිත වෙද්දි වැඩකට නැති පිළිණු වෙච්ච දෙයක් වෙනවා.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: පසර තුනයි විනාඩියේ 38යි. ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිරීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176797479.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සැනසුමක් හදවතේ රැඳි විජයතේ
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: හවස 3 විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන්න නම් මේක තමයි.
0: සරසර අනාගතයක පැහැබර හරිත ශ්‍රී ලංකාවක්. කසාගල සමූහ ව්‍යාපාරයේ තේමාව වෙන්නේ ඒකුව එක තමයි. ඒ කියන්නේ අපේ තරුණ පරම්පරාව විවසාකින් බවට පත් කරන්න අවශ්‍ය වෙන මඟ පෙන්වීම කරලා අලුතින් විද්‍යාත්මක කෘෂි ආයෝජන අවස්ථා සපයලා දීලා හෙටට ශක්තිමත් පදනමක් තැනීමේ අරමුණින් තමයි යාලා ක්‍රියාත්මක වෙන්නේ. කසාගල ග්‍රීන් සුපිරි බැඳසල් ජාලය හරහා මේ වෙනකොට දේශීය පරිවක අපිටත් නැවුම් අත්දැකීමක් ලබා ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. දේශීය සහ විදේශීය ශ්‍රී ලාංකික ඔබට අපි ආදරයෙන් ආරාධනා කරනවා ලාභදායී ආයෝජන අවස්ථාත් එක්ක කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක එකතු වෙන්න කියලා. හරි, තව විනාඩි 10ක් දෙන්නම්කෝ. 0.7 0.3 0.5 0.3 මැසේජ් එකක් එවුවේ නැත්නම් මැසේජ් එකක් එවන්න පුළුවන්. ලක්කන Facebook page එකට ගිහිල්ලා ඔල්ට බේට්ස් චාන් අපේ post එක like කරලා comment සපයන්න ඕන. ඉස්සෙල්ලා පස්සෙ මං කියන්නම්.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හඩක් නිසා රිද්දගත්ත මිනිස්සු දවසක තරවක් නිසා හරි සනස

0: කර ගේ මතක හිත රත්දන ආකස්මික පැල්තනාක්
1: ඕවර්නයිට් මීට්ස් විත් චාමි
0: සතියේ දවල් එකේ එදා.

පස්සර තුන පහු වෙලා විනාඩි 46යි. මං ගියානේ Facebook එක පැත්තට එකයි උනේ. නිසස්සලා කොමුදුනේ මට හට්සකයක් කියලා තිබා. Thank you. සජීව මදරංග, අසංග ෆනාන්ටෝ, සිරි කුමාර, මාලා වන්නියාරච්චි, ප්‍රේමසරී, පංකමෝකේ, චාමර ලේනකේ, මාපලක්ම පියාජේ, වසන්ත කුමාර, චමින්ද ධර්මවර්ධන, ස්තුතිය අහලට, නිශාන්ත වික්‍රමසිංහ, දුලීප් සමරසිංහ, චමින්ද දර්ශන ලේනකේ, යතීෂ්, ප්‍රසාද් රාජපක්ෂ, අසංග ෆනාන්ටෝ අලවාතරේ නිකුත් කරගන්න ස්තුති. ඒ අතරේ මේ ඉන්නේ කවුද කියලා බලන්නයි හදන්නේ මම. අස්වින්, ශ්‍රීරන්ත, මුම්තාස්, ඉර්ෆාන්, සදාර, රුවන්, මෙන්ඩිස්, රොකි, ප්‍රින්ස් කේටින්, ෂාන්, ෆස්ලීන්, නිරෝධා ගමගේ එම්සීජී මෙම්බර්ස්ලා එකතු කරගන්න කියලා තියෙනවා. ස්තුතියි මැසේජ් එකක් එවුවට මට. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න රත්නවිලා පවුලේ සමාජික නොකොමල වැකතු කරගන්න කියලා මතකමින් අනෝම තමයි මට මේ මැසේජ් එක එවලා තියෙන්නේ. සවසන්දාවක් ඒ වත පරක් වෙලා මොකද වැස්සද? ඉජි අනුර පුසල්ලාව BF ජනපදේ නාව එකතු කරගන්න. අතරණිය සුන්දර දවසක්. කෑගල්ල කංකිරි හෙට මුලේ චන්දිමා, ලාලනී, නිශානී, රේනෝ, සුදු අම්මා, කුවේටුලින් චන්දි නංගිවත් එකතු කරගන්න කියලා තිනවා. වහිනවා කියලා තිනවා හෙටත්. කෙනෙක් බෑනේ කරන්න මේ වෙලාවට මේ දන්නේ වහින්නේ. චාමි හෝ හෝ චාමි කියලා තිනවා. අනේ යන්න කලින් මාවත් එකතු කරගන්න. බොය ගුඩින් සුමනා. ඔබ දන්නවාද ඔබට අපේ තියෙන ආදරේ ලැංගතු කුමාර කියලා මගෙන් අහනවා. මම ඒක හොඳ ආකාරවම දන්නවා. සුබර මහත්මිය බොය ගුඩින් ඔයයි ආගේ ආලෝක කුමාරවයි එකතු කරගන්න. Thank you message එකක් එවුවට. Hi Chami, program එක අහගෙන ඉන්නේ කොරියාවෙන් කසුන් නෙවුවද මට message එකක්. සින්දුව කන්න දෙන්නම්. 3 වෙනාදී කීයද දන්නවද? 40.

0: ලකඩ රේඩියෝ ITN
1: තුනයි විනාඩි 51යි.
0: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්. I'm going to live a new green life. ලකඩ රේඩියෝ ITN

තුනයි වෙනාට 56යි වෙලාව. මාතලේ රෝතරු ෆැෂන් එකෙන් සත්‍යෙන් ගහගෙන ඉන්නවා කියලා රසිකා සුභාශ්විනී, හස්බන්ඩ් ජානක, බිනුර පුතා, කාන්ති අක්ක, මණිවන්නන් අයියා, රජනී අක්ක සෑහෙන දවසකට පස්සේ මම ඔයාලගේ මැසේජ් එකක් දැක්කේ. ලස්සන ගී පොකුරක් කියලා මුං හින්දේ ශ්‍රී සගවේත මාතේ වසන්ත කුමාර කොහොමරි යන්න කලින් මැසේජ් එකක් කිව්වද? Thank you. ඊට පස්සේ සුබ දවසක් වේවා සින්දුවකට එකතු කරගන්න. කවුද මේ තාරුකානේ? ඔයාව එකතු කරගන්න. එහෙනම් යන්නද? අපි ආපහු මුණ ගැහෙන්නේ. තව වැඩි දවසකින් වැඩි වෙලාවකින් නෙවෙයි යන්නේ, හෙට. හෙට දවල් එක වෙනකොට අවුව වැස්සත්. අවුවත් වැස්සත් මොන වුණත් මං ඉන්නවා. මෙහුණා. ඔයාලත් එන්න හැනක් පරිස්සමෙන් එන්න. මම ශාමිකා මනෝජිනී. සුබ දවසක්.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාරියව සම්ප්‍රවෘති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරණ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි යටේ NLB දනඩ තහනේ දුතරයියේ රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බලදී දින ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට සීමා වී තිබූ පොහොර බෙදා හැරීමේ ක්‍රියාවලිය පෞද්ගලිකාංශ වෙතද ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා සඳහන් කළේ ලබන සතියේ සිට නව තීරණයේ ක්‍රියාත්මක බවයි. එය අනුව හිඟයකින් තොරව පොහොර බෙදා හැරීම කාර්යක්ෂම කිරීමයි වැඩපිළිවෙලේ ආරමුණ. මැද පෙරදිග යුද තත්ත්වයේ හේතුවෙන් පොහොර සහ කෘෂි යෙදුම් මිල ඉහළ ගියද යූරියා පොහොර මිටියක මිල රුපියල් 10,201 සීමාවේ රඳවා ගනිමින් ගොවීන් වෙත අලෙවි කිරීමට පියවරගෙන ඇති බවද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා. එය අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පසුගිය මාර්තු මාසයේ වන විට යූරියා මෙට්‍රික් ටොන් 1,02,000ක්ද පසුව තවත් මෙට්‍රික් ටොන් 50,000ක්ද ආනයනය කර තිබෙනවා. ඒ හේතුවෙන් කිසිදු පොහොර හිඟයක් ඇතිවීමට ඉඩක් නොමැති බවත් පොහොර හිඟයක් ඇති බවට ඇතමුන් පවසන්නේ පෞද්ගලික ආයතන තුළ පොහොර නොමැති නිසා බවද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා පෙන්වා දුන්නා. හන්ටා වෛරසය ෆයිසර් කොවිඩ් එන්නති අතුරු ආබාධයක් නොවන බව ෆයිසර් සමාගම ප්‍රකාශ කළා. ඒ රොයිටර් පුවත් සේවය සිදු කළ විමසීමකදී COVID-19 එන්නතක් ලෙස නිපදූ ෆයිසර් එන්නතේ අතුරු ආබාධයක් ලෙස හන්ටා වෛරසය ඇතිවන බවට පසුගියදා සමාජ මාධ්‍යන්හි පළවා තිබුණා. ඒ පිළිබඳව ලෝපුරා සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ වැඩි අවධානයක් යොමු වෙමින් තිබූ පසුබිමකයි රොයිටර් පුවත් සේවයේ සම්බන්ධයෙන් ෆයිසර් සමාගමෙන් විමසීමක් කර තිබෙන්නේ. එහිදී ෆයිසර් සමාගම ප්‍රකාශ කර ඇත්තේ සමාජ මාධ්‍ය පැතිරී යන පුවත අසත්‍ය බවයි. හන්ටා වෛරසය ෆයිසර් එන්නතේ අතුරු ආබාධයක් නොවන බවත් එන්නත නිෂ්පාදනයේදී හන්ටා වෛරසය ඇතුළත් මූලද්‍රව්‍ය භාවිත නොකරන බවත් එම සමාගම ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ හන්ටා වෛරසය මීයන්ගෙන් මිනිසාට බෝවන රෝගයක් බවයි. කෙසේ වෙතත් පසුගියදා MV හොන්ඩියන්ස් නැමැති සංචාරක මගී ප්‍රහන් නෞකාවේ සිටි සංචාරකයින්ගෙන් හඳුනාගත් එම වෛරසයේ ඇන්ඩීස් ප්‍රභේදය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීමක් සිදු වී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ කනට රහත හවස හතරට Evening Drive with Chanit and Chanu සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රිය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579
2: සුබ සන්ධ්‍යාවක් හවස 4:05 වෙලාව

0: හතරයි විනාඩි 10යි වෙලාව එවිනින් ඩ්‍රයිව් එක. අදත් සුපුරුදු විදියටම අපි සඳුදා දවසේ මුණ ගැහෙන වෙලාව. සුබ සන්ධ්‍යාවක් කියන අතරෙම අපි අද දවස් 6:00 වෙනකන් ලස්සනු සිඳු ගොඩක් එක්ක එවිනින් ඩ්‍රයිව් අහන්න ඔයාලට ආරාධනා කරනවා. සති අන්තයක් තිබුණා නේද?
1: ඔව්, දැනුනේ නැහැ.
0: සති අන්තය ගෙවුණාද?
1: ඔව්, ගෙවිලා. දැන් සඳුදා.
0: අපි සඳුදාට ඇවිල්ලා තියෙනවා සිකුරාදා. ඒ වුණාට සිකුරාදා මේ ඊයේ වගේ මතක නේද? සති අන්තයක් තිබුණ නැහැ වගේ නේද?
1: එහෙම තමයි අපිට හැම සතියෙම.
0: ඔයා දන්නවද සති අන්තය කියන එක අපිට මේ දැනෙන්න ගත කරන්න පුළුවන්.
1: හා
0: එක ක්‍රමයක් තියෙනවා මේ පෞගි දවසේ හොයලා බැලුවක.
1: මොකද්ද
0: මේක? ඇයි මේ සතියන්තයේ ඉක්මනට ගත වෙලා යන්නේ? මොකද්ද මේක අපිට කන්ට්‍රෝල් කරන්න බැරිද? එහෙම කියලා අපි පොඩක් හොයලා බැලුවා.
1: හරි.
0: ඇයි හැමදාම අපි මේක කීකී ඉන්නේ කියලා? ඇත්තටම ඕකේ පොඩි කතාවක් තියෙනවා. හරිද? අපි සතියන්තයේ ටිකක් වැඩිපුර නිදා ගන්නවලු.
1: ඔව්.
0: මේක එක ට්‍රික් එකක් තමයි.
1: ඒක
0: නම් ඇත්ත. දවල් වෙනකන් නිදා ගන්න එපා කියලා. සතියන්තේ කියලා නෑ, ඔයා වැඩට යන්න කියලා ලෑස්ති වෙනවා නම් උදේ පාන්දරම. අන්න ඒ විදියටම උදේ පාන්දරින්ම සෙනසුරාදිරිත දවසේ
1: නිවාඩු දවස් වලත්,
0: ඔයාගේ නිවාඩු දවස් දෙකේ හරි නිවාඩු දවසේ හරි පාන්දරින්ම නැගිටිනවා නම්,
1: ඔව්,
0: අන්න එදාට ඔයාට තේරෙවිලු ඔයාට නිවාඩුවක් ලැබිලා කියලා.
1: ඔව් ඔව් ඔව්. හැබැයි අපි නැගිටිනවද?
0: හැබැයි අපි නැගිටිනවද?
1: ජීවිතේට නෑ,
0: අපි නැගිටින්නේ. ඒක තමයි අපේ ක්‍රමය. ආයි සවුන්ඩ් ටැවිල කියනවා නිවාඩු තිබුණ නෑ කියලා. හතරයි විනාඩි 11යි වෙලාව. අපි නම්බේක මතක් කරමු.
1: මේ පැත්තේ එන මැසේජ් එකක් දානවාට පුළුවන්කම දෙනවා 0.7 0.3 93 93.5.

0: ලකඩ රේඩියෝ ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: පැත්දෙක්තෙට
1: ලක්කාඩ ඒවිෙන් ට්‍රයි.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී දනටතහනය ලොතුරයියේ රුපියල් කෝටි දහතුන නමය අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ගලබාදමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් පෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත.

0: අපේම ලුණු
1: නෙවුත්ව සමී රුපියල් 1500ක් ව අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඉදරගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න.

0: හතරයි විනාඩි 21යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙනින වෙලාව. චාරු දැන් අර මේ කීමට කියනවනේ කාල විසිකරන පළතුරක ඇටයක් උනත් පළවෙන පොලවක් අපිට දෙන්න කියලා
1: අනිවාර්යයි.
0: එච්චර වටින මහ පොලවක් අපි අර දැකලා තියෙනවා Facebook එකේ සමහර වෙලාවට මේ අර ගල් අල්ලපු නැත්නම් අර අපි කියන්නේ මේ ඉන්ටර්ලොක් අල්ලපු පොලවක
1: හරි
0: අර පුංචි ඉඩක් තියෙන අර තනකොළ වවන් වගේ චූටි ඉඩක් තියලා තියෙන සමහර තැන්වල ඒ තැන්වලින් වැටිච්ච ගස් ලැබු වලට පැලවෙලා හොඳ ලස්සනට ගස් ලැබු ගහක් ඇදිච්ච අවස්ථාවන් අපි ෆොටෝස් දැකලා තියෙනවා Facebook එකේ සමහර වෙලාවට. ඒ තරම් කියන්නේ මේ පොළොව හරි සාරයි. ලංකාව කියන මේ මහ පොළොව හරි සාරයි. ගාලා විසිකන ඇටයක් උනත් පැලවෙන තරම් වටිනා කියන පොළොවක් තියෙනවා කියලා කියන්නේ. මතකද කාලයක් කිව්වා මේ රඹුටන් කාලෙට.
1: ඔව්.
0: ඔය රඹුටන් මල්ලක් අරගෙන බස් එකට නැග්ගොතින් කන්න. ඒ ඇට ටික නැත්තම් ගෙදරදී අපි රඹුටන් ගෙදර ගෙනල්ලා කෑව කියනකෝ. ඇට ටික බාජ් නැත්තම් බෑග් එකක දාගෙන යන්න ගිහිල්ලා ඔය පාර දිගට හිස් තියෙන තැන් තියෙනනේ විසික් කරන්නේ යන එන ගමනේ විසික් කරන්න. එතනින් පැලයක් හැදෙනවා. ඒ පැල හැදිලා කවදා හරි පළදාව දෙයි, හෙවන දෙයි.
1: එහෙම
0: එහෙම එහෙම බලාපොරොත්තු වෙන. ඉතින් ඒව හරි ලස්සන concept. ඇත්තට මේවා වෙන්න ඕන දේවල්. ඉතින් එහෙම මහ පොළවක සමහර මිස්ක්‍රියාකාරකම් නිසා අපිට මේ මහ පොළවේ තියෙන වටිනාකම නැති වෙලා තියෙනවා, සම්පත නැති වෙලා තියෙනවා. ඉතින් ඒකට එක පැත්තකින් ඔය ඉදිකිරීම් පැත්තේ ඉදිකිරීම් ශේෂ්ත්‍රේ කරන්න ගියාට පස්සේ ඉදිකිරීම් පැත්තේ ඔය කඩල ඉවත් කරන ගොඩ නැගෙන කොන්ක්‍රීට් මේ දේවල් ගෙනහිලා දාන වගුරු බිම් වලට දානවා, එහෙම නැත්නම් උඩු ඉඩම් වලට දානවා.
1: මේවා
0: දැම්මට පස්සේ චාරු වෙන්නේ එක පැත්තකින් වගුරු බිමකට දැම්මොත් මේ තෙත් බිම් නැති වෙනවා. එතකොට පරිසරයට ලොකු හානියක් වෙනවා. අනිත් පැත්තෙන් ඊළඟට කැලිකසල ගොඩ ගැහෙනවා, කැලිකසල විදියට උඩු බිම් ගොඩ ගැහෙනවා. ඉතින් මේ වගේ සහ විශේෂයෙන්ම මේවායි තියෙන කීමිකල්ස් පරිසරයට වතුරට ජලයට එකතු වෙලා පානීය ජලයත් එක්ක මිනිස් ශරීරයට එකතු වෙනවා. ඉතින් මේ වගේ ලෙඩ රෝග හැදෙනවා. පාරිසරික වශයෙන් විශාල තර්ජනයක් මේ කඩල ඉවත් කරන කොන්ක්‍රීට් කැපිල කියන එක. ඉතින් මේකට අලුත් concept එකක් දැන් ඇවිල්ලා තියෙනවා.
1: ඔව්.
0: ඒක හරි වටිනවා. හරි වටිනවා කියන්නේ කොන්ක්‍රීට් ප්‍රතිචක්‍රීකරණය කරනවා.
1: හරි.
0: මේ ලෝකේ වෙන මේ වෙනකොට ලෝකේ වෙන රටවල් වල සිද්ධ වෙමින් තියෙන දේ. හැබැයි ලංකාවේ තව මේක උනේ නැහැ කියලා කවුරු හරි කියනවා නම් දැන් ඒක වෙලා තියෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්.
1: ඔව්.
0: දැන් අලුතෙන්ම ජායල ඒකල ප්‍රදේශයේ මේ කොන්ක්‍රීට් වලින් කියන්නේ කොන්ක්‍රීට් ප්‍රතිචක්‍රීකරණය කරන
1: මධ්‍යස්ථානයක්
0: ක්‍රෂර් එකක් නිෂ්පාදනය නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේක ඔය කිව්ව අපි කලින් කිව්ව ප්‍රශ්න වලට නැත්නම් පරිසරයට වෙන හානි පැත්තෙන් ගත්තට පස්සේ ලොකු සහනයක්
1: ඒවවම කරගන්න
0: පරිසරයට ලොකු හුස්මක් කියලාන්න පුළුවන්.
1: අනිවාර්යෙන්ම
0: අනේ ආපුවේ ලොකු දෙයක්
1: අර තැන් තැන් වල දාන්නේ නැතුව.
0: ඔව් පරිසරය කියන්නේ හනේ අපෝයි ලොකු දෙයක්, ජායල හරි මෙහෙම එකක් හැදුනා දෙයනේ ලොකු දෙයක් කියලා කියන ඇති. ඉතින් මේක හරහා විශේෂයෙන්ම 95%ක්ම මේ කොන්ක්‍රීට් වලින් කඩල ඉවත් කරන කොන්ක්‍රීට් වල නැවත පරිභෝජනයට ගන්න පුළුවන් විදියට,
1: නැත්නම්
0: නැවත කන්ස්ට්‍රක්ෂන් වලට ගන්න පුළුවන් විදියට කොටස් වෙන් කර ගන්න පුළුවන් කියලා කියනවා. කියන්නේ මේකේ තියෙන ගල් ටික, වැලි ටික, කම්බි ටික මේවා වෙන වෙනම වෙන් කර ගන්න පුළුවන් මේ ක්‍රෂර් එකට මේ ගෙනහිලා දැම්මද. ඉත බස්නායිඩ් පලාදි තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ.
1: මේක ගොඩක්ම වටිනවා.
0: නියම ව්‍යාපෘතියක් විදියට. ඉත මේක රට වටේම මේ වැඩසටහන නැත්තම් මේ විදියේ නිර්මාණයන් සිද්ධ වෙනවා නම් මේ වගේ දේවල් ගොඩනැගෙනවා නම් ලොකු පරිසර හානිය කවම කරගන්න අපිට පුළුවන්කම ලැබේවි අනාගතයේදී.
1: ඉතින්
0: මේකේ විශේෂම 95% කියන්නේ 105% අපත යන්නේ.
1: ඉතින්
0: ආයිම ප්‍රයෝජන ගන්නව කියන්නේ විශේෂම මේකේ මේ වෙන් වෙලා එන වැලි ටික.
1: ඔව්.
0: ආයිමත් ගන්න පුළුවන් කියලා කියනවා කන්ස්ට්‍රක්ෂන්
1: වලට. ආයිමත් ගන්න පුළුවන්.
0: ඉදිකිරීම් වලට. ඉතින් දැන් වැලි කියන එක ලොකු ප්‍රශ්නයක් නේද ඉදිකිරීම් වලට ගියාට පස්සේ. ඉතින් මූදු වැලි ගන්නවා, ආයේ පස් හොදලා ගන්නවා. මේ වගේ කතන්දර ගොඩක් නේ වැලි ඉල්ලුමත් එක්ක. තියෙන ඉල්ලුමත් එක්ක ඉදිකිරීම් වලට. ඉතින් මේ වගේ දෙයක් කරහා ලොකු සහනයක් ඒ ශේත්‍රයෙන් නැත්තම් වැලි සපයන අයට සහ වැලි අවශ්‍යතාවයේ තියන අයට මේ හරහා ලොකු සහනයක් සැලසෙනවා කියලා කියන්නේ.
1: ඉතින්
0: මෙච්චර කාල වගුරු බිමකට නැත්තම් මුඩු බිමකට ගෙනihin දාපු කොන්ක්‍රීට් කැලි ටික
1: දැන් එහෙම දාන්න උවමනාවක් නැහැ.
0: ඔයාලට පුළුවන් මේක නිසි ආකාරයෙන් බැහැර කරන්න, මේ සම්බන්ධ කරගෙන මේ ආයතන සම්බන්ධ කරගෙන නියම ආකාරයෙන් බැහැර කරන්න පුළුවන්, ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මේවා ඔළුවට ගන්න.
1: ඒක අපි හැමෝටම වටිනවා.
0: අපි හැමෝටම වටිනවා. පරිසරයට වැදගත්. පරිසරය කියන්නේ අපිට වැඩ නැහැ කියලා කවුරු හරි හිටනනම් නෑ
1: නෑ.
0: පරිසරයට ඇටැක් කරොත් ඔයාට ඇටැක් කරන්නේ දෙක වෙලා.
1: පරිසරය හොඳින් තිබුණොත් තමයි අපි ඊට වඩා හොඳින් ඉන්නේ.
0: ඔව්, ඔයා අක්කසරයක් පරිසරයට ඇටැක් කරනකොට වඩ දෙපාරක් පරිසරයට ඇටැක් කරනවා.
1: අනිවාර්යෙන්ම.
0: ඒ නිසා පරිසරයත් එක්ක ගනුදෙනු පරිසරය.
1: සෙල්ලම්
0: දාන්න ලෑස්ති වෙන්න එපා. ඕකේ. 4 විනාඩි 26 වෙලා විවිනින් ඩ්‍රයිවර් හගෙන ඉන්නේ. කවුද ඉන්නේ සිඳුවක් අහන්න මැසේජ් කරලා ඉක්මනට මතක් කරමුද?
1: පවන් ඉන්නවා අලුත් ගමෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ සිඳුකට එකතු කරගන්න කියලා තියෙනවා. ඒත් එක්කම අනුර පුස්සල් ඇවිදලා මැසේජ් එකක් දාලා තියෙනවා වෙනද වගේ. ඒත් එක්කම චාමර මැසේජ් එකක් දාලා තියෙනවා. සුබ සන්ධ්‍යාව චාරු චමිත. ඔය දෙන්නම කොහොමද කියලා අහලා තියෙනවා. අපි හිතන්න හොඳින් ඉන්නවා.
0: හොඳින් ඉන්නවා, හොඳින් ඉන්නවා.
1: වැස්ස කියලා තියෙනවා මේ දවස්වල. ඒත් එක්කම අපි සද්දට මාල වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ජයමිනි හොටෙල් එකෙන් අනුම තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සර්වර් එතකොට නැද්දව මම මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට.
0: ඩීප් ටෙක් වෝටර් පම්ප් එක ඔයා ගෙදර ගෙනihin තියාගන්න, ඔයාගේ වගාබිමේ වතුර ටික හරියට නියමාකාරයෙන් ප්‍රයෝජනට ගන්න ඕන නම් විශේෂයෙන්ම සූර්ය ශක්තියෙන් පමණක් වැඩ කරන ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් ගත්තොත්ින් විදුලි බිලට තිත තියලා ඔයාගේ වගාබිමේ අස්වැන්න වැඩි කරගෙන හොඳ ආදායමක් ගන්න පුළුවන්කම ලැබේවි. එවගේම තමයි විජය නිෂ්පාදන.
1: කැමරික රස කරගන්නවට පුළුවන් අදත් විජය නිෂ්පාදන මිලදී ගාන. ඉතින් විජය කුළුබඩු ටික තියෙනවා වගේ කැමරික රස කරගන්න. ඉතින් නියම ප්‍රමිතියට කැම හදාගන්න, නියම රසට, නියම ගුණයට හදාගන්න ඕන නම් අපේ රසය රටේ සම්පූර්ණ බෙදෙන විජය නිෂ්පාදනම අරගන්න.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්නවා.

0: හතරයි විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
0: හතරයි විනාඩි 33යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. චාරු දැන් කරමේ.
4: ඔව්.
0: සමහර අය ඉන්නවනේ දැන්.
4: කවුද?
0: සමහර අය ඉන්නවා.
4: හා?
0: පාටියකට එහෙම ගිහිල්ලා එනකොට. හ්ම්
4: හ්ම්
0: හ්ම්. කන සාක්කුවේ දාගෙන ඉන්නේ. රයිට්. කන සාක්කුවේ දාගෙන ඉලා ඉන්නවා.
4: ඔව්.
0: හරිද? එහෙමනේ අපි කියන්නේ.
4: හ්ම්.
0: ගෙදර යන පාර මතක නැහැ.
4: නෑ නෑ නෑ.
0: එහෙමයි ඉන්නවා. දැන් එක දවසක් මේ දෙන්නෙක් කෙනවලු එහෙම පාටියකට
4: ගිහිල්ලා
0: පොඩි ඩ්‍රින්ක්යක් දාලා
4: හරි
0: හරි කන සාක්කුව දාගෙන වගේ න දෙන්න එනවා. දැන් වාහනේ මගතොට බලබල එනවා.
4: හරි
0: හරිද? මගතොට බලබල එනකොට මේ ටිකක් දුර එනකොට බොඳ වෙලා වගේ සමහර වෙන්න බොඳ වෙලා වගේ එනවා. දැන් එනකොට පාර මැද්දේ රවුන්ඩ් බවුල්ට් වල එහෙම තියෙනවනේ අර ස්මාරක තියෙන්නේ.
4: ඔව්.
0: පිළිම වගේ.
4: ඔව්, තැන තැන හදලා තියෙනවනේ.
0: ඔය කණ්ණංගර මහත්තයාගේ වගේ තියෙන්නේ අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ මිනිස්සුන්ගේ පිළිරෝවල් නිර්මාණය කළ තියෙනවනේ. ඒ වගේ පිළිරෝවල් දැන් තියෙනවා.
4: හරි.
0: කොළඹ නගරේ. හරි. ඒවා එනකොට දැක්කා. එකක් දැක්කා.
4: හා.
0: පිළිරුවා.
4: මේ දින දැක්කා.
0: රවුන්ඩ් බවුල්ට්.
4: හරි.
0: රයිට්. ඒක දැන් ඒක ඇත්තට හිතුවේ නැහැ. ඕකේ. දැකලා
4: ආවා.
0: තව ටිකක් දුර එනකොට දැන් කනත්තක් තියෙනවා.
4: හරි.
0: මේ කනත්ත ගාවින් එනකොට
4: හොල්මන්ද?
0: නෑ නෑ. හොල්මන් එනායට. දැක්කේ හොල්මනකට වගේ. හරිද? එනකොට දැන් තව පිළිමයක් පේන්න තියෙනවා.
4: තව එකක්.
0: ඔව්. හැබැයි මේ වගේ මේ ස්මාරකයක් පිළිමයක් පේන්න තියෙනවා. හැබැයි ඒක තියෙන්නේ කනත්ත ඇතුළට වෙන්න. පාරයිනෙමයි කනත්ත ඇතුළට වෙන්න වැටෙන් ඇතුලේ කනත්තේ වැට මායිමින් ඇතුලේ තමයි මේ ස්මාරකයේ තියෙන පිළිමේ තියෙන.
4: අනිත් ඒවා එතකොට එළියේ.
0: අනිත් ඒවා සාමාන්‍යයෙන් රවුන්ඩ් බෝඩ් පාර මැද්දේ දරවුන් තුම්මන් හදියක් මැද්දේ වගේ එහෙමනේ තියෙන්නේ.
4: එයාට මොකද එච්චර සැලකේ?
0: එහෙම තියෙන්නේ. අරක තියෙන්නේ වැටෙන් ඇතුලේ.
4: හරි.
0: කනත්තක වැට ඇතුලේ තියෙන්නේ. දැන් මේක වෙන මවුස් එක කල්පනා කරලා
4: හරි
0: කහනෝ මඩන් මේ ඇයි ඇයි වසන් අර එකක් පාර මැද තියෙනවා.
4: හා
0: දැන් මේ වෙන එක මලෙන් ඇයි ඇතුලේ තියෙන්නේ?
4: හරි හරි හරි
0: කියලා.
4: ඔව් ප්‍රශ්නයනේ.
0: ප්‍රශ්න. එතින් ඇතුලේ තියෙන්නේ ඇයි මසන් කියලා.
4: හරි.
0: දැන් ප්‍රශ්නයක් නේ.
4: ඔව්.
0: ඇත්තටම ප්‍රශ්නයක් නේ. දැන් වාඩි ඉඳෙන මොකද්ද?
4: අනේ මන්දයි ඉතින් අනිත් අයට එහෙම අනිත් ස්මාරක ඔක්කොම එළියේ.
0: ස්මාරක ඔක්කොම පාර මැද්ද රවුන්ඩ් බවුල්
4: මැද්ද. ඒක විතරක් වැටෙන් ඇතුලේ කනත්තේ.
0: වැටෙන් ඇතුලේ දින්නේ ඇයි මදන් මේක එහෙම කියලා.
4: අර අනිත් එකේ.
0: ඔය මදන් එහෙම වෙනවා දින්නේ කියලා අහන.
4: එයා මොනවද කිව්වේ ඉතින්?
0: එයා කියනවා. හා? අපිටත් හිතා ගන්න බෑ අතට.
4: ඔව් මොකද්ද?
0: එයා කියනවා මේ
4: කවුරුත් උස්සලා ගෙනින්නේ?
0: නෑ නෑ. මදන් ඔය මං හිතන්නේ ඕක මෙතන ප්‍රශ්නේ තියෙන්නේ.
4: හා
0: ඔර හොඳට මොලේ තියෙන මවුස් එක.

0: Drive. පසුම්බියට වාසිකන කසාගල ග්‍රීන් සුපවිතින් සුපිරිවාසේ නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න.
1: මෙවුත්ව සමී රූපල 1500ක්වා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදර ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනාකාරයක් හෝ biobas.com වෙත පිවිසෙන්න.
0: Wow! නියමයිනි! ලකන Evening Drive.
2: හතරයි විනාඩි 42 වෙලාව.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙනවා.

0: ඇහේ දොර ගඟේ තල නැහි නහදෙම වි පෙනිලා
1: සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්

0: හවස 4:50 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව ව්‍යවසායකයෙක් වෙන්න තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න ඕන කියලා කල්පනා කරන අයට තමන්ගේ මැච් එක තමන්ටම ගහ ගන්න හරියට ලස්සනට ඒක හොඳට ප්ලේ කරන්න පුළුවන් විදියට පාත් එක හදලා දෙනවා නම් පිච් එක හදලා දෙනවා නම් අන්න ඒක තමයි වටින්නේ නේද? ඒකට හොඳම දණක් තමයි කසාගල ප්ලාන්ටේෂන් කියන්නේ.
1: සරසර අනාගතයක් පැහැබර හරිත ශ්‍රී ලංකාව කසාගල සමූහ ව්‍යාපාරය ගැන කියුවාම කසාගල සමූහ ව්‍යාපාරය කියලා කියන්නේ අපේ රටේ කෘෂිකර්මාන්තය හරහා අපනයන ආදායම වැඩි කරමින් වගේම රටේ සංවර්ධනයට දායක වන විශ්වසනීය හිතකාමී දේශීය ව්‍යාපාරයක්. ඉතින් ඒ වගේම තමයි අපේ තරුණ පරපුර ව්‍යවසායකින් බවට පත් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීමත් ඒත් එක්කම නව විද්‍යාත්මක කෘෂි ආයෝජන මත සපයන ගමන් තමයි හෙටට ශක්තිමත් පදනමක් තැනීමේ අරමුණින් කසාගල සමූහ ව්‍යාපාරය කටයුතු කරන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ ඔබ සමට දේශීය වුණත් විදේශීය වුණත් ජීවත් වන ඔබ සමට ආරාධනා කරනවා කසාගල සමූහ ව්‍යාපාරය සමගින් විශ්වාසයෙන් යුතුව එකතු වන්නට.
0: ඒ වගේම තමයි විශ්වාසයෙන් නොවට මුදලක් ඕන කියලා නැත්තම් මුදලක් ලොකු මුදලක් දිනා ගන්න අවස්ථාවක් ලැබෙනවා කියලා ඔයාට කරන්න මොනවද කියලා කල්පනා කරනවා නම් ඒකට හොඳම දේ තමයි මහජන සම්පත ලොතරැයි අද සම්පත ලොතරැයි ගන්නවා කියන්නේ. විශ්වාසයෙන් දශක ගණනාවක් තිස්සේ වාසනාවන්තයෙක් වාසනාවන්තයක් කරේ මහජන සම්පත.
1: ඉතින් මහජන සම්පත ගැන කිව්වහම ඔයාට සුපුරුදු විදිහටම කෝටි 2 සුපිරි ත්‍යාග 125 ප්‍රථම ත්‍යාගයක් වගේම ලක්ෂ්‍ය ත්‍යාග සමගින් අනිකුත් සසු ත්‍යාග ඔක්කොම දිනාගෙන පලංකම තියෙනවා. ඒකට කරන්න තියෙන්නේ පුංචි ₹40ක් වියදම් කරන්න ඔයාගේ වාසනාව අතටම ගෙන්වා ගන්න. ඉතින් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාති ලොතරැයි මණ්ඩලෙන් ආට පලංකම තියෙන අද සම්පත ඔන්න මහජන සම්පත මිනදී ගාතොත් එහෙම කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න.
0: ඔය දන්නවද මේ අපි කෝපි එකක් බොන්නේ ඇයි කියලා?
2: නිදිමත යන්නානේ.
0: දැන් ඔගේ ගැන මේ අර පෝෂණවේදී වෛද්‍යවරු එතකොට මේ සම්බන්ධ පරීක්ෂණ කරන අය ඇයි කෝපි බොන්නේ කියලා කල්පනා කරනකොට හොයාගත්ත කාරණාවක් තමයි විශේෂයෙන්ම දැන් අපිට එක දිගට වැඩ කරගෙන යද්දී අපේ මොළයට රිලැක්ස් එකක් ඕනේ.
2: මහන්සි
0: පොඩ්ඩක් මේක නිදහස් වෙන්න ඕන කියලා කියනවා.
2: හරිද?
0: ඒකට වින්දා පොඩ්ඩක් මෙයා කන්ට්‍රෝල් කරනවා අපිව. වැඩ කරන එක සීමා කරනවා.
2: දැන් චුට්ටක් නවත්තන්න
0: බොඩි බ්‍රේක් එකක් ඕන.
2: මොන වාදයක්ද
0: මේක? නවත්තන්න කියලා. ප්ලීස් කියලා.
2: ඔව් කියනවා.
0: හරිද? එතකොට තමයි අපිව වැඩ නවත්තලා පොඩි ඇලර්ට් එකක් දාන්නේ. හම්බෝ මහන්සි කියලා.
2: හරිද?
0: අපි කියනෝනේ දැන් ඔය වෙලාවට කෝපි එකක් බොන්න තිබ්බනම් මරු කියලා. කෝපි එකක් බොන්න තිබ්බනම් මරු කියලා කියන්නේ අර නිදිමත ගතිය යනවා කියලා විශ්වාසයෙන්නේ. අන්න ඒක තමයි ඔක්කේ තියෙන කතාව. අපි දැන් මොලේ වැඩ කරන එක
2: මෙහෙම
0: මොලේ කියනෝනේ නවත්තන්න දැන් ඇති නවත්තන්න
2: පොඩ්ඩක් ඉන්න දෙන්න
0: කියලා. ඒක ඕක දැන් එහෙම වෙද්දී
2: හරි
0: කෝපි වල තියෙන කැෆේන් කියලා රසායනය නැත්තං ඒ සංඝටකය
2: ඒකට
0: පුළුවන්ලු අපේ අර මොලේ කියන පණිවිඩයට ඇටෑක් කරන්න.
2: ඒ කියන්නේ
0: මොලෙන් දෙන පණිවිඩයට
2: අනිත්
0: පැත්තෙන් ගිහිල්ලා එයාට බලපෑමක් කරන්න පුළුවන් මේ කියන මේ රසායනයට කැෆේන් කියන රසායන කෝපි වල තියෙන එකනේ. ඒකට පුළුවන්ලු ගිහිල්ලා ඒ රසායනයට මොලේට ඇටෑක් කරලා කියන්න. ඔයා ඉන්න එහෙම යන්නද එහෙම ඔයාට රිලැක්ස් වෙන්න දෙන්න බෑ. ඔයාට එහෙම මේ නිකන් ඉන්න දෙන්න බෑ. ඔයා වැඩ කරන්න ඕන. බලපෑම් කරලා
2: අර
0: එන මැසේජ් එක නැත්නම් අපිට මොලෙන් එන මැසේජ් එක පොඩ්ඩක් හෝල්ඩ් කරන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අපි ආයිමත් නිදිමත ගතිය නැති වෙලා ආයි වැඩ කරන්න පටන් ගන්නවා.
2: ආයි ෆ්‍රෙෂ් එකේ වැඩ කරනවා.
0: ඕක තමයිලු කතාව.
2: හරිද?
0: ඒ කියන්නේ කෝපි එකෙන් කරන්නේ
2: අර
0: මොලෙන් දෙන මැසේජ් එක හෝල්ඩ් කරනවා. නැත්තම් ඒක නවත්තනවා. මොලෙන් කියනවා ඔය ඇති දැන් මම වැඩ කරා ඉතින් පොඩ්ඩක් ඉන්න මට මහන්සිය හති හොඹට ඉන්න කියලා කියන එක.
2: ඒ
0: කියලා එන මැසේජ් එක මැදින් ගිහිල්ලා කැෆේන් කියන මේ රසායන ගිහිල්ලා
2: එහෙම කරන්න දෙන්න බෑ.
0: ඔයාලු යන්න කියලා එයා රිවර්ස් කරනවා.
2: එයා
0: රිවර්ස් කරගන්න අපි ආයෙ වැඩ ගන්න.
2: හරි. ඔන්න
0: ඔකුළු කතාව.
2: ඇත්තම
0: කතාව. ඉතින් ඒකයි අර කෝපි එකක් බිව්වහම අපි ආයෙම රිෆ්‍රෙෂ් වෙනවා කියලා කියන්නේ. අපි ආයෙ වැඩ කරන්න අපිට පුළුවන් වෙනවා කියන්නේ. ඇත්තම කතාව ගත්තොත් බ්‍රේක් එකක් දෙන්න ආපු මොලේ
2: බ්‍රේක්
0: එකක් නැති කරලා යවනවා.
2: නාස්ටොප් වැඩ කරන්න ඕනි කියලා කියනවා.
0: ඔව් නාස්ටොප් වැඩ කරන්න ඕන කියලා කෝපි එක හරහා ඒක තියෙන රසායනික සංඝටක හරහා මොලේට මැසේජ් එකක් යවනවා.
2: හරි.
0: ඉතින් ගන්න එක තමයි වෙනවා කියලා කියන්නේ. ඒකට ඉතින් නිකම් කෝපි එකක් බිලා වැඩක් නැහැ.
2: කෝපි රස හොඳට තියෙනවා.
0: ඇත්තටම ඔය කියන කැෆේන් තියෙන.
2: ඔව්. නැත වැඩක් නැහැ.
0: කෝපි එකක් බොන්න ඕනේ.
2: නැත්නම් ගියා මම කෝපි බිව්වා නේද මට තාම නිදිමතයි කියලා.
0: කළු පාටට තිබුණාට කෝපි රහවට වැඩක් නැහැ. ඒකේ තියෙන නියම රහ
2: සහ
0: කෝපි එකක් බොනවා කියන්නේ නියම විදියට බොන්න
2: ඕනේ.
0: ඒකට ගන්න ඕන විචය කෝපි. තේ එකක් බිව්වත් ඔය වගේ තමයි. තේකක් බොනවන විජයතේ අරගෙන රස බලන්න අරගෙන බීල බලන්න. එතකොට ඔයාලට තේරෙවි මේක ඇත්තම එක නේද කියලා. අපි බිව්වේ මොනවද කියලා. ඩෝමා නිෂ්පාදන කියන්නේ ලංකාවේ ව්‍යාපාරිකයන්ට තමන්ගේ වැඩ පහසු කරගන්න අලුතෙන් මහඳුනාඳුන නිෂ්පාදන පෙළක් එක්ක බාදරට එන්නේ. කණු දෙකෙලි වෙට යන්ත්‍රය, ඇඹරුම් යන්ත්‍රය, පොල්තෙන්නෙල ඉඳන යන්ත්‍රය මේ වගේ නිෂ්පාදන පෙළක් ඔබට හඳුනා දෙනවා. කුඩා ව්‍යාපාර කරන සහ නිෂ්පාදනය ආශ්‍රිතව ස්ටීම් බට්ටා
2: ප්‍රධාන ශාඛාව තියෙන එහෙම නැත්නම් කතා කළ සම්බන්ධ කරගන්නත් පුළුවන් 0171 679 579.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLV දනඩිතහනය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතාන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු
1: වන්න. NLV හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLV හදහන ඔබත් අදම NLV හදහන බලා ගන්න.
2: පහේ ළමයි
3: නංගි අපි මල්ලිත් ඇටියක් කතා කරන්න ඕන. ඔයා කරුණාකර මෙතන දෙයි යන්නකෝ.
4: නෑ නෑ නෑ බබු පොවත්තන් නෑ මෙතන ඉන්න ඕන.
2: අධ්‍යක්ෂණය ශාන් විජේරත්න.
3: ලොරියට අඩයක් නේ චිත්‍රපටිය නම්. අර ලොරිය ගමට එනකොට ලොරිය පිටිපස්සෙන් දුපු ගෑනු කට්ටිය ගෙක්කෙනෙක් නේ හටවන්න ගෑ.
5: ලොරියට අඩයක් ඒ මොන චිත්‍රපටියක්ද? එහෙම එකක් නෙමෙයි අනේ.
3: අමාවකට හඳ පායලා කියන චිත්‍රපටියේ ඒකේ හඳමලියට හිටියේ මම. අනේ නිකන් බොරු කියන්න එපා. අමාවකට හඳ පායලා මාත් බල්ලා තිනු ඒක හඳමලිය කියන්නේ වැසියෙක් නේ.
2: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.

0: නියමයිනි ලකඩ ඊවිනිං ට්‍රයිව් ඔබ කැමතිම ලකඩ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලකඩ YouTube නාලිකාවට
1: ලකඩ YouTube channel එක දැන්ම subscribe කරන්න

0: දිනමල රාත්‍රි 7ට ලක්කනෙන්
1: සංගීතය දහර සංගීතය
2: සුබ සන්ධ්‍යාවක් අවසන් පහයි විනාඩි 1යි වෙලාව

0: හවස පහයි විනාඩි 6යි වෙලාව එවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව.
1: සුබ
0: සන්ධ්‍යාවක්. අපි දෙවෙනි පැයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ වැස්ස ආයි වැඩි වෙලා තියෙන්නේ. මිලිමීටර් 100කට වැඩි වර්ෂාපතනය ඇදහැරෙනවා කියලා කිව්වා ඊයේ පෙරේද කිව්වේ. අද වගේ ඉඳලා දවස්
1: ලබන 13 වෙනිදා වෙනකන් තියෙනවා කියලා කියනවා.
0: ඔව් පෙරේද විතර කිව්වේ. 11 වෙනිදා සිට පමණ මේ තත්ත්වයන් වර්ධනය වෙනවා කියලා. ඉතින් ගාල්ල දිස්ත්‍රික්කයට විශේෂයෙන්ම කියලා තිබුණා මිලිමීටර් 300ට වැඩි වර්ෂාපතනය ඇදහැලෙන්න ගත්තොතින් වහම නායම් අවදානම් තියෙන ස්ථානවල අය ප්‍රවේශම් වෙන්න ඉගෙන අවදානෙන් ඉන්න කියන එක. ඉතින් මිලිමීටර් 300ක්ම වෙන්න ඕනේ නැහැ. ටිකක් තදයට වහිනව නම් ඔයාලා මේ මිලිමීටර් ගාන මැනමැන ඉන්නේ නැහනේ. ටිකක් හයියෙන් වහිනව නම් පරිස්සම් වෙන්න, ටිකක් අවදානෙන් ඉන්න, ඔය මඩ වතුර ගලාගෙන යනවා නම් අලපාරවල් දිගේ.
1: දැන් ගම් වතුර සත්වත් පොඩ්ඩක් තියෙන නිසා
0: ඔව් ගස් කොළන් පහත් වෙනවා නම්, ඒ වගේම පොළොව ඉරි තරනවා නම්, ගල් පෙරලෙනවා නම්, මේ වගේ තත්ත්වයන් සම්බන්ධයෙන් පොඩ්ඩක් සැලකිලිමත් වෙ ඉන්න. එහෙම ඉන්නවා නම්, එහෙම සැලකිලිමත් වෙනවා නම් විශේෂයෙන්ම ආරක්ෂිත ස්ථානවලට යන්න. ඔව්. පොක වෙන එකක් නෑ.
1: ඔව්.
0: ඔය ගල පෙරලුණාට
1: අන්තිම මොහොත වෙනකන් ඉන්නනේ අපේ කට්ටිය නේද?
0: ඔය ගල පෙරලුණාට ඕක එන එකක් නෑ.
1: ඔව්.
0: ඒ වගේ නිකන් ආකල්පවල ඉන්න එපා. ආරක්ෂිත ස්ථානයකට යන්න. ගිහිල්ලා මොන හරි නොවුනොත් ප්‍රශ්නක් නෑ. ආයෙ එන්න පුළුවන් නේ. ජීවිතේ දක ගන්න බෑ ඔක්කොම කලින්.
1: අනිවාර්යයෙන්ම.
0: ඒක නිසා
1: දෙයක් වෙලා යනවට වඩා නේද?
0: අනිවාර්යයෙන්ම. සහ විශේෂයෙන්ම පෞගේ කාලේ වෙච්ච දේවල් වලින් අපිට හොඳ අත්දැකීම් තියෙනවානේ.
1: අනිවාර්යයෙන්ම.
0: කිනි පෙල්ලෙන් බැට කාපු මිනිස්සයා අඳුන් කූරටත් බය කියනෝ වගේ ඒ බය තියාගන්න. ආන් ඒ බය තියාගන්න. ආන් ඒ බය තියාගන්න. මේක විහිළු නෙවෙයි.
1: ඔව්.
0: දැන් වැස වැඩි වෙලා තියෙනවා.
1: දැන් හෙට අනිද්ද වෙනකොට තව ටිකක් වැඩි වෙනවා. ගම් අතුරු තත්ත්ව වැඩි වෙනවා.
0: ඔව් ඒක මේක මේක මේක කියන්නේ මේ පෙරමෝසම් තත්ත්වය කියන්නේ. මේ මෝසම් ඇවිල්ලා නෙමෙයි.
1: ඔව්. පෙරමෝසම්.
0: මේ මෝසම් ඇවිල්ලා නෙමෙයි. පෙරමෝසම්. රයිට්?
1: ඔව්.
0: යකා ඇවිල්ලා නෙමෙයි මේ.
1: දැන් තාම එන්න හඳනවා.
0: හරිද? ඒක නිසා මේක මේ ලේසි නැහැ. ටිකක් පරිස්සම් වෙන්න. ඉතින් කාලගුණය අපිට නපුරුකම් කරනකොටත් එහෙමයි. හොඳ කරනකොටත් එහෙමයි, නපුරුකම් කරනකොටත් එහෙමයි.
1: නපුරුකම් කරනකොට නපුරු වැඩි.
0: නපුරු වැඩි පහුගේ කාලේ අත්දැකීම් වලින් අත්දැකීම් අරගෙන ඔබේ ප්‍රවේශම සලසා ගන්න ගං වතුර බලන්න යන්න. දැන් ගං වතුර තියෙනවා ඈ. ගං වතුර දාලා තියෙන්නේ. ගං වතුර බලන්න යන්න, උරුපදින්න යන්න. එතකොට මේ ඔය වතුර දාලා තියෙන තැන් වලින් ගහගෙන යන එකක් නැහැ කියලා හිතලා වාහන දාන්න.
1: ඔව්.
0: මතකනේ කලාවේ වෙච්චදේ පාලමුඩ.
1: කට්ටියයි තින්නේ. ඒ වගේ තැන් වලටම යන්න හදන්නේ.
0: ඔව්. පාලමුඩින් යන්න ගියා වීරයා වගේ. මේ
1: අපේව හොඳට මතකයි අපිට ඒවා.
0: මේව අමතක කරන්න ඕන සිදුවීම් නෙවෙයි.
1: ඔව්.
0: අර කියනවනේ මතකයි තියෙන්නේ සති දෙකයි කියලා. සති දෙකෙන් මේව අමතක කරලා.
1: ඔව්.
0: දික්වා එකක්. ආ දික්වා.
1: මතකත් නෑ.
0: සතෙක් ගිනවන්ද?
1: ඔව්.
0: දික්වා? කවුද? පරණ නෑදේ නෑදේ ඒතා ඒ තරමට ඒ තරම පරණ නෑ ඉන්න දිට්ටා වගේ ඒක වෙනවා කතාවක් දිට්ටා වගේ නෑ යෝ ඉන්නවා ඒක නෙවම් මේ කියන්නේ නැදුවේ
1: මේ කියන්නේ දිට්ටා ගැන නියම දිට්ටා
0: නියම දිට්ටා හරිද ඒවා මේ සිදු නොවුණු ගානට දැන් ඉන්න එපා ඒවන් අද්දකීම් ගන්න ඒවන් අද්දකීම් අරගෙන දෙයක් වෙන්න කලින්
1: පරිස්සම්
0: වෙන්න 5 විනාඩි 9යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන අපි දෙවෙනි පැයේ ඉන්නේ වඩ පුළුවන් මැසේජ් එකක් එවන්න මේ පැයත් සිදුවක් අහන්න බලාගෙන
1: 07:03 5:03 7 ඔයාගේ මැසේජ් එක ඔන්න අපිට එවන්න
0: අවස 5 විනාඩි 10ක් වෙනකොට සිද්ධාක් අහන්න වාගේ මැසේජ් එක එවන්න කවුද ඉන්නේ මේ වෙලාව මැසේජ් කරපায়ে
1: මේ වෙලාවේ බොයගොඩ පැත්තෙන් සුමන මැසේජ් එකක් දාලා දෙන සුසන්ත ලසන්ත රුවන්ෂි සුජා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ඒත් එක්කම විරකුඩිය බේකරි පැත්තෙන් මැසේජ් එකක් ආවලා තියෙනවා ඔන්න එකතු කරගන්නවා ජය මාමා තමයි මැසේජ් එක එවලා තියෙන්නේ ආදරෙන් එකතු කරගන්නවා ඒත් එක්කම ලක්ෂ්මන් මැසේජ් එකක් දාලා තියෙනවා හිරුනි මැසේජ් එකක් දාලා තියෙනවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා ශ්‍රහාර අනුවරින් නම් මැසේජ් එකක් දාලා තියෙනවා
0: රයිට් එමනම් අපි සින්දුවක් අහලා ඒක තමයි

0: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: මෙවුත්ව සමී රුපියල් 1500ක් කියව අබාන්ස් අඟල 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනාකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න

0: നിയമായിനി ലക്കാണ്ട് ഈവനിംഗ് ഡ്രൈവ്
1: ശക്തിയാക്കുവാൻ

0: හවස 5යි විනාඩි 17යි වෙලාව. ඊවනිං ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. වදන් චිකන් කනවා නේද?
1: මමද?
0: ඔව්.
1: ඔව්.
0: චිකන්?
1: ඔව්.
0: චිකන් මොන විදියටද අහදලා කන්න කැමති වැඩිම?
1: තියෙන විදියකට කනවා.
0: තියෙන විදියකට කනවා කියන්නේ?
1: උයලා කනවා.
0: තියෙන විදිය ඕනි විදියකට කනවා.
1: ඔව් ඉතින්.
0: චිකන් නම් නව ගෑවුනත් ඇති.
1: එහෙම නෑ හැමදාම කරකොට ඉපා වෙනව නේද?
0: ඔයා
1: කියන්නකෝනේ ඔය වාහන් නැතුව.
0: දැන් මෙහෙමයි චිකන් කියන්නේ මේ චිකන් විතරක් නෙවෙයි ලෝකේ දැන් පුදුම කරන ආහාර විප්ලවයක් අනාගතය තුල එනවා කියලා කියනවා. විශේෂයෙන්ම මේ මස් කන්න අපි ආස වුණාට සත්තු මරණවට අපි අකමැතිනේ.
1: අනිවාර්යයෙන්.
0: එහෙම එකක් තියෙනවානේ. කොච්චර වුණත් සත්තු මරණවට අකමැති. සමහර අය ඉන්නවා මේ සත්තු මරණව කියන්නේ සතා ගෙනල්ලා නැත්නම් කුකුලක් කියමුකෝ.
1: ඔව්.
0: මස් කපනව දැක්කොතින් කන්න බෑ.
1: කන්නේ නැහැ ඊට පස්සේ දවසේද.
0: එහෙම එකක් තියෙනවා. කපනව දැක්කොතින් කන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. එයාට ඕන කරි එක හැදුවට පස්සේ කන්න එයා කැමති. හැබැයි හදනව දකින්න කැමති නැහැ. ඒක තමයි මිනිසුන්ගේ අර මානසිකත්වය. සත්තු මරණවට අපි කැමති නැහැ.
1: හැබැයි ඕන කෙනෙක් එහෙමයි.
0: මස් කන්න කැමති. ඉතින් මේකට විසඳුමක් විදියට දැන් අනාගතය තුල දැන් හොයාගෙන තියෙනවලු සහ තාක්ෂණයේ දියුණුව කරගෙන විද්‍යාගාර තුල මස් නිෂ්පාදනය කරන්න. කියන්නේ සත්තු මරන්නේ නැතුව මස් නිෂ්පාදනය කරන්න වැඩපිළිවෙලක් ගොඩනගාගෙන යනවා කියලා කියනවා. මේකෙදි විශේෂයෙන්ම මේ සත්තුන්ගෙන් ගන්න ජෛව සාම්පල් කීපයක් අරගෙන ඒවා ඉන්පස්සේ ඒවා සෛලවලට අවශ්‍ය කරන පෝෂණය ලබා දීලා ඒවායි නියම උෂ්ණත්වය ලබා දීලා විද්‍යාගාර ඇතුලේ ස්වභාවික මස් පටක බවට පත් කරලා වර්ධනය කරන්න සූදානමක් තියලා තියෙනවා කියලා කියනවා.
1: ඒ විදිහටම.
0: ඔව් ඒ විදිහටම. එතකොට අපිට අර මේ කෘතිම දෙයක් නෙවෙයි මේක.
1: ඔව්.
0: ස්වභාවික මස් පටකයක්. ජෛව පටකයක්. වර්ධනය කරලා තමයි මේ මස් කැබැල්ල නිර්මාණය කරන්නේ. ඉතින් මේක තාක්ෂණික වශයෙන් ලොකු විප්ලවයක් කියලා කියන්නේ මේ සම්බන්ධව පරීක්ෂණ කරන අය. ඉතින් මේක ඉස්සරහට ගියොතින් අනාගතය තුල මස් නිෂ්පාදනයේට සතුන් මරන්න අවශ්‍ය වෙන එකක් නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් ඕක ওই විදියට විග්‍රහ කරගන්න වගේම තව පැත්තකින් තව කෙනෙක් කියන්න පුළුවන්. ඔව්. සමතුලිතතාවය පරිසරයේ සමතුලිතතාවයට පරිසරයේ තියෙන
1: මේක බලපාන්නේ නැද්ද?
0: සමතුලිතතාවයට මේක බලපෑමක් වෙන එකක් නැද්ද කියලා ප්‍රශ්න කරන්න පුළුවන්.
1: අනිවාර්යයෙන්.
0: ඉතින් ඒකට අපිට උත්තර නැත.
1: ඒක හම්බුණා. ඒ උත්තරේ හම්බුණා කියලා.
0: ඔව් ඒකට උත්තරේ හම්බුණොත් අපි කියන්න. ඒකට අපිට උත්තරයක් නැත. නමුත් සතුන් මරණවට අකමැති.
1: ඔව්.
0: මස් කන්න කැමති. ආයෙට මේක සුබ පරිණිතයක් වේවි අනාගතය තුල.
1: එහෙම යත් ඉන්නවනේ.
0: අපි අර නේද පව් කරන්න කැමති නෑ.
1: ඔව්.
0: හැබැයි ආස කරන ගොඩක් දේවල් තියෙනවා. ඒවා ආස වුණාට ඒවා හිතද්දි මේවා පව් කියලා
1: නෑ වගේ ඉන්නවා.

0: නියමයිනි ලකඩ ඊවිනිං ඩ්‍රයිව් හවස් 5:28 වෙලාව.
1: Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: සිහිනක තනි වෙලා.
3: ඒතර සචිනි කියන්නේ හොඳට ඉගෙන ගන්න දරුවෙක්. එයා මේ වෙලාවේ උපාධිය හදාරන කෙනෙක්. එතකොට දැන් ඔයා බලන්නකෝ. ඔයා බස්කොන් දොස්තර කෙනෙක්. කොහොමත් ඔය දෙන්න ගැළපෙන්නේ නැහනේ අජිත්.
2: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
4: මෙහෙම පොඩ්ඩක් ඇදගෙන ඉමුකෝ. නැත්ත වැඩි දෙල්ලනු.
5: දෙල්? මෙහෙ දෙල් තියනවාද?
4: තියනවා තියනවා. දෙල් කන්ද පොලේ තියනවා. ඔක්කොම කරලා හිනත් වෙනවානේ.
2: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
6: සීනක තනි වෙලා.
0: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතරු කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TBS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්

0: හවස 5යි විනාඩි 30යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. වාගේ වාසනාව කොයි වෙලාවේ කොතන ගලපගන්න පුළුවන් වේද කියලා අපි දන්නේ නැහැ. ගැලපෙයිද කියලා අපි දන්නේ නැහැ. සමහර වෙලාවට පාරේ වැවිදගෙන යනකොට
1: වාසනාව අතේ තියෙන පුළුවන්.
0: එක ටිකට් එකක් අරන් ඇවිල්ලා සාන්තිම ටිකට් එක මේක ගන්නනේ මං ගෙදර යන්න ඕන කියලා දෙන ටිකට් එක වාගේ ජීවිතය විනාශ කරන වාසනාවන්ත මොහොත වෙන්න පුළුවන්. වාසනාවන්ත ටිකට් එක වෙන්න පුළුවන්. ඒ ටිකට් එක මහජන සම්පතක් වුණොත්
1: තවත් හොඳයි. මහජන සම්පත කියලා කියවහම 800 වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයියේ ප්‍රමුඛයාවකේ ලොතරැයි ලොව රචකිරුල කියලා හැමෝම දන්නවා. ඉතින් රටේ සංවර්ධනයේ සෞඛ්‍ය අධ්‍යාපනයට මෙන්ම රජයේ රාජ්‍ය සේවය පවත්වා ගැනීමට මෙන්න මේ කියන සේවාමන් වලට ඍජුවම දායක වන ගමන් තමයි ඔන්න මහජන සම්පත ලක්ෂපතියන් කෝටිපතියන් බිහි කරන්නේ. ඉතින් ඕනත් පුලංකම තියෙන සුපුරුදු විදිහටම 125 ප්‍රථම ත්‍යාග වගේම ලක්ෂ්‍ය ත්‍යාග සමගින් අනෙකුත් සසු ත්‍යාග මේ හැම දෙයක්ම ගන්න වැඩි වැඩියෙන් පුංචි රුපියල් 40ක් වියදම් කරන්න වැඩි වැඩියෙන් මහචිල් සම්පත ලොතරැය මිලදී ගත්තොත්
0: දැන් ළමයි දෙන්නෙක් ස්කෝලේ කාලේ පොඩි උන් දෙන්නෙක්
1: හරි
0: මේ බිම වැටිලා තිබුණු රුපියල් 100ක් ඇහිඳ ගන්නවා හරි මේ රුපියල් 100 ඇහිඳගෙන මේ යනවා අරගෙන යනවා ඊපස්සේ දැන් එක යාළුවෙක් අනිත් යාළුවගෙන් අහනවා මේක ඔයාගේද කියලා මේගුඹේද එහෙම කියලා නේද කියලා හරි
1: ඇස්සේ
0: මේ මෙයා කියන ඔව්වනේ මට මේ උදේ මං කැන්ටින් එකට යනකොට මගේ අතින් වැටිලා කියලා ඊපස්ස කියනවා මේ අනේ අනේ මේ බොරු කියන්න එපා මේක මගේ වැටිච්ච සුපියාසියේ මම මේ ඇහිඳගත්තේ මේ මේ ඔයා බොරු කියන්න එපා එහෙම කියලා
1: කියනවා ඊස්සර
0: යාළුවෝ කියනවා නෑ නෑ ඔයා බොරු කියන්න එපා උඹ බොරු කියන්න එපා මගේ වැටිච්ච රුපියාසියේ මං උදේ කැන්ටින් එකට යද්දී ඕක වැටුනේ මගේ අතින් කියලා කියනවා
1: හරි
0: දැන් දෙන්නම ආගිමෙන්ට් එක.
1: එයාගේ මගේ එහෙම එකක.
0: අහුලපු කෙනා දැන් කියන මේක මගේ සල්ලි මම උදේ යද්දි මගේ අතින් වැටුනේ මම මේ බොබෝ ඇත්ත කියනද කියලා බලන්න තමයි මම ඇහුවේ. එහෙම කියලා කියනවා.
1: ඒක
0: අරගෙන. අරයා කියනවා නෑ නෑ මම කැන්ටිමිට යද්දි මගේ අතින් වැටුනේ උදේ මේ බොරු කියන්නේ මම.
1: එතකොට මේක කාගේද මගේද?
0: කියලා ප්‍රශ්නේ දැන් හරිද? අන්නෝ දැන් දිගට යනවා.
1: හරි. ඊළඟ
0: දැන් ගිහිල්ලා දැන් මේ දෙන පන්ති කාමරයට ගියා රුපියල් 100ක් අතර. අරන් ගිහිල්ලෙරේලා දැන් මේක අයිතිකාරය බෙදා ගන්න බැරි හින්දා මේ දෙන්නම එකඟතාවයකට එනවා ලොකුම බොරුව කියන කෙනාට මේක දෙනවා
1: ඈ ලොකු බොරුව
0: ලොකුම ඒ කියන්නේ මේක ඇත්තක් කියලා
1: පිළිගන්න
0: විදියට මේක මගේ කියලා දැනෙන විදියට
1: හරි
0: බොරුව කියන්න ඕන
1: හරි
0: ලොකුම බොරුව කියන
1: කෙනාට රුපියල් 100 මගේ කියලා දැනෙන විදිහට
0: ඔව් රුපියල් 100 මගේ කියලා දැනෙන විදිහට ලොකුම බොරුව කියන කෙනාට
1: රුපියල් 100 අයිති වෙනවා
0: කියලා
1: අයියෝ මම දෙන්නම් අනේ රුපියල්
0: 100 මේ දෙන්න එකගෙන හරි දැන් මේ දෙන්න තරඟයට බොරු කියන හරි මේ මගේ මේක දුවම මමයි මෙහෙමයි කරේ මෙහෙමයි මම උදේ අම්මගෙන් ඉල්ලන් ආව රුපියල් 100 මේක මේ බලන්න මේ කොලේ මුල්ල රැවිලා තියෙනවා නම් ඒ මගේ තමයි හැමකී කියනවා අනිත් කෙනා කියනවා අනිත් යාළුවත් කියනවා මේ අනේ බොරු කියන්නේ බාබන් ඔක මගේ රුපියල් 100 බලන්න ඔක
1: මේ චුට්ටක් ඉරලා තියෙන මගේ
0: කියලා දෙන්නේ මගේ රුපියල් 100 එහෙම කිව්වේ දැන් ලොකු ආගමෙන්ට පන්ති කාමරේ
1: හරි
0: අනවට දැන් ටීචර්නෝ මොකද ඔය
1: මොකද ඉරන්න කරන්නේ
0: මේ සෙට ගහලා හන මොකද ඔය කියලා
1: හරි
0: ඊස්සේ දැන් ඊට පස්සේ ටීචර් ළඟට ඇවිල්ලා මොකද ළමයි දෙන්න තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න බැරි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ මේ පොඩි ළමයින්ට මොනවද තියෙන්නේ විසඳ ගන්න ප්‍රශ්න
1: හරි
0: නෑනේ ඊය මම්මේ මේක මේ රුපියල් 100 කාගෙද කියන මේ ආයිත් කරන මේ අපි දෙන්න තීරණයකට ආවා
1: හා
0: අපි දෙන්න තියෙන්නේ ලොකුම බොරු කියන කෙනා මේට අයිති වෙනවා කියලා.
1: හරි.
0: කියලා කිව්වා.
1: ටීචර් මොකද කියන්නේ?
0: ටීචර් කියනවා.
1: හා.
0: අයියෝ ළමයිනේ. අපි නම් අපේ ඔබ පොඩි කාලවලදී හොම ජීවිතේට හොම බොරු කියලා නෑ. මේ හොම දේවල් නම් අපි කරලා අපි මේ ජීවිතේට බොරු කියලාම නෑ.
1: ඔයාලා
0: මේ දැම් ඉඳලම බොරු ලොකුම බොරු හොයන තරම් ලොකුම බොරු කියන පුරුදු වෙනවා. අපි නම් මේ ජීවිතේට ඕක කියලා නෑ. අනේ ටීචර් මේ සීය තියා ගන්න.
1: මං හිතුවා
0: ටීචර් මේ සීය තියා ගන්නකො. ටීචර් ලොකුම බොරු කියන්නේ.

0: ඔබත් අදම NLP හනහන බලාගන්න. NLP හනහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හනහන ඔබත් අදම NLP හනහන බලාගන්න.
1: ලෞතර සමී රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bypass.com වෙත පිවිසෙන්න.

0: 5:45.
1: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.
2: සම අනුග්‍රහය.
3: POC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න. ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න. POC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න.
4: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවද කරන්න බැරි?
5: මෙගා පවර් ටැග් දෙක ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග්ය ලක්ෂ 20ක්. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග්. මෙගා පවර්.
6: සහයෝගීතා අනුග්‍රහය.
7: ඔබේ දෙමෝපියන් විශ්වාසයෙන් දඹදිව යවන්න. වසර 25ක අභිමානය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 077 37 797.
8: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
7: වකුගඩු හානිවලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 071 397 399.
0: බෙංගාල බොක්කේ කැළඹීම අඩුපීඩන කලාපයක් බවට පත්වෙයි. ඉදිරි දින කිහිපයේ තද වැසී ජලාශ රැසක වාන්දුරටු විවෘත කෙරේ. ගංගා රැසකුත් ජලමට්ටම ඉහළයයි. අසර්බයිජානයේදී අත්අඩංගුවට ගෙන රැගෙන බටුවත්තේ චාමර CID. කුඩා තේවත් හිමියන්ට නොමිලේ අතිරේක පොහොර.
1: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 676 579.

0: වෙන්නේ.
1: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු තුන පහ කුඩු ගම්මිරිස් සහ කහ කුඩු.
0: ලංකාවෙන් පිටරටට තියන විජය ප්‍රොඩක්ට්ස්. රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්.
1: ගෙදර කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්.
2: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL100.

0: Lakhana Radio ITN. හවස පහයි විනාඩි 53යි වෙලාව. ඩෝමා නිෂ්පාදන කිව්වට පස්සේ විශේෂයෙන්ම සහ නිෂ්පාදනය ආශ්‍රිතව තමයි ඩෝමා මැෂින්ස් මුලින්ම අපිට හඳුනා ගන්න ලැබුණේ. කියන්නේ ඩෝමා කිව්වහම අපිට මතක් වුණේ සහ නිෂ්පාදනය කරන මැෂින්. හැබැයි දැන් එතනින් එහාට ගිහිල්ලා
1: ඇඹරුම් යන්ත්‍ර,
0: එතකොට පොල් තෙල් හිඳින යන්ත්‍ර, ස්ටීම් බට්ට පුංචියට සහල් ව්‍යාපාර කරන අයට මේ වගේ මැෂින් ගණනාවක් තියෙනවා. වැඩ පහසු කරගන්න අලවියෙන් පසු හොඳ සර්විස් එකක් දෙන ඩෝමා මැෂින් එකක් අරගන්න. ඔයාලට කැමති ධාරිතාවයකින් අරගන්න පුළුවන්. කැමති විදියට අරගෙන කැමති විදියට ඒක අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. පොඩි තැනින් පටන් ගන්න. ලොකු තැනට යන්න. ඒක ඉලක්කයක් ව තියාගන්න. පුංචි තැනින් පටන් අරගෙන වැඩේ ගේම ගහන්න.
1: නොම්බර 31 ඇල්හේන පාර මහරගම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන ඉතින් ඔයාලට ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක කතා කරලා හොඳ සේවාවක් ලබා ගන්න පුළුවන් කම තියෙන. එහෙම නැත්නම් කතා කරලා විස්තර දැනගන්නත් පුළුවන්. 0179 579 577 කතා කළ මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න ඔයාලට පුළුවන් කම තියෙනවා.
0: කෑමක් බීමක් රසට නැත්තම් අපිට වැඩක්
1: නැහැ.
0: කොච්චර හම්බ කරත් අනේ කන කෑම ටිකවත් හරියට නැහැ කියලා ඔයාට කියවෙනවනම්
1: මේ ඔක්කොම කරන්නේ කන්නනේ.
0: ඔයාට එහෙම කියවෙනවනම් ඔයා පට්ට ෆේල්. හරිද? කන බොන එකවත් හරියට කන්න බොන්න නැහැ. මං කොච්චර මහන්සි වෙනවද කියලා කිව්වොත් ගෙදර යනකොට ගෙදර ගිහිල්ලා ඔයා පට්ට ෆේල් මිනිස්සෙක්. මොකද මේ ඔක්කොගෙම අන්තිමට කාලබීලේ ඉන්නනේ මේ ඔක්කොම දේවල්
1: කරන්නේ.
0: ඒක නිසා කන බොන ටික රසට කන්න බොන්න ඕන. හැබැයි රස විතරක් තිබිල මදි. මේකේ තියෙන ಗುಣ, පෝෂදායි බව මේ හැම දෙයක් ගැනම හිතන්න ඕන. ඒ විදිහට කැම ටික හදාගෙන රසට ගුණට කන්න නම් අනිවාර්යයෙන්ම ගෙදර තියෙන ඕන විජේ නිෂ්පාදන.
1: ඉතින් ආටත් පුළුවන් කැම ටික රස කරගන්න විජේ නිෂ්පාදන එකතු කරගන්න. අපි දන්නවා තත්වෙන් වගේම ගුණාත්මක බවෙන් උසස් නියම ප්‍රමිතියට අපිට සියලුම දේ සියලුම නිෂ්පාදන ලැබෙන්නේ විජය කියන නමින්. ඉතින් විජේ ගොළුබඩු ටික ඉඳන් ඔයාට විජේ නූල්ස් තියෙනවා, විජය ඉදියාප පිටි තියෙනවා, විජය තෝස පිටි තියෙනවා. එතකොට විජය තේ, විජය කෝපි, මේ කියන හැම දෙයක්ම ආට පුළුවන්කම තියෙන අපේ රසේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන සමගින් මිලදී ගන්න.
0: මුස්කලා නිකන් අර තොල් දෙකකට ලංකල් වෙන නූඩල්ස් එකක් කනකොට අර නිකන් නූලා කැදලා ගන්න පුළුවන් විදියට නූල්ස් එකක් හදා ගන්න විජේ නූල්ස් තියෙනවා. මොකද ඇලෙන්න බැරි වෙන්නේ නැතුව ගන්න හදා ගන්න පුළුවන්කම තියෙනවා විජේ නූඩල්ස් කරගත්තොත්. එතකොට මම ව්‍යවසායකෙක් කරනවා නම් දක්ෂ ව්‍යවසායකෙක් කියලා අනාගත දවසක YouTube නාලිකාවක මම මෙහෙමයි වැඩේ පටන් අරගෙන මම මෙහෙමයි කරේ කියලා කියන්න. එතකොට channel එකකට ඇවිල්ලා අපි ඉස්සරහට හරි කමන්න ඇවිල්ලා මම මෙතනින් පටන් අරගෙන මෙහෙම වැඩේ ගී.
1: අද මම මෙතන.
0: අද මම මෙතන ඉන්නේ මෙහෙම වැඩේ පටන් ගත්තේ කසාගල plantation මට උදව් කරපු නිසා. එහෙම කියලා ගැම්බෙන් කියන්න ඔයාලට ආසාවක් තියෙනවා
1: නම්
0: දැන් මම සම්බන්ධ වෙන්න කසාගල plantation එක.
1: කසාගල සමූහ ව්‍යාපාරය කියලා කිව්වහම අපේ රටේ කෘෂිකර්මාන්තය නව මට්ටමකට ගෙනගෙපු ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් විශ්වසනීයම නාමය කියලා හැමෝම දන්නවා. ඉතින් වාට විශේෂයෙන් මතක් කරන්න ඕනේ කසාගල සමූහ ව්‍යාපාරය ඔවුන්ගේ ප්‍රධාන අරමුණු අතරින් විශේෂිතම දේ කරගෙන තියෙන්නේ අපනයන කේන්ද්‍රීය කෘෂි නිෂ්පාදන සමග රටට නව කෘෂිකාර්මික ආයෝජන අවස්ථා හරහා අනාගතය ගොඩනගමින් අපේ තරුණ පරපුරට ව්‍යවසායකත්වන පිවිසීමට මඟ සැලසීම කියලා කියන්නේ. ඉතින් දේශීය වුණත් විදේශීය වුණත් ශ්‍රී ලාංකික ඔබ සමට ආරාධනා කරන විශ්වාස සිංහතුව කසාගල සමූහ ව්‍යාපාරය සමගින් එකතු වන්නට.
0: හවස පහයි විනාඩි 57යි වෙලාව. ගොඩක් පැතිවලට වහිනවා කියලා තමයි ආරංචි. පරිස්සමෙන් යන්න ඕන.

0: පහර ලංකාවටම ලක්න පෙරනෝවරු
1: හවසහයයි විනාඩි නමයයි
2: ලක්කන සිත නිවන බුදුපන සිත නිවන බුදුපන
3: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නවයට

මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සඳදී දහර සඳදී දහර
2: සීනෙක තනි වෙලා
3: මිස්ටර් ෂනල් මං යන්න
4: එපා
3: එපා කියන්න එපා
4: බය වෙන්න එපා ලම මං අපුරු නෑ
5: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්
3: හැ මහත්තයා අද අජිත් ආවද මෙහෙ
4: ඔව්
3: ඉතින් ඒ කිව්වේ නැත්තේ
4: අහන්න නැතුව කියන්නේ මට පිස්සුද
5: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න
2: සීනෙක තනි වෙලා
6: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
7: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත් වෙන චිලින්ටන් කිඹුලව් දැල්ල

0: හරි ඉවිනි ඩ්‍රයිව අහගෙන ඉන්න අතරේ ඔයාගේ ගෙදර කෑම වේල රස ගන්ව ගන්න ඕන කරන දේවල් ටික ඔයා දන්නවා දැන් මොනවද ඕන කියන එක. ගෙදර අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් ලුණු ටික ලුණු කුඩු ටික එතකොට මිරිස් කුඩු ටික කහ කුඩු ටික මේ දේවල් ටික ගන්න ගියාට පස්සේ මතක් වෙන්න ඕන නම තමයි විජේ නිෂ්පාදන කියන්නේ. ස්වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක ගෙදර අරන් යන්න විශ්වාසයෙන් වාගේ පුංචි දරුවන්ට වැඩිහිටියන්ට ඕනම කෙනෙක්ට කන්න බොන්න ඕන දේවල් ටික විජේ නමින් අරගෙන යන්න. තේ කුඩු ටික, කොෆි, එහෙම නැත්නම් නූඩල් එකක් ගන්නවා නම්, එහෙම නැත්නම් ඉන්දියාප පිටි මේ හැම දෙයක්ම විජේ නමත් එක්ක ගෙදර අරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි චාරු දැන් අද සම්පත මහජන සම්පත ලොතරැය කියන්නේ විශේෂයෙන්ම ඉතිහාසය ගත්තත් කෝටිපතියන් ලක්ෂපතියන් දැවැන්ත විදියට බිහි කරපු ටිකට් පලක්. ඉතින් රුපියල් 40ක් වගේ පුංචි මුදලකින් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න දැන් ඔයාට අවස්ථාව තියෙනවා.
1: ඉතින් මහජන සම්පත ගැන තව ටිකක් ඔයාලට කියද්දී මහජන සම්පත ජයග්‍රහයෙන් බිහි කරන විතරක් නෙමෙයි රටේ සංවර්ධනීය සෞඛ්‍ය අධ්‍යාපන රාජ්‍ය සේවය වගේම 2025 වර්ෂයේ රජයේ එකබද අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දාය කරලා තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන්කම තියෙනවා මහජන සම්පත ගත්තොත් එහෙම ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න. ඉතින් සුපුරුදු විදිහටම තියෙන තෑගි ඔයාට ඔක්කොම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. පුංචි රුපියල් 40ක් වියදම් කරන්න වැඩි වැඩියෙන් ඔයාට පුළුවන් මහජන සම්පත ගිනදී ගන්න.
0: රයිට් අපි සිදුව කහලා ආයිමත් කතා කරමු. ඉවිනින් ඩ්‍රයිව් එක වයින්නේ.

Lakhanda Radio ITN. හවස 6:18 දැන්.

0: හවස 6යි විනාඩි 22යි.
1: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල.
2: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: ගෙදරට යන්නේ මහන්සියලා මහන්සියලා මොනහරි දෙයක් මනස දාගන්න බලාගෙන ගෙදරට යනකොට යන්නේ එහෙමනේ. ඉතින් මොනහරි දෙයක් ඉක්මනට කන්න ඕන කියලා. ඉතින් ඒ කන බොන දේ හොඳට රහට හදාගෙන තිබුණොත් තමයි අපිට ඔය කියන උනන්දුවෙන්ම කැමරේක කාලේ ඉවර කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් රස නැති වුණොත් කැමරේක කෑවත් වැඩක් නෑ වගේ. ඉතින් මේ මහන්සිය යන්නත් එක්ක හොඳට රසට කැමරේ ටිකක් කරනවා නම් ඔයා ගෙනියලා තියන්න ඕන විජය නිෂ්පාදන වලින් 3-5 ටික මිරිස් කුඩු ටික මේ කියන කැමර රස ගන්ව ගන්න ඕන හැම දෙයක්ම විජය නමින් අරගෙන ගිහින් තියාගන්න. රස විස නැති, රසකාරක නැති, වර්ණකාරක නැති හොඳ නිෂ්පාදන පෙළක් ඔයාට විජය නිවසින් දැන් ගන්න පුළුවන්කම තියෙනවා. එවනම් චාරු අපි යන්නත් වෙලාව ඇවිල්ලා තියෙන්නේ.
1: එහෙනම් අපි ගිහින් එන්නම් හෙටත් හවස 4 වෙද්දීවව හම්බ වෙන බලාපොරොත්තුවෙන්. ඔයාට සුබ දවසක් මම චාරු.
0: ගිහින් එන්නම් සුබ දවසක් මම ශමිත්.

0: 97.7 Lakhana Radio ITN Kanata Rahata House Hatarita Evening Drive with Chang and Chang Sama Anugrahaya
1: Rasayenut Ihala Gunayenut Ihala Vijaya Tose Mishranaya
0: Vijaya Products අපේ රසය රටේ සැමට
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලක්හඬ මොනින් ඉස්සල්ලා

0: අනුග්‍රහය.
1: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
0: සහයෝගීතා අනුග්‍රහය.

0: ಸಮುದ್ರ ಸ್ಥಳ
1: පහළ වායුගෝලයේ කැළඹීම අඩුපීඩන කලාපයක් බවට පත්වෙයි. ඉදිරි දින කිහිපයේ තද වැසි. ජලාශ රැසක වාන්දුරට විවෘත කෙරේ. ගංගා රැසකුත් ජල මට්ටම ඉහළයයි. අසර්බයිජානයේ දී අත්අඩංගුවටගෙන රැගෙන බටුවත්තේ චාමර CCD-යට. කුඩා තේවතු හිමියන්ට නොමිලේ අතිරේක පොහොර. මෙරට මාළු අසන්නට ඇමරිකා වෙළඳපොළෙන් වැඩි ඉඩක්. ශ්‍රී ලාංකිකයන්ගෙන් 84%ක් ඇස් දන් දීමට කැමැත්තෙන්.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරණය. ශ්‍රී ලංකා වාසිත පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේවරිට අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ මේවරිට දිවෙනට ඊසාන දෙසින් ස්ථානගත වී ඇති අතර ඒ බලපෑමෙන් ප්‍රදේශ රැසක මිලිමීටර් 100ට වැඩි තද වැසි හටගන්නා බවයි කාර්යනිවතු කාලගුණ විද්‍යාඥ සචිත් වික්‍රමසූරිය මහතා පෙන්වා දෙන්නේ.
2: අද දින උදෑසන දත්ත විශ්ලේෂණ අනුව ශ්‍රී ලංකාව ආශ්‍රිතව පැවති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩුපීඩන කලාපයක් දක්වා මේ වනට වර්ධනය වෙලා තියෙනවා. ඒ දිවිනට ඊසාන දෙසින් මේ වනට ස්ථානගත වෙලා පවතිනවා. මේ පද්ධතියේ බලපෑම මත දිවිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපෙදී තවදුරටත් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව දිවිනේ බොහෝ ප්‍රදේශ අහස වලාකුළුෙන් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි දින අපේක්ෂා කරනවා. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණ අයඹ සහ උතුරු පළාත්වල විකුණමලේ දිස්ත්‍රික්කයේ තැතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි බලාපොරොත්තු වෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇති තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පිළිර ගන්නා ලෙස ජනතාවගෙන් කාරණු කිලා සිටිනවා.
1: මේ අතර අධික වර්ෂාව හේතුවෙන් ජලාශ සහ ගංගා ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 9ක් මේ වන විට වාන්තමමින් පවතින බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ජලකළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර මහතා ඒ පිළිබඳව පැහැදිලි කළා.
3: ගංගා ද්‍රෝණි කීපයකම තියෙන ජලාශ වාන්දමීමේ තත්ත්වයක් අපිට දක්නට තියෙන කිරිඳිවැව සහ ඒ ආසන්නයේ පිහිටි වීරවිල, අයෝධවැව, ඉස්සවැව වැනි වැව් වාන්දමීමක් සිදු වෙනවා. ඒ නිසා බුලුඩුගම්බෙහෙර ජලාශයේ තප්පරයට ගණන් අඩි 4000ක විතර ප්‍රමාණයක් වලට නිදහස් කරනවා. මේ තත්ත්වය හැමුවේ කිරිඳිවැව පහළ පිහිටි 30 මහරාම ඇතුළේ ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්. පෙරගල ජලාශය මොණරාගල දිස්ත්‍රික්කයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැණිකගඟ ආවරණය වෙන ප්‍රදේශයට ලැබුණු වර්ෂාපතනයත් සමගම පෙරගල ජලාශය අන්දරට විවෘත කරලා තප්පරයට ගණන් අඩි 2000කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කරන මේ දී විශේෂයෙන්ම කතරගම පූජා බිමේ ආසන්නේ මේ තමයි ගඟ ගලන්නේ. මේ තත්ත්වය නිසා ගංගාව පරිහරණය කරන පිරිස් බොහොමයක් ඉන්නවා බාහිරින් යන. ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. රාජාංග නිසා දැද්‍රුවේ ජලාශත් මේ වෙන විට වාන්දරට විවෘත කරලා තියෙනවා. රාජාංගණයෙන් පහළ සිටින ජනතාවත් කලාවේ කලාවැව ඇතුළු බොහෝ වැව්වල ජල මට්ටම් ඉහළ යාම නිසා කලාවැවත් මේ වෙන විට ජලය නිදහස් කරනවා තප්පරයට ගණන් අඩි 12000කට විතර ආසන්න ප්‍රමාණයක්. මේ හේතු නිසායි කලාවැවේ ආසන්නයේ ජීවත් වන ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් වේ. දැද්‍රුව ජලාශයත් වාන්දරට නිතර ඉහළ ද්‍රෝණියට ලැබෙන වර්ෂාපතනයත් සමග වෙනස් කිරීම කරනවා. මේ වෙන විට තප්පරයට ගණන් අඩි 3000කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කරනවා. නමුත් ඉදිරියේදී එය වෙනස් වෙන්න පුළුවන්. සමස්තයක් උදිර ගත්තම අපේ ජලාශවල ධාරිතාවයන් 65%ක විතර ප්‍රමාණයක් තියෙන ප්‍රධාන ජලාශවල උමාවය ජලය නිදහස් පවර් ජෙනරේෂන් නැත්නම් විදුලි බල නිෂ්පාදනයත් සමග නිදහස් කිරීමත් එක්ක තනමල්ල ප්‍රදේශයේ යම් මට්ටමක ජල මට්ටම් වැඩිවීමක් තිබුණා. එය මේ වන විට අඩු වෙමින් පවතිනවා. ගංගාවත් තිබුණත් නැතත් ඇතැම් ස්ථානවල පහත් බිම්වල ෂණිකව වතුර තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මාර්ග පාවිච්චි කරන අය, ජලය පහත් බිම් ආසන්නයේ ඉන්න අය සහ ගංගාව ආසන්නයේ ඉන්න අය මේ පිළිබඳ දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
1: නායම් අනතුරැඟවීම් නිවේදනයේද තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ වසන්ත සේනාධීර මහතා ප්‍රකාශ කළා. ඒ අනුව බදුල්ල, කළුතර, කුරුණෑගල, මාතලේ, මොනරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්වල මෙන්ම අනෙකුත් අවධානම් සහිත ප්‍රදේශවල ජනතාව සැලකිලිමත් විය යුතු බවයි ඒ මහතා දැනුම් දෙන්නේ. අයහපත් කාලගුණ තත්ත්වයත් සමග මාර්ගවලට පස් කඳු සහ ගල් පෙරලීමේ අවධානමක් හටගෙන තිබෙනවා. ඒ හේතුවෙන් කඳුකර ප්‍රදේශවල මාර්ගයන්හි සැලකිලිමත් රථවාහන ධාවනය කරන ලෙස රියදුරන්ට දැනුම් දී තිබෙනවා. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේද පස්කඳු කඩා වැටීමේ අවධානමක් හටගෙන ඇත්තේ වටවල දියකළ ප්‍රදේශයේදී. දෙට්වා සුලිකුණාටුවේදී වටවල ප්‍රදේශයේ විශාල නායාමක් සිදු ස්ථානයේ කඩාවැටුණු පස්කන්ද කපා ඉවත් කිරීමෙන් පසු ඊයේ ඇදහැලුණු තද වර්ෂාවත් සමග යළිතෙම ස්ථානයේ පස් මාර්ගයට කඩාවැටී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ඒ හේතුවෙන් ගමනාගමනයේ මන්තිරුවකට සීමා වී තිබෙනවා. කඩාවැටුණු පස් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ නෝඩ් කාර්යාලයේ විධායක ඉංජිනේරුවරයා ප්‍රකාශ කළේ. මේ අතර බලකොටුව දොඩම්කොල්ල ප්‍රදේශයේදී මීටර් 900ක පමණ උසක සිට විශාල ගල් පර්වතයක් නිවසක් මතට කඩාවැටී තිබෙනවා. එහිදී 3 දෙනෙකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. අනතුරින් නිවසේ නිදාගෙන සිටි යුවලා බරපතල තුවාල ලැබුවා. අසල නිවසක සිටි තවත් පුද්ගලයෙක්ද කම්පණයේ හේතුවෙන් රෝහල් ගත කිරීමටයි පියවර ගත්තේ. සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු ලෙස සැලකෙන මනෝජ් සුරංග ලියනගේවත් බටුවත්තේ චාමර අසර්බයිජානයේදී අත්අඩංගුවටගෙන මෙරටට රැගෙන වී තිබෙනවා. ඊ රාත්‍රියේ කටුනායකට ළඟා වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඇති යානයකින් ඔහු රැගෙන වී තිබෙන්නේ. සැකකරු වයස අවුරුදු 47ක රාගම බටුවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහු දිගු කලක් ඩුබායි සැඟව සිටීමෙන් අනතුරුව මේට වසරකට පමණ පෙර අසර්බයිජානය වෙත පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඒ අනුව සැකකරු අසර්බයිජානයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙනීමෙන් පසු ඔහු දැඩි ආරක්ෂක රැකවල් මැදේ කොළඹ අපරාධ කොට්ටාශය වෙත රැගෙනීමටයි පොලිසිය කටයුතු කළේ. ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා ගිනි අවිය ලබා දීම ඇතුළු මෙරට සංවිධානාත්මක අපරාධ ගණනාවකට මෙන්ම ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම් වලටද බටුවත්තේ චාමර සම්බන්ධ බවට තොරතුරු හෙළිව තිබෙනවා.

0: හෙළිව තිබෙන්නේ. ඇතමුන් අයිතිකරුවන් අපේක්ෂා නොකරන ආකාරයට විශාල මුදලක් ගෙවා මෙලෙස නිවාස හා පරිසර කුලී පදනම් මත ලබා ගන්න අවස්ථාද පවතින බව පොලිසිය පවසනවා. මෙසේ දේපළ වෙනත් පාර්ශ්වයන්ට ලබා දීමේදී වංචනික හා අපරාධ ක්‍රියා සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව දැඩිව සැලකිලිමත් වන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ. නිවාස හා ගොඩනැගිලිවල පදිංචි සියලු පුද්ගලින්ගේ තොරතුරු ලබා ගැනීමේ බලය පොලිසියට පවතිනවා. ගෘහමූලිකයා විසින් තාවකාලිකව පදිංචින පුද්ගලයන් පිළිබඳව තොරතුරු අදාළ පොලිස් ස්ථානයට ලබා දිය යුතුයි. පදිංචි කරුවන්ගේ වෙනසක් සිදුවන සෑම අවස්ථාවකම ඒ සම්බන්ධයෙන් දැනුම් දීමට සහ ගෘහමූලිකයා හෝ නිවාසිමිකරු බැඳී සිටින බවයි පොලිසිය පවසන්නේ. 2015-2019 වසරවලදී ආරම්භ වූ නිවාස ව්‍යාපෘතිවල තත්ත්වය සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුව පිහිටුවීමට රජය පියවරගෙන තිබෙනවා. අදාළ කමිටුවට කැබිනට් අනුමැති හිමි වී ඇති අතර ඒ අනුවම කාලවකවානුවේදී ඇරඹී නිවාස ව්‍යාපෘතිවල වැඩ අවසන්ද නැද්ද යන වග සහ වැඩ නතර වී ඇත්නම් ඊට හේතු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමයි මෙම කමිටුවට පැවරී ඇත්තේ. කමිටු සමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කළේ දිට්ඨාපදාවෙන් පූර්ණ හානි වූ නිවාස දහසක් මෙවන විට ඉදිකර අවසන් බවයි.
1: නිවාස සමදල අධිකාරියන් කියන තොරතුරු අනුව 2015-19 කාලේ නිවාස ව්‍යාපෘති 2562ක් ආරම්භ කරන්න පටන් අරගෙන තියෙනවා. මේකේ සම්පූර්ණ ඉදිකරන්න අපේක්ෂා කරපු නිවාස ගණන 64407ක්. නමුත් ඒකෙන් කොටසක් නිවාස සමදල අධිකාරිය ණය දීලා හදන ගම්මාන, සමහර ගම්මාන තියෙන කෙලින්ම ආධාර. මේ කාලය ඇතුළත වැඩ ඉවර කළ තියෙන ආරම්භ කරපු නිවාස ව්‍යාපෘති වලින් එහෙම නැත්නම් නිවාස ගම්මාන වලින් ගම්මාන 386ක විතරයි වැඩ අවසන් කරලා තියෙන්නේ. 101ක වැඩ පටන් අරගෙනම නැහැ. වැඩ මොනෑම විදියකින් හරි පටන් ගත්ත ගම්මාන 58ක වැඩ අතරමඟ නවත්තලා තියෙනවා. ණය වැඩසටහන සඳහා ලොකු මුදලක් දීලා තිනවා. ඒවා අය වෙන්නේ නැහැ. අය වෙන්න තින්දා නිවාස සම්බන්ධන අධිකාරිය දැන් අරබු දෙකේ ඉන්නේ. මේ භාගයට හදපු ගෙවල් වෙන ඇත්තටම ගෙයක් නැති කෙනෙකුට දෙන්න ගියාම මේ අයිතිය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඉඩමත් ගෙයක් තියෙන කෙනෙකුට තවත් ඉඩමක් දීලා එයා භාගයටත් ගෙයක් හදලා නිවාස සම්බන්ධන අධිකාරිය මුදල් කොටසයි දීලා තියෙන්නේ. ඒ ප්‍රතිලාභියත් මුදල් කොටසක් දාලා ගේ භාගයට හදලා ඒක එයා පාවිච්චි කරන්නෙත් නැහැ. වෙනකට දෙන්නත් බැහැ. එහෙනම් රට පුරා ගත්තාම ගෙවල් 50,000ක් විතර භාගයට හදලා තියෙනවා. ඒවල ඇතරම් පදිංචිත් නැහැ. සුදුසුම කට්ටියට දී ගන්න බැරිලා තියෙනවා. මේකේ ඉඩම් ගැටලු තියෙනවා. ප්‍රතිලාභින් තෝරා ගැනීම ගැටලු තියෙනවා. ඊට පස්සේ ජීවත් වෙන්න සුදුසු පරිසරයක් නැති ගම්මාන තියෙනවා. ඊළඟට තමයි නිවාස සම්බන්ධන අධිකාරිය විදිහට මේ ණය ප්‍රශ්නේ හිර වෙච්ච එක. ඒ වගේම ප්‍රතිලාභී පවුල් ණයවල ප්‍රශ්නේ හිර වෙච්ච එක. ඔන්න ඔය ප්‍රධාන කරුණු පහ තමයි විශේෂම විමර්ශනය කරන්න ඕනේ.
0: ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට සීමා වී තිබූ පොහොර බෙදාහැරීමේ ක්‍රියාවලිය පෞද්ගලික ආංශ වෙතද ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්ච මහතා සඳහන් කළේ ලබන සතියේ සිට නව තීරණය ක්‍රියාත්මක බවයි. ඒ අනුව හිඟයකින් තොරව පොහොර බෙදාහැරීම කාර්යක්ෂම කිරීමයි වැඩපිළිවෙලේ ආරමුණ. මැදපෙරදිග යුද තත්ත්වයේ හේතුවෙන් පොහොර සහ කෘෂිය දූම්බල මිල ඉහළ ගියද යූරියා පොහොර මිටියක මිල රුපියල් 10,200ක සීමාවේ රඳවා ගනිමින් ගොවීන් වෙත අලෙවි කිරීමට පියවරගෙන ඇති බවද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා. යද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පසුගිය මාර්තු මාසයේ වන විට යූරියා මෙට්‍රික් ටොන් 1,200,000ක්ද පසුව තවත් මෙට්‍රික් ටොන් 50,000ක්ද ආනයනය කර තිබෙනවා. ඒත්වෙන් කිසිදු පොහොරෙන්ගයක් ඇතිවීමට ඉඩක් නොමැති බවත් පොහොරෙන්ගයක් ඇති බවට ඇතමුන් පවසන්දේ පෞද්ගලික ආයතන තුළ පොහොර නොමැති නිසා බවද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්ච මහතා පෙන්වා දුන්නා. කුඩා තේමතු හිමියන්ට මේ වසරේදී අතිරේක පොහොර සහනාධාර වටයක් නොමිලේ ලබා දීමට තීරණය කර තිබෙනවා. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේ ඒ සඳහා රුපියල් මිලියන 2,500ක් වෙන් කර ඇති බවයි. සතොසින් අර්ථාපල් මිලදී ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ මහතා සඳහන් කළේ අර්ථාපල් කිලෝවක් ගොවීන්ගෙන් රුපියල් 220කට මිලදී ගන්නා බවයි.
2: රජයේ මැදිහත් වෙලා රුපියල් 220ට අල මිලදී ගන්න. ඊට වඩා වැඩි මිලට ඕන නම් ගොවියට විකුණන්න පුළුවන්. එතකොට මේ 220 කියන කාරණේ මේක එන්නේ පෞගිය දවස්වල අපි ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් සාකච්ඡා වටයක් ගියා. ඒකෙදී අල ගොවි සංවිධාන, අල ගොවි නියෝජිතයෝ ඒගොල්ලෝ තා. ඒ සාකච්ඡාවලදී ගොවින්ගේ පැත්තෙන් ආපු ඉල්ලීම් එක්ක ආපු එකඟතාවයන් එක්ක තමයි රජය මැදිහත් වෙලා මේ අල මිලදී ගැනීම කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ගොවියට අසා

0: සාධාරණ නොවන විදිහට ගොවියන්ට යම් කිසි සාධාරණ වෙළඳ පොළක් නිර්මාණය කිරීම තමයි ඇත්තටම අපේ ඉලක්කය ගොවි ආරක්ෂා කරන එක.
1: ඔවුන් චෝදනා කරන්නේ මේ කාලේ විශේෂ මානවනය කිරීම සහ මේ නිෂ්පාදන පිළිවෙත් එක්ක මේ මිල ගැලපෙන්නේ නැහැ කියන කාරණා.
0: මේ යුද තත්ත්වයත් එක්ක යම් යම් කාරණා ගොවින්ගේ පැත්තෙන් තියෙන්න පුළුවන් තියෙනවා නැත්තිනේ. නමුත් දැන් ගොවි සංවිධානත් එක්ක කතා කරලා ආපු එකඟතාවයන් වලට අනුව තමයි මේ ක්‍රියාවලිය එන්නේ. ගොවින් ඉල්ලීම තිබුණේ විශේෂයෙන්ම අල කිලෝ එකක් රුපියල් 200න් එහා මිලක් අපට ලැබෙනවා නම් අපි සතුටුදායකයි. අපිට ප්‍රශ්නයක් නැහැ. මේක තමයි ගොවි නියෝජිතයන්ගෙන් ආපු නිගමනය. අල වගා කරන ගොවියා වගේම අල කන මිනිස්සු ප්‍රමාණයට වඩා වැඩිනේ. එතකොට ඒක මත මේ ගොවියා හැල්ලු කරනවා නෙමෙයි. එහෙමනම් මේ දෙපැත්තම බැලන්ස් වෙන්නත් ඕනේ. ගොවි ආරක්ෂා වෙන්නත් ඕනේ. ගොවියට සාධාරණත්වයක් ඉන්නත් ඕනේ. අනිත් පැත්තෙන් පාරිභෝගිකයට සාධාරණත්වයක් වෙන්නත් ඕනේ.
2: අමරිකා එක්සත් ජනපදයට මත් සපනයනය සඳහා පනවා තිබූ බාධා ඉවත් කර ඇති බව ධීවර ජල්ජහා සාගර සම්පත් අමාත්‍යංශය පවසනවා. එය අනුව මෙරට මුහුදු කකුළුවන් ඇතුළු මත්ස්‍ය අපනයන සඳහා අනුමැතිය ලබා දී ඇති අතර සාගර ශීරපායින්ට හානි නොවන පරිදි ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රමවේද ජාත්‍යන්තර ඇගීමට ලක්ව ඇති බවයි අමාත්‍යංශය සඳහන් කළේ. අමරිකාවට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමේදී සාගර ශීරපායින් ආරක්ෂා කිරීමේ පනත යටතේ පනවා තිබූ දැඩි කොන්දේසි සපුරාලීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. ඒ පිළිබඳව ශ්‍රී ලංකා රාජ්‍යයට නිල වශයෙන් දැනුම් දීමටයි අමරිකා එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව පියවර ගත්තේ. මෙරට මුහුදු කකුළුවන් ඇල්ලීමේ ක්‍රියාවලිය ඇතුළු ඒ ආශ්‍රිත රෙගුලාසි අමරිකානු ප්‍රමිතීන්ට අනුකූල බවද රට වාණිජ දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙනවා. පක්ෂ පාට ભેදයකින් තොරව පරිසරය සුරැකීමට එක්වීම සියලු දෙනාගේ වගකීමක් බව විපක්ෂ නායක සජීව ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ දේශගුණයේ පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමින්.
3: මම යෝජනා කරනවා පරිසර සංරක්ෂණ ග්‍රාමීය නාගරික සහ වතු මට්ටමේ විශේෂයෙන්ම තරුණ ප්‍රජාව කේන්ද්‍ර කරගත් ඒ සංවිධාන ගොඩනගන්නට ක්ලයිමට් කෝකස් පාර්ලිමන්ට් එක හැටියට අපි කටයුතු කරනවා. එතන කිසිම දේශපාලනයක් නැහැ. සියලුම ප්‍රජාව සම්බන්ධ කරගෙන පරිසරයේ තිබෙන වැදගත්කම පෙන්වා දීමත් අනිවාර්යෙන්ම අපි හැමෝම පරිසරයට ආදරේ. මේ එකතු වෙලා අපි උත්සාහ කරන්නේ අපි හැමෝම ආදරය කරන පරිසරය සුරක්ෂා කරන්න.
2: 21 වන ආසියා මාධ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මාලදිවයින බලා හෙට පිටත්ව යනවා. අමාත්‍යවරයා ආයම සමුළුවේ 4 සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතයි. සමුළුව පැවැත්වෙන්නේ මාලදිවයිනේ විලා නෝටිකාහිදී. ආසියා රටවල් නියෝජනය කරමින් ප්‍රතිපත්ති සම්පාදකින් මාධ්‍ය ආයතන නියෝජිතයින් සහ සන්නිවේදන පර්යේෂකින් මෙන්ම නිරීක්ෂකින් ඇතුළු පිරිසක් ඊට එක්වනවා. මාලදිවයින් රජයේ නියෝජිතයන්ද සමුළුවට එක්වන අතර බෙම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් සහ සාක් සංවිධානයේ මහලේකම්වරයා ඇතුළු ආසියා කලාපයේ රටවල ශ්‍රේෂ්ඨයේ ප්‍රධානින් රැසක් දැක්වීමට නියමිතයි. මෙරට ජීවත් වන ජනතාවගෙන් 84% ඇස් දන් දීම සඳහා කැමැත්ත පළ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ ලෝකයේ ඇස් දන් දීමේ ඉහළම ප්‍රතිශතය බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. ජාතික අක්ෂි බැංකුව ආරම්භ කර මේ වන විට වසර 15 කාලයක් සපිරෙනවා. එම කාලය තුළ ලැබී ඇති අක්ෂි කුණිත සංඛ්‍යාව 17,000ක්. රෝගීන් 12,000කට ඒවා බද්ධ කර ඇති අතර එම බද්ධ කිරීම ඉතා සාර්ථක බවයි අමාත්‍යංශය පවසන්නේ. වෙනත් රටවල අවශ්‍යතා හා ඉල්ලීම් මත අක්ෂි කුණිත 5,000ක ප්‍රමාණයක් ප්‍රදානය කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. මෙරට අක්ෂි බැංකුව ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීමක් සහිත ආයතනයක් වන අතර සිංගප්පූරුව දකුණු අප්‍රිකාව මෙන්ම අනෙකුත් ආසියානු රටවලින් මෙරට අක්ෂි බැංකුවේ ඇති අක්ෂි කුණිත සඳහා විශේෂ ඉල්ලුමක් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. කොත්මලී ගැරණියල්ල ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක් වී වසරක් ගතවීම නිමිත්තෙන් පින්කම් මාලාවක් පැවැතුණා. ඒ බස් රථ අනතුරු සිදු වූ ස්ථානයේදී අනතුරින් මියගිය සියලු දෙනාට සාතුවල් ලැබුවාන්ට සෙත් පැතීමයි එහි ආරමුණ. ඒ අනුව මහා සංඝරත්නයේ වැඩම කර පිරිස් සජ්ජායනා කිරීම සිදු වුණා. අන්‍යාගමික නායකින්ද පැමිණ ආගමනුකූලව චාරිත්‍ර සිදු කරමින් සෙත් පැතීමටයි පියවර ගත්තේ. කොත්මලේ ප්‍රාදේශීය ලේකම් නදීර ලක්මාල් මහතා ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා. හෙටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාෂයට කැඳවා තිබෙනවා. සිදු කළ දැනුම් දීමට අනුව එම කොට්ටාෂය හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශයක් ලබා දීමට හිටපු මන්ත්‍රීවරයාද පෙරවරුවේ කටයුතු කළේ. උදේකම්මම්පිල මහතා ආරක්ෂණා කළ කෘතියේ පාස්කු ප්‍රහාරය වැනි තවත් ප්‍රහාරයක් සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවා. ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමටයි ඔහු අද මෙසේ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාෂයේ වෙත කැඳවා තිබුණේ. කොළඹ වේල්ලවීදියේ පොලිස් ස්ථානයේ ඉදිරිපිට පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගත්තා. ගිනි නිවන හමුදාව සඳහන් කළේ ඒ පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 10ක් යොදාගත් බවයි. ගින්නෙන් සිදු හානි හෝ ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. කොවිඩ්-19 තේ අතුරු ආබාධයක් හේතුවෙන් හන්ටා වෛරසයේ ආසාදනය නොවන බව ෆයිසර් සමාගම ප්‍රකාශ කර තිබෙනවා. ඒ රොයිටර් පුවත් සේවයේ ෆයිසර් සමාගමෙන් සිදු කළ විමසීමකදී කොවිඩ් වෛරසයට රේ එන්නතක් ලෙස නිපදූ ෆයිසර් එන්නතේ අතුරු ආබාධයක් ලෙස හන්ටා වෛරසයේ ආසාදනය වන බවට පසුගියදා සමාජ මාධ්‍යන්හි පළවී තිබුණා. ඒ පිළිබඳව ලෝපුරා සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ වැඩි අවධානයක් යොමු වෙමින් තිබූ පසුබිමකයි රොයිටර් පුවත් සේවයේ සම්බන්ධයෙන් ෆයිසර් සමාගමෙන් විමසීමක් කර තිබෙන්නේ. එහිදී ෆයිසර් සමාගම ප්‍රකාශ කර ඇත්තේ සමාජ මාධ්‍යයේ පැතිර යන පුවත අසත්‍ය බවයි. හන්ටා වෛරසයේ ෆයිසර් එන්නතේ අතුරු ආබාධයක් නොවන බවත් එන්නත නිෂ්පාදනයේදී හන්ටා වෛරසය ඇතුළත් මූලද්‍රව්‍ය භාවිත නොකරන බවත් ඒ අනුව හන්ටා වෛරසයේ සහ ෆයිසර් එන්නත අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එම සමාගම ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ හන්ටා වෛරසය මියන්ගෙන් මිනිසාට බෝවන රෝගයක් බවයි. කෙසේ වෙතත් පසුගියදා MV හොන්ඩියස් නැමති සංචාරක මගී ප්‍රවහන් නෞකාවේ සිටි සංචාරකින්ගෙන් හඳුනාගත් එම වෛරසයේ ඇන්ඩීස් ප්‍රභේදය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීමක් සිදුවන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළා. බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක සමිනු රහමාන්ට ජීවිතාන්තය දක්වා තරඟ තහනමක් පනවා තිබෙනවා. එරට ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ICC දූෂණ විරෝධී නීති සංග්‍රහයේ විධිවිධාන උල්ලංඝනය කිරීමේ චෝදනාව මත මෙම තරඟ තහනම පැන වූ බවයි. පසුගිය ජනවාරි මාසයේ පැවති බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී චැටෝග්‍රෑම් රොයල්ස් කණ්ඩායම් වෙනුවෙන් තරඟ කර ඇති ඔව් ඔට්ටුවැල්ලි මාශ්‍රිත ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වී ඇති බවයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ. ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල. පහළ වායුගෝලයේ කැළඹීම අඩුපීඩන කලාපයක් බවට පත්වෙයි. ඉදිරි දින කිහිපයේ තද වැසි. ජලාශ රැසක වාන්දුරටු විවෘත කෙරේ. ගංගා රැසක ජලමට්ටම ඉහළ යයි. අසර්බයිජානයේදී අත්තරංගොඩගෙන් රැගෙන බටු අතේ චාමර CCD. කුඩා තේවතු හිමියන්ට නොමිලේ අතිරේක පොහොර. මෙරට මාළු අස්සන්නට අමරිකා වෙළඳපොලෙන් වැඩි ඉඩක්. ශ්‍රී ලාංකිකයන්ගෙන් 84ක් ඇස් දන් දීමට කැමැත්ති. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන් නිමාවට පත්වෙනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9. 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: හවස 6යි විනාඩි 52යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදලා ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනාකාරියක් වූ bayabas.com වෙත පිවිසෙන්න.
3: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත්වන චිලින්ටන් කිඹුල උදැල්ල.
4: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011-767-679-579.
5: FM 93.5 FM 93.7 Lakhana Radio ITN Lakhana

0: විඳින්න.
1: සඳදී දහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය්‍ය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති.
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 7679 579.
0: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
1: සන්තරන්ගේ තාරහර
4: සුබ සන්ධ්‍යාවක්, ආදරේ පෙරණු තවත් සුන්දර දවසක්. තාලයක් තිස්සේ ඉරේතලලා වේලිලාගේ මහපොළවට වැහි බිින්දුවක් කියන්නේ කොයි තරම් නං අත්සසිල්ලක්ද නේද? හැබැයි සමහර වෙලාවට ඒ ඉරිතලලා ගියපු මහපොළවම කම්පාවට පත් කරන්න, තෙත්ත බරියම් කරන්න තරමට වහිච්චි හිතේ ටිකක් බයක් ඇතිවෙන එකත් නතර කරන්නම බැහැ. මොකද ජීවිතේ මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන මිහිරි අමිහිරි අද්දකීම් සම්මිශ්‍රණය වෙලා අපිට මතක් වෙන්න ගන්න නිසා. ඔයි කොයි හැටිවතත් සුබ ප්‍රාර්ථනාවන් වලට පුළුවන් වෙනවා යම්තාක් දුරකට හරි අපේ හිත් හදාගන්න. ඒ වගේම මේ සෝබා දහමට ආදරය කරන තරමටම සෝබා දහම අපිට ආදරය කරනවා කියන පරම සත්‍යයත් එක්ක ජීවිතය ඉස්සරහට යනකොට හරි සැහැල්ලුවක් දැනෙනවා. අපි අද ලෑස්ති. ඔබ මම අපි කවුරුත් ආදරය කරන සුන්දර බොලිවුඩේ රවුමක් යන්න. ඉතින් රැනවේ වෙනකල් එහෙනම් 93.5 93.7 වගේම www.lakkandaradio.lk අපේ වෙබ් අඩවියෙන් මේ පැත්තට එන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. හිතට දැනෙන සමහර දේවල් තියෙනවා. ඒක වඩා තීව්‍ර වෙලා දැනෙන හැඟීමක් බවට පත් වෙන්න මේ අපි අපිට දෙන පරිසරයත් හොඳටම බලපානවා.

සීතල සුළඟ මෙදවල් එක්ක ආදරය ගැන ආදරණීය සිතුවිලි මතකයට එන එක නවත්වන්න කාටවත් බෑ. එහෙනම් මුලින්ම අපි යන්න ලෑස්ති බොලිවුඩේ මේ පැය දෙකක චාරිකාවේ පළවෙනි නැවතුමට. එනවද යන්න? රාජ්කුමාර් මීනා කුමාරී නදීරා මේ චිත්‍රපටයට රංගනයෙන් එක්වනා. 1960 දී තිරගත වුණු දිල් අප්නා ඔර් ප්‍රීත් පරායි චිත්‍රපටයෙන් තමයි අපි මේ ගීතය තෝරගත්තේ. ශෛලේන්ද්‍ර තමයි චිත්‍රපටයට ගීත ලිව්වේ. ශංකර් ජයකිෂන් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරුන්, ලතා මංගේෂ්කර් ගීතය ගායනා කළේ. ඒ වගේම 1961 වසරේදී පවත්වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලදී හොඳම සංගීත අධ්‍යක්ෂණයට ශංකර් සහ ජයකිෂන් සම්මාන දිනාගත්තෙත් දිල් අප්නා ඔර් ප්‍රීත් පරායි චිත්‍රපටය වෙනුවෙන්. හරිම සුන්දර කතාවක්. වෛද්‍යවරයෙක් රෝහලක් හෙදියක් මේ කතාවට එක්කලා හිටියා. සුශීල් වර්මා චරිත නිරූපණය කළේ රාජ්කුමාර්. ඔහු තමයි ප්‍රධාන චරිතය, වෛද්‍යවරයෙක්. ඔහු ශිම්ලා රෝහලට එනවා. වෛද්‍යවරයෙක් වෙන්නාව ගමනේදී ඔහුගේ අධ්‍යාපන කටයුතු අතරමඟදී ඔහුගේ තාත්තා මිය ගියාට පස්සේ තාත්තගේ ළඟම මිත්‍රයෙක් තමයි සුශීල්ගේ අධ්‍යාපන කටයුතු වලට වියදම් කරන්නේ. ඉතින් මේ හින්දා සුශීල්ගේ අම්මා පවුලේ සියලු දෙනාම හිතනවා මේ අධ්‍යාපන කටයුතු වලට වියදම් කරපු තමන්ගේ තාත්තගේ, නැත්තම් සුශීල්ගේ තාත්තගේ මිතුරට කෘතගුණ සලකන්න ඕනේ කියලා. ඉතින් කොහොම හරි කාලයගේ ඇවෑමෙන් මේ අතරට එක්වෙනවා හෙදියක්. ඇය කරුණ. මීනා කුමාරී තමයි මේ චරිතය නිරූපණය කළේ. ඉතින් මේ දෙන්නා මුණ ගැහෙලා ශිම්ලා රෝහලේදී දන්නෙම නැතුව ඒ දෙන්න අතරේ බොහොම ආදරණීය බැඳීමක් ඇති වෙනවා. මේ අතරතුරට තමයි කුසුම් මැදිහත් වෙන්නේ. කුසුම් කියන්නේ අර සුශීල්ට ඉගෙන ගන්න උදව් කළ සුශීල්ගේ තාත්තගේ මිතුරගේ දියණිය. එතකොට හිතන්නකෝ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. එතනින් එහාට කොහොම හරි සුශීල්ගේ අම්මා කාශ්මීර් වලට ට්‍රිප් එකක් ලෑස්ති කරනවා. ඉතින් මේ ට්‍රිප් එක යන අතරේදී තමයි කරුණා මේ ගීතය ගායනා කරන්නේ. අජීබ් දාස් තාහේ යේ කහා ශුරු කහා කතම්. හරි අමුතු කතාවක් මේක. කොහෙන් පටන් ගන්නවද, කොහෙන් කෙලවර වෙනවද කියලා දන්නේ නැහැ. මේ ගමනේ දිශා නැතිය කොහෙද? ඔහු දන්නෙත් නැ, මම දන්නෙත් නැ. මේක හරි අමුතු.

0: රාත්නක වියමන සන්තියදහර
1: සඳදිය දහර සමක ලකනහගෙන ඔබ අද සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්ව ලබා දෙන කවුද කියලාත් මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය කියන ජාතිකල උත්‍රායි මණ්ඩලයේ සමකෙන් ඩෝමාසන් ක්‍රෙවි කිටමේ යන්ත්‍රය ඔබට මෙලදී කියනීමේ අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්ව ලබා දෙන්නේ සඳදිය දහර වෙනුවෙන්. ධන නිධානය ගැන මේ මතක් කරන්නේ. කෝටිපති සිහිනය යථාර්ථයක් කරන ගමන් ඔන්න දැන් ඔබේ සන්ඩේ ෆනි ඩේකේ වැඩි වාසියක් ඔබට අත්කර දෙන්න ධන නිධානය ලොතරැයිය මාර්තු පළමුවනිදා සිට සෑම ඉරිදා දෙනකම විශේෂ කර තියෙනවා. ඉතින් ඒ අනුව සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් හතරකින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් දස දහසක තෑගි රැසක් දිනාගන්න දැන් ඔබට පුළුවන්. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය. සඳදිය දහර අනුග්‍රහක දායකත්ව ලබා දෙමින් අපිට කියනවා මාක්ස් වෙන් හෝල්ඩින්ග්ස් ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ. ශ්‍රී ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණින් සමිබල ගන්නවා ඇති ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. පැයට වී කිලෝ 1000ත් 1200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි අවම විදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 011 677 579 දුරකථන අංකයට.
0: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර අහගෙන ඔබ ඉන්නේ. සඳදිය දහර තුළින් ඔබි ආදරය කරන සොන්දර බොලිවුඩේ අපි මේ පැය දෙකක ගමනක් යන ගමන් ඉන්නේ. ගමනක් කියලා කිව්ව ගමන් ඉතින් ඒ ගමනට මාවතක් තියෙනවා කියලා මතක් වෙනවනේ නේද? සඩක් 1991 වසරදී මේ චිත්‍රපටයේ තිරගත වුණේ මහේෂ් බට් තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. එතකොට ප්‍රධාන චරිත නිරූපණය කළා සංජය දත් සමඟ පූජා භට්. අතිශය ජනප්‍රියත්වයට පත්වන මේ චිත්‍රපටයේ ගීත අදටත් ජනප්‍රිය. 90 දශකයේ නිර්මාණය වුණු මේ ගීත ඇල්බමය ගැන කතා කරනකොට නදීම් සහ ශ්‍රවණ් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. අපි අහන මේ ගීතය අනුරාධා පෞද්ගල සමගින් කොමල් සානි ගයන්නේ. ආදරය කියන්නේ මොකක්ද කියලා මං ලෝකෙටම කියන්නේ. මුළු ලෝකෙම ගෞරවය ඔබට ලබා දෙන්න ඔයා මගේ කරගන්නවා කියන පරන්තුව හැමදාමත්.

प्यार कहतेना ये हम नहीं जानते, मगर जी नहीं सकते तुम्हारे बिना। මොනාට කොච්චර ආදරේද කියලා මම දන්නේ නැහැ කියන්න. හැබැයි මම දන්න එක දෙයක් ඒ තමයි ඔයා නැතුව මට ජීවත් වෙන්න බෑ කියලා. මේ ගීතය ඇතුළත් චිත්‍රපටය 1981 වසරේදී තිරගත වුණු කුද්‍රත් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ, දිරරචනය කළේ චේතනානන්ද්, රාජේෂ් ඛන්නා හිම මාලිනී ප්‍රධාන චරිත නිරූපණය කරද්දී රාජ්කුමාර්, ඒ වගේම ප්‍රියා රාජ්වංශ සහ විනෝද් ඛන්නා අනිකුත් චරිත නිරූපණය කළා. අතිශය ජනප්‍රියත්වයට පත් වන මේ ගීතය අද දක්වාම කවුරුත් ආදරය කරන ගීතයක්. චිත්‍රපටයේ අවස්ථා දෙකක මේ ගීතය ඇතුළත් වෙනවා. එක් අවස්ථාවකදී ගීතය ඇහෙන්නේ ගායන ශිල්පිනියකගේ හඬින්. ඒ තමයි පවීන් සුල්තානා. ඒ වගේම කිෂෝ කුමාර් මේ ගීතේ ගායනා කරන චිත්‍රපටයේ තවත් තැනකදී. එතකොට චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ආටි වර්මන්, රාහුල් දේව් වර්මන්, මචු සුල්තාන්පුරි, කොචීල් ශිෆායි තමයි චිත්‍රපටයට ගීත ලිව්වේ. කුද්‍රත් චිත්‍රපටයෙන් මේ

0: ලක්ෂණ සඳුදි දහරහන්ගෙන වෙලාව මතකරණම් වෙලාව රාත්‍රී 7යි විනාඩි 27යි.
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙක් වන්න.
2: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: Vasata sita rasata ida අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
4: යහතුන වඩන අපේ රස විජේ.
3: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
5: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනාකාරයක් ඕ biobus.com වෙත පිවිසෙන්න.
6: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත් වෙන චිලින්ටන් කිඹුලව් දැල්ල.
7: ලාංකේය විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011176479579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.
8: පසුම්බියට වාසිකරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරිවාසේ නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න.
9: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP

0: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත් වෙන චිලින්ටන් කිඹුලව් දැල්ල.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176779579.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
3: ලක්ෂණ මොනින් ඒසල්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: පන සිතලීමන පුතුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නවේට.

0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: ඔබ කැමතිම ලක්හඬ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්හඬ YouTube නාලිකාවට.
5: ලක්හඬ YouTube channel එක දැන්ම subscribe කරන්න.
6: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: අවධානම පිළිපද අවධානය පිණිසයි. මේ වසරේ පළමු මාස හතර තුළ දිවයින පුරා ඩෙංගු රෝගෙන් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
2: ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදරමු.
3: අධ්‍යක්ෂණය ශාම් විජේරත්න.
4: මයිති රසන්න නම් අහිංසකෙක් තමයි. වටුගෙන අනුකම්පයි. හැබැයි ඉතින් ඒ අනුකම්පාව භූමිකම්පාවක් කරගන්න මං කැමති නෑ. මං බැඳිලා නෑනේ. මගේ කෙල්ලුට කසාද බැඳලා දෙන්න.
3: පහේ ළමයි.
5: මේ උත්තර දුන්නේ මොකද නංගි?
6: මේකේ කෙලවරක් තියෙන්න ඕන අක්කේ.
5: ඇයි නංගි? මොකද්ද උනේ? ප්‍රසාල ගීත එකක් හදාගෙන එන්නකෝ. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා.
3: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.

0: Mr. Chenal, mañana.
1: ¿Epa?
0: ¿Epa quién, epa?
1: Bayern de Palam. Manapurun, ¿eh?
2: Timira Udalamata, adyakshan yak.
3: ¿Eh, Mahatya? ¿Adajitava de mí?
4: Oh.
3: ¿Y tiene aquí, Vinetti?
4: ¿Ahana tú que al mar piso?
2: සතිය දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
5: සීනික තනි වෙලා.
2: අනුෂ්ක රසංචිත සිල්වා නිර්මාණයක්.
6: බොනේ. උලේ දුමාවේ. ඉතින් ආවිතරයි. එනවා කියලා කවට මං හිතුවේ නෑ බෑයි කියලා.
7: මුටි කාලා නැගිට ගන්න බැරි වින්න ඔබගේ මූණ පොඩක් බලන්න ආසයි තුන.
2: පාටිගේ තර.
7: මෙයාට පස්සේ තමයි නිදහසේ කොණ්ඩරේවල කපලා නාගන්න වෙලාවක් හම්බුන. කොණිට කටි.
3: එයාලා පස්සේ කයි අයියේ. අයියා ගන්නකෝ.
7: නුඹ මේසේ තලී පන්නවද?
3: උපාලිත් කලින්ම ගෑවා. අයියා ගන්න.
2: සත්‍යන්තයේ රාත්‍රී 9:00ට ITN බලන්න. පාටිගේ තර.

0: බලවරත්‍රි 7යි විනාඩි 39යි.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
2: සංසන්දිය තහර සඳදිය දහර අහගෙන ඔබ ඉන්නේ ලකඩ එක අනුග්‍රහකදායකත්ව අපිට ලබා දෙනවා ජීවිත සිහිනයට වාසනාව ආශිර්වාදයේ කෙනෙන ජාතිකලතරයි මණ්ඩලය. කෝටිපති සිහිනය ඔබේ යථාර්ථයක් බවට පත් කරගන්න දැන් ඔන්න පුළුවන්කම තියෙනවා. ඒ ධන නිධානය ලොතරැයියත් එක්ක. ඉතින් ඔබට පුළුවන් සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සඳේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංක පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 තෑගි රැසක් දිනා ගන්න. තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී කෙන සන්දේ බෝනස් වාසනාව හිමි කරගන්න. ජතේ මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කෙන කෝටිපති සිහිනය සැබෑ කරගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. සන්දිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට ඉන්නවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඔබ දන්නවද ඩෝමා කලර් සෝට යන්ත්‍රය ගැන? කළුවට තනකොළ ඇට ඉවත් කරන සුපිරි වැඩකාරයා. නවීන AI තාක්ෂණයෙන් බලගැන්වූ ලංකාවේ අංක 1 කලසොට යන්ත්‍ර ඩොමා කලසොට. ස්වයංක්‍රීයව කොටා නිම කරන ලද සහල්වල ඇති කළු ඇට අවපහ ඇට ඉවත් කර අස්වැන්නට වැඩි වටිනාකමක් එක් කරන්න නවීන ජපන් තාක්ෂණයෙන් යුත් කැමරා පද්ධතියකින් සමන්විත ඉහළම කාර්යක්ෂමතාවයක් ලබා දෙන කලසොට යන්ත්‍රයක් මිලදී ගැනීමට මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් වෙත එන්න. දැන් ඔබගේ අවශ්‍යතාවයට අනුව සෙතැඟි ලෙස තෝරා ගැනීම කරන්න පුළුවන් ඔබට. වසරක වගකීමක් සහ අලෙවියෙන් පසු සේවාවක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න ප්‍රධාන ශාඛාවට මෙන්න නම්බර් එක 011 6 679 579.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර.
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන මේ සඳතිය දහරහගෙන ඔබ ඉන්නේ අපේ යමුත 70 දශකයේ අග භාගයට. හරියටම කිව්වොත් 1978 අවුරුද්දට සාති චිත්‍රපටය තිරගත වුණේ. සීවි ශ්‍රේදර් තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. රාජේන්ද්‍ර කුමාර්, වෛජයන්තිමාලා සහ සිමි ගරේවාල් තමයි ප්‍රධාන චරිත නිරූපණය කළේ. හරියටම කිව්වොත් මේක තුන්කොන් ආදර කතාවක්. කාගේ අතරද? රවි, ශාන්ති සහ රජනී අතරේ. එතින් මේ චිත්‍රපටය 1961 වසරේදී තිරගත වුණු පාලුම් පාසාමම් කියන දමිල චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් විදිහට තමයි බොලිවුඩ් සිනමාවට එක් වෙන්නේ. එතකොට චිත්‍රපටයේ සුන්දර ගීත ගණනාවක්ම ඇතුළත් වුණා. මේ ගීත සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ නෞෂාද්, එතකට මුකේෂ්, එවගේම මහේන්ද්‍ර කපූර්, ලතා මංගේෂ්කර් මේ චිත්‍රපටයට, එවගේම සුමන් කල්යාණපෝර් ගීත ගායනා කළා. සියලුම ගීත ලිව්වේ මජ්රු සුල්තාන්පෝරි. මෙරේ ජීවන

0: ආත්මක වියමන
1: සන්තිය දහර සන්තිය දහර තුළින් අපි ඊළඟට යන්නේ මේනි ප්‍යාර් කියා චිත්‍රපටයේ ගීතයක් අහන්න. මං ආදරේ කළා මේනි ප්‍යාර් කියා. සුරජ් බල්චත්‍යා තමයි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ. ඔහුගේ අධ්‍යක්ෂණ ජීවිතයේ පළමු චිත්‍රපටය. ඒ වගේම තමයි මේ චිත්‍රපටයට සල්මාන් ඛාන් රංගරණ එක් වෙනවා භාග්‍යශ්‍රී සමක. එතකොට ආලෝක් නාත්, මනිෂ් බේල්, රිමලාගෝ අතුරු තවත් නලුනිනියන් පෙරසක් මේ චිත්‍රපටයට රංගනෙන් එක්කන. මේනි ප්‍යාර් කියා චිත්‍රපටයේ හරිම ආදරණීය ගීත ගණනාවක්ම ඇතුළත් වුණා. රාම් ලක්ෂ්මන් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ. ඒ වගේම තමයි චිත්‍රපටයේ රෝගත කිරීම සිද්ධ වුණේ මුම්බායි සහ ඌටි කියන සුන්දර පළාත් කේන්ද්‍ර කරගෙන. හරිම සුන්දර දර්ශන තල තමයි දකින්න ලැබුණේ. ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී සම්මාන හයක්ම දරා ගන්න ලැබුණු චිත්‍රපටයක් මේ. හොඳම අධ්‍යක්ෂණය, හොඳම චිත්‍රපටය සහ හොඳම ගීත රචනය වගේම හොඳම පසුබිම් ගායනයත්, ඒ වගේම සල්මාන් සහ භාග්‍යශ්‍රී හොඳම නැංගියන නළුවා සහ නිලිය විදිහටත් මේ චිත්‍රපටය වෙනුවෙන්, කියන්නේ මේනි ප්‍යාර් කියා චිත්‍රපටය වෙනුවෙන් සම්මාන දිනා ගත්තා. එතකොට දේව් කෝලි සහ අසාද් භූපාලි තමයි චිත්‍රපටයට ගීත ලිව්වේ. රාම් ලක්ෂ්මන් සංගීත අධ්‍යක්ෂණය කළේ. ලතා මංගেশකර්, එස් පී බාලසුබ්‍රමණියම්, ඌෂා මංගেশකර්, ශෛලේන්ද්‍ර සහ ශාරදා සිංහා මේ චිත්‍රපටයට ගීත ගායනා කළා. අපි අහමු එහෙනම් තාමත් අතිශය ජනප්‍රිය මේනි ප්‍යාර් කියා චිත්‍රපටයේ මේ ගීතය.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහරහගෙන ඔබ තවත් ප්‍රේමණීය චිත්‍රපටයේ කියලා කිව්වත් හරි හැට දශකයේ අග භාගයේදී කියන්නේ 1969 වසරේදී තිරගතන චිත්‍රපටයක් මේ ශක්ති සමන්ත අධ්‍යක්ෂණය කළ ආරාධනා චිත්‍රපටයේ නවීගිත අහන්නේ ශෝමිල ටාගෝර් සහ රජේෂ් කනත මයි චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ ඉතින් 17 ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලදී හොඳම චිත්‍රපටය වුණේ මේ චිත්‍රපටය ඒ වගේම තමයි ශෝමිල ටාගෝර් හොඳම නිළිය විදිහටත් සම්මාන දෙනාගත්තා ශ්‍රී ලංකාවෙත් ගොඩක් ජනප්‍රියත්වයට පත් වුණා මේ චිත්‍රපටය සහ මේ ගීත අපි අහන්න ලෑස්ති ආරාධනා චිත්‍රපටයේට ආනන්ද භක්ෂ තමයි ගීත ලිව්වේ ස්ටේ බර්මන් කියන්නේ සචින් දේව් බර්මන් තමයි සංගීත අධ්‍යක්ෂණය කළේ අපි අහන්න ලෑස්ති වෙන්නේ කිෂෝර් කුමාර් සමඟ ලතා මංගේෂ්කර් ගායනා කළ මේ ගීතය අපි කාගේ කාගෙත් හෙත් හරියට සුදු කඩදාසියක් වගේ

ඉන්න පුළුවන්. ඒ අකර ටික ආදරෙන් ලියවෙනවා නම් කොච්චර හොඳයිද නේද? මගේ හදවත, මගේ හිත හිස්කර දාසියක්. මං ඉහිලිව්වේ අපේ නම.

95.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa

0: වෙලාව රාටයි වෙනඩි දෙකයි.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
2: සංසාරීය තාරහර
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳතිය දහරහගෙන ඉන්නේ. මේක ආදර කතාවක්. හරියටම කිව්වොත් 1942 එක ආදර කතාවක්. හිතාගන්නකො කොයිතරම් ඈත අතීතයකට අපිට යන්න වෙනවද කියලා නේද? 1942 a love story. චිත්‍රපටය කියලා කියන්නේ විදු විනෝද් චොප්‍රා අධ්‍යක්ෂණය කළ අතිශය ජනප්‍රියත්වයට පත් වන චිත්‍රපටයක් නේ. අනිල් කපූර්, එවකේබ මනීෂා කොයිරාලා සහ ජැකී ශ්‍රොෆ් මේ චිත්‍රපටයට රංගනයෙන් එක්කුණේ. නරේන් සහ රාජෝ දෙන්නගේ ආදරේ කතාව. අතිශය සුන්දර ගීත ගණනාවක් ඇතුළත් වන චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ආර්ය බර්මන් කියන, එම නැත්නම් රාහුල් දේව් බර්මන් කියන අතිදේය සංගීතඥයාගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ගීත ඇතුළත් වෙනම පසුබිම් සංගීතය මනහරි සිං සහ බබ්ලු චක්‍රවර්ති. එතකොට මේ චිත්‍රපටය ගැන කියද්දී අපි අහන්න තෝරගෙන තියෙන ගීතය ගැනත් කියන්න බෑ නේද? එක ගැහණු ළමයෙක් දවසක් දකින්න ලැබුණු කතාවක්. ජාවේද් අක්තර් තමයි ගීත ලිව්වේ. එතකොට අපි අහන මේ ගීතය කුමාර් සානු තමයි ගායනා කරන්නේ. එක් ලඩ්කී කෝ දේකා තෝ ඒසා ලකා. ඒ හිතගත් ගෑනු ළමයාව මුණ ගැහුනම ඕනම කෙනෙකුට හිතට දැනෙන බොහෝ දේ ඇතලත් වෙන ආදරණීය

0: ක්‍රියාත්මක වියමන සඳ දිය දහර.
1: සඳ දිය දහර සමක ලකනහගෙන උපයින්නේ ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය කියන ජාතකලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙනවා ධන නිධානය. ඔබේ කෝටිපති සිහිනය යථාර්ථයක් බවට පත් කරනවා කියලා ඔන්න දැන් ඔබ හොඳටම දන්නවා. සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 තෑගේ රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ඉතින් තව තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැය වැඩි වැඩියෙන් මිලදී කියන සන්ඩේ බෝනස් වාසනාව හිමි කරගන්න. ජාතියේ මහ ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැපයක් බවට පත් කරගන්න.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
2: සඳ දිය දහර.
1: සඳ දිය දහර තුළින් අපි මේ අහන්නේ කටිපතන් චිත්‍රපටයේ ගීතයක්. මේ චිත්‍රපටය ගැන කියනවා නම් අධ්‍යක්ෂණය කළේ සහ නිෂ්පාදනය කළේ ශක්ති සාමන්තා. ආශා පරේඛ මේ චිත්‍රපටයට රංගනින් එක්වන ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. විවාහයෙන් තනි වුණු ගැහැණියක් විදිහට. එතකොට රජේෂ් ඛන්නා ඉන්නා මේ චිත්‍රපටයේ. ඉතින් නසීර් හුසේන්, බින්දු, ප්‍රේම් චොප්‍රා, ඩේසි රානි, ඒ වගේම සලෝචනා ලත්කාර මේ චිත්‍රපටයට එක්වුණු අනිත් රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්. ඒත් එක්කම ආර්.ඩී. බර්මන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් කටිපතන් චිත්‍රපටයට සුන්දර ගීත ගණනාවක්ම ඇතුළත් වුණා. අපි දැන් අහන මේ ගීතය කිෂෝර් කුමාර් ගායනා කරන්නේ. යෂාන් මස්

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර තුළින් සාචන්ව හමුවෙමුද? ආදරවන්තයා, ප්‍රේමවන්තයා, ආදරණීයයා, කොයිතරම් දේවල් කියන්න පුළුවන්ද නේද? 1991 වසරදී සාජන් තිරගත වෙන්නේ ලාරන්ස් ඩී සෝසා තමයි චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ. එතකොට මේ චිත්‍රපටය අපන් අමර් අපන් කියන බෙංගාලි චිත්‍රපටයේ නවත නිෂ්පාදනයක් විදිහට තමයි බලිවුඩ් සිනමාවට එන්නේ. ඒ වගේම 1897 තිරගත වුණු ප්‍රංශ චිත්‍රපටයක යම් කෙසේ පදනම් කර ගැනීමක් මේ චිත්‍රපටයේ තියෙනවා කියලත් දැනගන්න ලැබෙනවා. සංජය දත්, මාධුරි දීක්ෂිත් එතකම සල්මාන් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කළේ. එතකොට නදීම් ශ්‍රවන්ගේ සංගීතය සමීර් තමයි ගීත රචනා කළේ. ලංකාවෙත් සාජන් කියන්නේ අතිශය ජනප්‍රියත්වයට පත්වන චිත්‍රපටයක්. ආකාශ්, අමන් ඒ අතරට එක්කනු තවත් කෙනෙක් ඉන්නවා. ඒ තමයි පූජා. මේ තුන්දෙනාගේ කතාව තමයි ගලාගෙන යන්නේ. අවන් සාගර් විදිහට තමයි පෙනී ඉන්නේ. එතකොට සාගර් කියන්නේ අමන්, අමන් කියන්නේ සාගර්. ඒ වගේම කවිය ඇතුලේ ජීවත් වෙන්නේ ඔහු. මේ කියන කතා එක්ක තමයි චිත්‍රපටය ගලාගෙන යන්නේ. ගීත අතිශය ජනප්‍රියත්වයට පත් වුණා කියලා මම කියවනේ. නදීම් ශ්‍රවන් සංගීතවත් කළ මේ චිත්‍රපට ගීත ගැන කතා කරනකොට අපි මේ අහන්න යන ගීතය මෙරා දිල් බී කිතනා පාගල් හේ. කුමාර් සානු සහ අල්කා යාග්නික් තමයි මේ ගීතය ගායනා කළේ. ඒ වගේම තවත් පංකජ් උදාස් ඒ වගේම එස් පී බාලසුබ්‍රමණියම් මේ චිත්‍රපටයට ගීත ගායනා කරන්න එකතු වුණා. අනුරාධපුර දුවල් හිටිය අතිශය සුන්දර ගීත එකතුවක්.

0: සෞන්දර්යාත්මක වියමන
1: සඳදිය තහර
2: අයි මෙලන්කෙ වෙලා එක්දසන්සේ හැට හතරදි තිරගත වෙන්නේ හමුවීමේ මොහොතෙළමිලා මොහන් කුමර අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයට ශංක ජයකිෂන් තමයි සංගීත අධ්‍යක්ෂණය කළේ රාජේන්ද්‍ර කුමාර් සෛරබ්බානු ධර්මේන්ද්‍ර සහ ශශිකලා රංගනයෙන් එක්කුණා එතන සුන්දර ගීත ගණනාවක් ඇතුළත්වනු අයිමලන් කේ වෙලා චිත්‍රපටේ අපි අහන මේ ගීතය මොහමඩ් රෆී තමයි ගයන්නේ තම් කම් සින් හෝ නදාන් හෝ හස්රත් ජයපුරි ගීතය ලිව්වේ
0: සඳ දිය දහර

0: ලකන සඳදිය දහර හංගින වෙලාවමතක් කරනම් වෙලව රාත්‍රී 8:32.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ලැබුතර සමී රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදගෙන ගෙනියන්න. මාස 20 ටිකරික ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න.
3: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
4: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින් නෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සාධකයෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
5: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසී නැවුම් වෙනසක් අඩුම විලක් අඳුම පැමිණෙන වෙනස වටහා ගන්න.
2: මේ උත්සව සමී රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදගෙන යන්න. මාස 20 ටිකරික ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න.

0: එන්න මාරාන්තිකයි.
1: අවධානම පිළිපඳ අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස හතර තුළ දිවයින පුරා ඩෙංගු රෝගෙන් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
0: ඩෙංගු මාරාන්තිකයි. සැබෑම

0: වෙළඹරාත්‍රිය 8යි විනාඩි 37යි.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
2: සංසන්දිය තහර සඳදිය දහර අතර නැහගෙන ඉන්න ගමන් අපි යනවා 70 දශකයේ මුල් කාලෙට. 1973 දී තමයි මේ චිත්‍රපටය තිරගත වෙන්නේ. බොලිවුඩ් සිනමාව ගැන කතා කරනකොට පවුල කියන සංකල්පය ගැන කතා කරනවානේ. විශේෂයෙන්ම රංගන ශිල්පීන් ශිල්පිනියන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අධ්‍යක්ෂවරයන්, නිෂ්පාදකයින්, එහෙම නැත්නම් පසුබිම් ගායන ශිල්පීන් ශිල්පිනියන්, මේ වගේ බොලිවුඩයට එකතු වෙලා ඉන්න නිර්මාණකරුවන් තමන්ගේ දූපතුන්ව සිනමාවට එක්කිරීම එකාතකට විලාසිතාවක් වෙලා, තවත් වෙලාවකට ස්වාධීනව එහෙම නැත්නම් තමන්ගේ උත්සාහයෙන් මේ ක්ෂේත්‍රයට පය තියන්න උත්සාහ කරන ගොඩක් අයට ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන තත්ත්වයක් බවටත් පත් වෙලා තියෙනවා. ඉතින් නෙපොටිසම් ගැන ගොඩාක් කතා කරනවා බොලිවුඩ් සිනමාව කේන්ද්‍ර කරගෙන. ඉතින් මේ චිත්‍රපටයත් ඒ ගැන කතා කරද්දී මතක් වෙන චිත්‍රපටයක්. රාජ් කපූර් තමයි චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සහ අධ්‍යක්ෂණය කරන්නේ. ඒ තමන්ගේ ආදරණීය පුත්‍රයා රිෂි කපූර්ව බොලිවුඩයට හඳුන්වා දීමේ බලාපොරොත්තු වෙන ඔහුගේ ප්‍රථම රංගනය තමයි බොබි චිත්‍රපටයට ඇතුළත් වෙන්නේ. ඩිම්පල් කපාඩියා ඇය ගැන කතා කරද්දි ඇයත් තමන්ගේ පළමු චිත්‍රපට රංගනය විදිහට තමයි බොබි චිත්‍රපටයට රංගනයෙන් එක් වෙන්නේ. බොහෝ කතාබහට ලක්වුණු මේ චිත්‍රපටයේ ප්‍රේම්නාත්, ප්‍රාන්, අරුණ ඉරානි, ප්‍රේම් චොප්රා රංගපෑවා, ලක්ෂ්මීකාන්ත් ප්‍යාරේ ලාල් මේ දෙන්න තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ. ගීත ගැන කතා කරනවා නම් මෙ ශායර් තෝ නහී ශෛලේන්ද්‍ර සිංහ ගායන ගීතය තමයි

0: සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර.
1: සඳදිය දහර තුළින් අප්‍යාරකා මෝසම් චිත්‍රපටයේ ගීතයක් අහමු. ප්‍රේමයට ඉතින් එහෙම ඉරතුවක් තියෙනවද නේද? ප්‍රේමය හිතල තියෙනවා නම් කොයිතරම් දුෂ්කර සමයක් කරත් වසන්තයක් වගේ තමයි දැනෙන්නේ. නසීර් හුසේන් අප්‍රේරකා මෝසම් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ ශෂි කපූර්, අශා පරේඛ ප්‍රධාන චරිත නිරූපණය කරති, භරත් භූෂණ්, නිරුපා රෝයි, මදන් පූරි, තහිර් හුසේන් මේ චිත්‍රපටයට රංගනයෙන් එක්ුණා. මජ්රු සුල්තාන්පුරි ගීත ලියති, ආර්.ඩී. බර්මන් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරා. අපි ප්‍රේරකා මෝසම් චිත්‍රපටයේ කිෂෝර් කුමාර් ගායනා කළ ගීත මේ අහන්න. තුම් දින් Jawab.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර.
1: කෑමත්සේ කෑමත් චිත්‍රපටයෙන් අපි අහනවා ඊළඟ ගීතය සඳ දිය දහර තලින්. 80 දශකයේ අග භාගයේදී චිත්‍රපටය තිරගත වෙන්නේ, කියන්නේ 1988 අවුරුද්දේදී. මන්සූර් ඛාන් තමයි චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්නේ. මේ ඔහුගේ අධ්‍යක්ෂණ ජීවිතේ පළමු චිත්‍රපටය. ආමීර් ඛාන් එවගේම ජෙහි චාප්ලා ප්‍රධාන චරිත නිරූපණය කරමින් බොලිවුඩ් සිනමාවට පිවිසෙන්නේ ඛයාමත්සේ ඛයාමත්තක් චිත්‍රපටයත් එක්ක. මජ්‍ර සුල්තාන්පෝරි ලිව්ව ගීත මේ චිත්‍රපටයට ඇතුළත් වුණා. අනන්ත් මිලින්ද් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ. ආමීර් ඛාන් රාජ්වීර් එහෙම නැත්නම් රාජ් සිං විදිහටත්, ජෙහි චාප්ලා රශ්මි සිං විදිහටත් මේ චිත්‍රපටයේදී අපිට හමු වුණා. එතකොට ආමීර්ගේ ළමා කාලය, ඒ කියන්නේ පුංචි රාජ්වීර්ගේ චරිතය නිරූපණය කළේ ඉම්රාන් ඛාන්. මේ ඛයාමත්සේ ඛයාමත්තක් චිත්‍රපටයට ඇතුළත් වුණු සුන්දර ගීතයක්. උදිත් නාරායන් එක්ක අල්කයාදී.

0: ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳදිය තහර. එහෙනම් ඉතින් අදට වෙලාව හරි සමු ගන්න. වෙලාව හරි කියලා කවුරුත් පොඩි වෙලාවක් තියෙන එක ගීතයක් අහන්න පුළුවන්. තවත් ජනප්‍රිය සිනමා නිර්මාණයක ගීතයකින් අපි සමු ගන්න සෝදානම්. සල්මාන් ඛාන් සහ ඓශ්වර්යා රාය් ප්‍රධාන චරිත නිරූපණය කළා වගේම මේ චිත්‍රපටයට තවත් එක්කෙනෙක් හිටියා වන් රාජ් විදිහට අපිට හමු වුණු හැම දෙනෙකුගේම ආදරේ චිත්‍රපටයේ අවසානයේ වෙනකොට දිනාගත් චරිතය අජය දේවගන් තමයි නිරූපණය කළේ. සංගීත පෞලක දියණියක සහ සංගීතය ඉගෙන ගන්න එන ශිෂ්‍යෙක් වටා මේ කතාව ගෙතනේ. ඉතින් සමීර විදිහට සල්මාන් ඛාන් මේ චිත්‍රපටයේ රංගපෑවා. අන්තිමේට හරි දුක හිතෙන විදිහට අඬනවා සමීර් තමන්ට නොලැබුණු ආදරය හින්දා. ඉතින් තුන්කොන්න ආදර කතාවක් කියනවට වැඩිය ආදරය කියන වගකීමත් එක්ක විවාහය ඇතුළතදී ආදරයට ලැබෙන වටිනාකම ගැන මේ චිත්‍රපටයේදී සංජලී ලබන්සාලි කතා කරා කියලා කිව්වොත් හරියටම හරි. එහෙනම් හම් දිල් දේ චුකේ සනම් මම හදවත පිරිනමල ඉවරයි පෙම්වත මේ ගීතත් එක්ක අපි අදට සඳතිය දහර තුළින් සමු ගන්නවා. ආදරය පිරුණු සුන්දර රාත්‍රියක් ඔබට ප්‍රාර්ථනා කරලා ගෙලනම් මම මොනිකා සේරසිංහ.

0: සන්තතිය දහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේ රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවයට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහර සඳදිය දහර ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: Kanda Radio ITN ඔබ කෝටිපති සිහිනය අද සැබෑ වේද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: මහජන සම්පත අද සම්පත NLB ජය මෙගා පව ධන නිධානය හඳහන ගොවිසත සහ NLB සුබ දවසක් කියන ලොතරැයිපත් ගන්න අතර අපි සූදානම් අදවසේදී ජාතික ලොතරැයි මණ්ඩලය දිනුම් අදින් ලද ලොතරැයිපත්වල නිල ප්‍රතිඵල මේ විදිහට සටහන් කරන්නට.
2: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB.

0: අයිබෝන් එල්ලි අපේ රටට බිහි කරන ජග්‍රාහකින් අතරට වසනාවන්ත ඔබව එකතු කරන්න වසනාවන්ත ලොතරැදිරුම් වර අටකින් දැන් සෝදානම්. ඔබ වසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අද අපිට ලබා දෙනවා ඉරේෂා මන්ති මහත්මිය. ඒ අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය අධ්‍යක්ෂ ජෙනරාල් ක්‍රම සම්පාදන කෞමිනි රත්නායක මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලය අධ්‍යක්ෂ MASH පෙරේරා මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාණ්ඩුල වීරසිංහ මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී WDT නිල්මිනි මහත්මිය. මුලින්ම දින මදිනවා NLB ජය. අපි මේ දැන් තෝරන වසනාවන්ත අංක ඔබේ අතේ තියෙන NLB ජය ලොතරැයි පතේ මුල සිට අගට ගැලපුණත් අග සිට මුලට ගැලපුණත් බොහොම පහසෙන් ඔබේ අතට සල්ලි දිනා ගන්න පුළුවන්. NLB ජය වසනාවන්ත 457 වන දිනුම් වාරය අපි ආරම්භ කරනවා. අදත් ඔබට ජයන් ජය. අපි යන දින මෙදීම ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක 4 අපි තෝරන්නේ. NLB ජය. අද ඉංග්‍රීසි අක්ෂරය T. වසනාවන්ත අංක 3.19. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයකබද්ද අරමුදලට දායක වන ඔබේම ලොතරැය්‍ය NLB ජය. අපි මේ වසරට ₹5,00,000 ත්‍යාග ලාභයෙන් 165 දෙනෙක්, ₹50,000 ත්‍යාග ලාභයෙන් 4,230 දෙනෙක් පිහි කරලා අවසන් බලමු. එහෙනම් අද ඔබ ජය ලැබුව හැටි බොහොම ස්තුතියි. ₹5,00,000 අද ඔබ දිනා ගතේ වසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළේ ඉඳි බැද්ද අලෙවි නියෝජිත ඉනෝ කාමෙන්දි. ₹50,000 බැගින් අද වසනාවන්තයෙන් 35 දෙනෙක් දිනා ගත්තා. NLB ජය අද දිනුම් වාරෙන වසනාවන්තයෙන් 73,666 දෙනෙක් අතර ₹63,03,960 මුදලක් අපි බෙදා දුන්නා. ඔන්න ඔබ සුපිරිත්‍යාගලාභියෙක්ම වෙන්න මග බලාගෙන ඉන්න තවත් ඇගි වැඩි වුණ නීතිදනයක හඳහන වසනාවන්ත 1495 වන දිනුම් වාරය දැන්. හඳහන ජයග්‍රහී ලග්න සංකේතයේ මුලින් අපි තෝරන්නේ ලග්න සංකේතයේ මීන. ₹30,00,000 වඩා වැඩි සුපිරිත්‍යාගයක් හඳහන ලොතරැයි එන අද ඔබට දිනා ගන්න තියෙනවා. අපි ලග්න සංකේතයේ ගලපගත් ඔබට ආරාධනා කරනවා යන්ත්‍ර තෝරා දෙන ජයග්‍රහී අංක 4ම ගලප ගන්න. මෙන්න හඳහන පළමු ජයග්‍රහී අංකය අංක 61. බලමු අපි දෙවන වාසනාවන්ත අංකයේ කුමක් වේද කියලා. අංක 27 අපි දැන් තෝරන්නේ 3වන වාසනාවන්ත අංකය. අංක 35 අපි බලමු යන්ත්‍ර තෝරා දෙන තිරනාත්මක අවසාන අංකය කුමක්ද කියලා. අංක 21 අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඕන් වෙනුවෙන් පිහිටවූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයකබ්බද අරමුදලට දායක වන හඳහන ලොතරැයි මේ වසරට අපි සුපිරිත්‍යාගලාභීන් 4 දෙනෙක් ₹10,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 87 දෙනෙක් බිහි කළා. හඳහන ලොතරැයියේ අද ප්‍රතිඵල බලමු. එහෙනම් බොහොම ස්තුතියි. හඳහන වසනාවන්ත අද 1495 වන දිනුම් වාරෙන් අපි වසනාවන්තයින් 136,513 දෙනෙක් අතර ₹82,09,960 මුදලක් බෙදා දුන්නා. හෙට හඳහන වසනාවන්ත 1496 වන දිනුම් වාරේ සුපිරිත්‍යාගලාභිය ඔබ වෙන්න පුළුවන්. මෙන්න හෙට සුපිරිත්‍යාගය ₹31,40,922. සද්දිනම ජයනියත ලොතරැයිය ගොවිසෙත රටටම සෙත් සදන වසනාවන්ත දිනුම් වාරය 4,428. ගොවිසෙත ඔබේ වසනාව වෙනුවෙන් අපි යනවා දිනුම් මැදීමට. ගොවිසෙත ₹6,12,00,000 වඩා වැඩි සුපිරිත්‍යාගය දිනා ගන්න මුලින්ම ඔබ ඉංග්‍රීසි අක්ෂරය ගලප ගන්න ඕනේ. ඉංග්‍රීසි අක්ෂරේ Y. යන්ත්‍ර තෝරා දෙන පළමු ජයග්‍රාහී අංකය අංක 6. ගොවිසෙත අද ඉංග්‍රීසි අක්ෂරේ Y. පළමු අංකය අංක 6. අපි බලමු යන්ත්‍ර තෝරා දෙන දෙවන අංකය කුමක් වේද කියලා දැන්. අංක 50. යන්ත්‍ර ක්‍රියාත්මකයි අපි තෝරන්නේ 3වන අංකය. අංක 25. බලමු අපි තීරණාත්මක අවසාන අංකය කුමක් වේද කියලා. අංක 10. කෘෂිකර්මාන්තයේ නැග සිටවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් මේ වසරට සුපිරිත්‍යාගලාභීන් 2 දෙනෙක්, ₹20,20,000 ප්‍රථම ත්‍යාගලාභීන් 40 දෙනෙක්, ₹2,50,000 ත්‍යාගලාභීන් 488 දෙනෙක් බිහි කළා. අපි වමසුති බලමු අද වසනාව ගැන. ඉංග්‍රීසි අක්ෂරය සමග ජයංක තුනක් ගලපගෙන ₹2,50,000 ඔබට දිනා ගන්න පුළුවන්. ගොවිසෙත ලොතරැයියෙන් විතරයි අද වසනාවන්තයින් 4 දෙනෙක් ₹2,50,000 බැගින් දිනා ගත්තා. ඒ ලොතරැයි පත් අලෙවි කළා මේ අලෙවි නියෝජිතයින් ජගත් පුෂ්පකුමාර LPT, අයි විජේරත්න ගම්පහ, එන් කුමාර් සෝවිස් දුම්මල දෙනිය සහ සෝමා ප්‍රියන්ති ගොඩක වෙල වසනවන්ත අදිනුවරෙන් අපේ වසනවන්තීන් 1,22,861 දෙනෙක් අතර රුපියල් 84,47,400ක මුදලක් බෙදා දුන්නා. මේ අපි මතක් කරන්නේ හෙට ඔබ දිනන ඔබේ ගොවිසෙත සුපිරිතයාගය රුපියල් 6,15,49,269.56ක්.
1: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
0: දවස සුබයි සිහින දිනයි. මේ ඇහුනම රටේ හැමෝම දන්නවා අපි කතා කරන්නේ සුබ දවසක් ලොතරැය ගැන කියලා. ඔබ කොහොමද දන්නවා සුබ දවසක් ලොතරැය අලුත් උනා, තෑගි වැඩි උනා? මේ තෑගි දිනා ගන්න දැන් ඔබට බොහොම පහසුයි. දින මැදීමට කලින් ඔබට ඔබ දිනා ගන්න මුදල් තෑගි, අලුත් උණු මුදල් තෑගි ගැන ඔන්න මතක් කරන්න සූදානම් ඉන්නවා. සුබ දවසක් ලොතරැයේ සුබ ලග්නය සමග ජයංක 3 ගලපගෙන ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදල් රුපියල් 5,00,000ක් දැන් ඔබට දිනා ගන්න පුළුවන්. ජයංක 3ක් ගලපගෙන රුපියල් 50,000ක් දිනා ගන්න දැන් අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමේ, ප්‍රවර්ධන ත්‍යාග අංකයේ ඔබ ගලපගත්තොත් අපි දෙනවා රුපියල් 25,000ක් අලුතම සුබ දවසක් ලොතරැයියෙන්. තවත් මුදල් ත්‍යාගයේ රසක් දැන් ඔබට දිනා ගන්න පුළුවන්. ඔබේ ජීවිතයම සුබ කරන වසනවන්ත 302 දිනුම් වාරය දැන්. සුබ ලග්නය මුලින් අපි තෝරන්නේ. සුබ දවසක් අද සුබ ලග්නය මිතුන. සුබ අංක 3ක් අපි තෝරගමු මේ යන්ත්‍රය ඇසුරෙන්. පළමු සුබ අංකය අංක 16, දෙවන සුබ අංකය අංක 53, තුන්වෙනි සුබ අංකය අංක 17. රුපියල් 25,000ක් ඔබට දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාගාංකය අපි දැන් තෝරන්නේ. සුබ දවසක් අද ප්‍රවර්ධන ත්‍යාගාංකය 0.641. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් අපි මේ වර්ෂයේ රුපියල් 105,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රාහකයන් 167 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාගලාභයෙන් 822 දෙනෙක් රටට හඳුන්වා දුන්නා. බොහොම ස්තුතියි. බලමු ඔබ ඉන්නවද කියලා අද වසනාවන්තයන් අතර. රුපියල් 105,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් අද ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කළා ගිරානුරකෝට්ටේ අලෙවි නියෝජිත රංජිත් සොයිසා. රුපියල් 50,000 බැගින් අද වසනාවන්තයන් 7 දෙනෙක් දිනාගත්තා. ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපගෙන රුපියල් 25,000 බැගින් වසනාවන්තයන් 40 දෙනෙක් දිනාගත්තා. සුබ දවසක් මේ අද දිනුම් වාරෙන් අපි වසනාවන්තයන් 108,871 දෙනෙක් අතර රුපියල් 94,26,160ක මුදලක් බෙදා දුන්නා. නිසැකවම දිනන වසනාවන්ත දිනුම් වාර 4කින් ඔබව දිනවන්න අංශි සමගින් නිරුපිතා දැන් සූදානම්.
2: මීළඟට මෙගා පව
3: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව තැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව. ඔබත් අදම මිලදී ගන්න.
4: වාසනාව අයිති කරගන්න ප්‍රමාද වෙන්න හොඳ නෑ. රුපියල් කෝටි 23, රුපියල් කෝටි 47 ඉක්මවා ගිය අති දවන්ත මෙගා සුපිරි තෑගි ඔබ ඔබේ කරගත්තා වගේම අපි දැන් සූදානම් රුපියල් කෝටි 25 ඉක්මවා ගිය මෙගා සුපිරි තෑගක් සමග ඔබට වාසනාව උදා කරන්න. ගාපව මෙතින් ඔබේ හැම හීනකටම හරියන්න සුපිරි තෑග්ගක් තියෙනවා. අපි ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ග වෙනුවෙන් ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මේ අති නවීන සුපිරි මෝටර රථය ඔබ වෙනුවෙන්ම වෙන් කරන්නේ අන්න ඒ නිසා. සුපිරිම තෑගි තුනක වාසනාවත් සමග අපි සූදානම් ඔබේ හීන හැබෑ කරන මෙගා පව 2534 වන දිනුම් වාරය ආරම්භ කරමු. මේ අපි තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද මෙගා පව වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය F. දැන් අපි තෝරාගන්න ඔබේ සුපිරි අංකය. ඒ සුපිරි අංකය අංක 14. බලමු අද ජයග්‍රහී අංක 4 තීරණය වෙන්නේ කොහොමද කියලා. වාසනාවන්ත පළමු අංකය අංක 39. ජයග්‍රහී දෙවන අංකය අංක 50. තුන්වන ඔබට වාසනාව ගෙනෙන්නේ අංක 48. අද මෙගාපව අවසන් වාසනාවන්ත අංකය අංක 24. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දක්වන මෙගාපව ලොතරැයෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 30 දෙනෙක් වගේම 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 33 දෙනෙක් අපි දැනටමත් බිහි කළ තියෙන බලමු අද වාසනාව. ස්තුතියි. අද මෙගාපව වෙතින් ₹120,000 ප්‍රථම තෑගකට හිමිකම් කියන්ට ඔබ සමත්වා. ජයග්‍රහ ලොතරැයිපත් අලෙවි කරන්නේ කිරිබත්ගොඩ NLB අලෙවි නියෝජිත ND උපතිස්ස මහතා විතරක් නෙවෙයි 2 ලක්ෂපති වාසනාවන්තයෙකුත් අපි අද මෙගාපව වෙතින් බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලෙවි කරනවා ගෝනපිනුවල NLB අලෙවි නියෝජිත නයනි ප්‍රේමරංජනී මෙනවිය. ඒත් සමගින් වාසනාවන්තයින් 1,22,778 දෙනෙක් අතරේ ₹92,1,120 මුදලක් මෙගාපව වෙතින් අපි බෙදා දෙනවා. නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පව වෙතින් හෙට අපි ඔබ වෙනුවෙන් තිළන කරන මෙගා සුපිරිතයාගේ ₹25,82,15,952ක් පව සුපිරිතයාගේ ₹1,00,000ක් ග්‍රෑන්ඩ් සුපිරිතයාගේ සුපිරි මෝටර් රථයක්. ₹12,00,000ක් පවාගිය දවන්ත නිධානයක් සමග ජාතියේ මහා ධන සම්පත ධන නිධානේ 2216 වෙනි දිනුම් වරයි අපි මේ ආරම්භ කරන්නේ. අපි මුලින්ම තෝරගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද ධන නිධානේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය D. පළමු ජයග්‍රහී අංක 4 තීරණය වෙන්නේ කොහොමද කියලා. වාසනාවන්ත පළමු අංකයයි අපි මේ තෝරගන්නේ. අද පළමු අංකය අංක 68. ජයග්‍රහී දෙවන අංකය අංක 49. තුන්වනුව ඔබට වාසනාව ගෙනෙන්නේ අංක 66. ධන නිධානේ අවසන් වාසනාවන්ත අංකය අංක 12. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයි පතින් මේ වසරේ මේ වනතෙක් ₹20,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 20 දෙනෙක් අපි බිහි කළා තියෙනවා. ඒ වගේමයි 2 ලක්ෂපති වාසනාවන්තයින් 278 දෙනෙකුත් අපි බිහි කරනවා. ස්තුතියි. ලක්ෂ 2 බැගින් දින ගන්න වාසනාවන්තයින් 2 දෙනෙක් අපි අදත් බිහි කරනවා. ජයග්‍රහණයිපත් අලෙවි කරනවා TP තාම්බරපිල්ලේ එරාවුර් NLB අලෙවි නියෝජිත. ඒ වගේම තවත් වාසනාවන්තෙක් බදුල්ල දිස්ත්‍රික්කෙන් බිහි වෙනවා. එයන් වාසනාවන්තයින් 94,593 දෙනෙක් අතරේ ₹55,83,360 මුදලක් බෙදා දෙනවා අපි අද ධන නිධානය. කෙටි කාලයක් තුළ ₹13,03,09,08 ලෙසින් අති දවන්ත නිධානයන් ඔබට දිනා දුන් ධන නිධානේ හෙට ඔබේ නිධානයේ වටිනාකම ₹12,07,39,610.72ක්. ලංකාවේ අස්සක් මුල්ලක් නෑර වාසනාව අයිති ඔබට ලොතරැයි ලොව රජ්‍ය කිරුළ පළඳන්න අපි සූදානම් මහජන සම්පත 6,186 වෙනි දිනුම් වාරේ. අද සුපිරි තෑගෙට අපි අරගෙන ඇවිල්ලා තියෙනවා ₹2,20,00,000 වාගේ මුදලක්. මේක තෝරාගන්නේ මහජන සම්පතේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයන් ජයග්‍රහී අංක 6. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය M ජයග්‍රහී අංක බවටපත් වෙන්නේ 1, 4, 2, 6, 6 සහ 5. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයි පතින් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙක් වගේම 25 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 141 දෙනෙක් අපි දැනටම බිහි කරලා තිනවා. බලමු අද වාසනාව. ස්තුතියි. අදත් අපි බිහි කරනවා 25 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීකේ ජයග්‍රහ ලොතරැයි පත අලෙවි කරන්නේ මීරිගම NLB අලෙවි නියෝජිත W මල්ලවාරච්චි මහතායි විතරක් නෙවෙයි ලක්ෂපතියන් 21 දෙනෙක් අපි අද මහජන සම්පතෙන් බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයි පත් අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිත වරුන්. වෙළුපිලේ භාස්කර නකරේ පත්තු ජගත් ජයවර්ධන මොරන්තුඩුව එන් උදේනි රාජගිරිය එම් චාන්ද්‍රිකා ප්‍රින්සි තිස්ස මහරාමය විසුජීව ප්‍රියන්ජිත් බෙලියත්ත පී නන්දාවති පෙරේරා හෝමාගම ඩි සිසිලියා ඇඹුල් දෙනිය එස් සේනානායක අලව්ව සරත් රන්වල තලාතුවය දංශක අපුහාමි හලාවත දමික බණ්ඩාර මහියංගනය ඩි ප්‍රියදර්ශනී පාදුක්ක වී කෞශල්‍යා යාපනය පි ප්‍රදීපන් මඩකලපුව ආර් දොඩන්තැන නුගවෙල එස් මදන් කල්මුනේ සී ප්‍රියදර්ශනී දඹුල්ල කේ රාමනායක කොටහේන එස් ජයතිලක යටියන්තුට ජානකි හිමමාලා ගොකරැල්ල සහ තවත් වාසනාවන්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒත් සමගින් වාසනාවන්තින් 256,937 දෙනෙක් අතරේ ₹2,09,32,000 මුදලක් අපි අද මහජන සම්පතෙන් බෙදා දෙනවා. හෙට මහජන සම්පතේ ඔබේ සුපිරි තෑගේ වටිනාකම ₹2,24,54,512. අද සම්පත ලොතරැයි පතෙන් ඔබට වාසනාව උදා කියලා දෙන්නේ මහජන සම්පත දිනුම් මැදින් තෝරා ගන්න වස්නවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක හතරත යනුව අද සම්පත 761 වන දිනුම් වාරේ වස්නවන්ත ඉංග්‍රීසි අක්ෂරය M ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 2, 6, 6 සහ 5. ඒ වස්නවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක හතරත් සහිත කොට පෙළිය ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්න වස්නවන්තින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලතරයිපත් අලෙවි කරනවා දිල්කා ප්‍රියංගිනී ගලකෙදර සහ සී ප්‍රියදර්ශනී දඹුල්ල අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වස්නවන්තින් 49 දෙනෙකුත් අද බිහි වෙනවා. එයනුව අද සම්පත ලොතරැයියෙන් වස්නවන්ත ඔබ අතර රුපියල් 1,13,90,560 ක මුදලක් අපි බෙදා දෙනවා. සතියේට හොඳම වස්නවන්ත ආරම්භයක් ලබා දෙමින් වස්නවන්තින් 941,302 දෙනෙක් අතරේ රුපියල් 7,94,94,520 අති දැවැන්ත මුදලක් අපි ඔබ අතර බෙදා දෙන්නේ NLB ජාතික ජයවර්ධනේ. මතකේ තියාගන්න ජීවිතයේ සිහිනයට වාසනාවී ආශිර්වාදය NLB.

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරා

පාත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමැනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන්

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීම

සි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසැසින් නොවෙයි, අපි නුවණැසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්නවා.

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල් වෙන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: දජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේක

අනුභවයෙන් ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් තුරු

දෙදෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රීසත් ජයදහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින්

මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද, පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

ආසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ.

කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා. මගේ සිත නෙළුමක් වගේ
විකසිත වෙන බව මට පේනවා. මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් ශෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය.

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද, සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද, පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද, පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන්ම වේවා. අද වන විට අප රටත් මුළු ලෝකයක් වෙලා පැතිරෙන රෝබියෙන් සියල් සත මුදවා ගනුවස් උතුම් බුද්ධ රත්නේත් ධම්ම රත්නේත් සංඝ රත්නේත් යන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය සපත කෙරෙන ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවයි මේ. මේ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලයෙන් සියලු රෝගිය දුරු වී සියල් සත වෙත යහපතම වේවා. මේ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලය සියල් සත වෙත විහිදේවා, පැතිරේවා. ත්‍රිවිධ රත්නේ ආශිර්වාද බලයෙන් සියල් සත සුවපත්ම වේවා.

ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලෙන් සියලු රෝගිය දුර්වී සියල් සතවිට යහපතම වේවා, නිරෝගී සුවය වේවා. ඒ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලය සියල් සතවිටම විහිදේවා, පැතිරේවා. සියලු දෙනා නිදුක් වේවා.

0: FM 103.5 ලක්හඬ අහගෙන ඉන්න වෙලාව උදේ 5යි.
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලක්හඬ මොනින් ඒසල්.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත්ත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලක.

te siti në sasat janë vitet e rikashere. Piriti lajan vitenate, snaju pa të ti e pinevimet e te, rudire pa vitrat vjetet e, manasik sanghindiave ativimet e te, hetu e në bevim, manasik nimne, sharirik sujet e danavati, selaki. Jaya pirite, සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගංගුල ශ්‍රී පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැලි සෝමරතන ස්වාමී.